පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කතා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: යටිහිතේ භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉතු වෙනවාමයි.
1: ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස් වල උදේ 6ට.
3: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
6: කවදත් අලුත් කාගේ

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග, උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරයනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

FM 95 94.8 දිවයින පුරා කවදත් අලුතු කාඩිපුනේ Net FM Alpha Studio.

0: Alpha Studio. Alpha Studio.
1: Good morning. Very good morning. Good morning. Morning, morning. උදේ 6යි විනාඩි 6යි වෙලාව. අද සිකුරාදාව. අගෝස්තු 14 වෙනිදා. ඉතින් අද සිකුරාදාවේ මොනාද ඉතින් තියෙන වැඩ කියන්න බලන්න ගෙහන් සම.
2: ගොඩක් වැඩ තියෙන දවසන්නේ ඉද සතියන්තනේ.
1: ඒකනේ. ඉතින් සතියන්තයට යනවා කියලා අපි වැඩ අතාරින්නේ නැහැනේ. හැමතිස්සෙම සිකුරාදාවේ අපි කියන්නෙම අද වැඩ අතෑරියොත් අපරාධ කියලා හිතේ. අපි සමහර වෙලාවට හොඳම වෙලාවේ වැඩ අතාරිනවා. හොඳම මොහොතේ අපි ඒක නිකන් ලාවට වගේ කරලා දානවා. එතකොට තමයි හිතෙන්නේ අයියෝ අපරාධ ඒ වෙලාවත් හරියට පාවිච්චි කරා නම් වැඩේ තව ටිකක් ගොඩදා ගන්න තිබුණනි කියලා හිතනවා. එහෙනම් අද සිකුරාදාව හැමෝටම සුබයි, ඡයයි. මම පොඩි දෙයක් කියනවා මුලින්ම. මේක ඔන්න හොඳට අහගන්න. ඔයාට හිතන දේවල් ඔයා කියන්න ගහන්ස. හරි. දැන් අපිට සාමාන්‍යයෙන් මේ වැඩක් කෙනෙක් බාර දුන්නාම අපි හිතමුකෝ ඒක ඉස්කෝලේ වෙන්න පුළුවන්, මොනවා හරි ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්. අපිට වැඩක් දෙනවා, හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලිව කියන්නේ නැහැ. හැබැයි ප්‍රතිඵලය, අපි කියන්නේ රිසල්ට් එක සර්ව සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙනවා. එහෙමනේ ගොඩක් වෙලාවට.
2: ඇත්ත, අනිවාර්යයෙන්ම. එයාලා එතකොට දන්නේ නැහැ අපි වෙනෙන් කොච්චර මහන්සි වුණාද, අපි වෙනෙන් කොච්චර කැප කිරීම කළාද. එයාලා අපිව මනින්නේ අපි ඒ දෙන අන්තිම රිසල්ට් එකෙන්.
1: හරියටම හරි වැඩේ බාර දීලා මේක හොඳට කරන්න අපිට හොඳ රිසල්ට් එකක් ඕනේ, නියමිටම දෙන්න ඕනේ, එහෙම කියලා කියන. හැබැයි කොහොමද කරන්න ඕන, මොන ක්‍රමේද හොඳ, මොන දේවල් වලටද අවධානය දෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ඉතින් මේකට මේ කියනවා මේ ගිල්බර්ට්ස් ලෝ කියලා අහලා ඇති. ගිල්බර්ට්ස්ගේ නීතිය කියලා මේ වැඩේට කියනවා. හරිද? ඉතින් මේකෙදි පැහැදිලි කරනවා අපි මොනව ගැනද එතකොට අවධානය දෙන්න ඕන. දැන් කවුරුත් අපිට කියන්නේ නැහැනේ කරන්න ඕනේ කොහොමද කියලා. හැබැයි හොඳ ප්‍රතිඵලයක් දෙන්නත් ඕනේ. ඉතින් මේකෙදි ඔයාගේ හදවත තමයි ඔයාගේ වැඩවලට දෙන වගකීම. මං කොච්චර ප්‍රමාණයක වගකීමක් දෙනවද මම්මගේ වැඩේට? හරි. ඊළඟට මම තනියම හිතන්න ඕන, මම මෙන්න මේ දවසේ තමයි කරන්නේ, මෙන්න මේ වෙලාවේ තමයි කරන්නේ, අද මම මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් කරනවා, අද මම මෙන්න මේ කොටස් ටික ඉවර කරනවා කියලා තනියම මම සැලසුමක් හදාගන්න ඕනේ. හරි. ඊළඟට හරි නිර්මාණශීලී විසඳුම්, අපි කියනවා ක්‍රියේටිව් සොලියුෂන්ස්, අපි හොයාගන්න ඕන. ඊළඟට තමයි කවදාව දැන් අපිට ඔහොම කරනකොට හිතන්න බෑනේ අපිට වරදි අභියෝගයි කියලා, නේද?
2: එහෙම
1: එනවනේ. අනිවාර්යෙන් වරදින්න පුළුවන්, අපේ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්, අපිට ඕන තරම් බාධක එන්න පුළුවන්. ඉතින් අන්නේ බාධක වලට අභියෝග වලට අපි හොඳට මූණ දෙන්න ඕනේ බය නැතුව. ඒව මග හරින්න හොඳ නැහැ. හරිද? ඉතින් මේවට මුහුණ දුන්නොත්, මේව විසඳගත්තොත් මේ ගිල්බර්ට්ස්ගේ නීති අනුව ඔයාට මේ දෙන වැඩේ සරලවම කියනවා නම් ගොඩදා ගන්න පුළුවන්. ඉතින් අන්තිමට ඕන වෙන්නේ අපිට අපි හිතන අන්තිම ඉලක්කයනේ, නේද?
2: අනිවාර්යෙන්.
1: ගෝල් එකනේ නේ වැදගත් වෙන්නේ. ඉතින් ඔයා හොඳ ප්ලෑන් එකක් හදා ගන්නවා නම්, ඔයාගේ වගකීම් පැහැර හරින්නේ නැත්නම්, ඔයාට අන්තිම ඉලක්කයට යන්න පුළුවන් පාර ගැන හොඳ අදහසක් තියෙනවා නම්, මේ වැඩේ ඔයාට එහෙම අමාරු වෙන්නේ නැහැ.
2: ඒක හරිම ලස්සන ලෝ එකක් නිකසුණියක්කි.
1: රිසර්ච් කරන්න ඕන, ප්ලෑන් කරන්න ඕන, ටූල්ස් තෝරගන්න ඕන, මිස්ටේක්ස් කියව ගන්න ඕනේ. පැහැදිලිද? මොනවාද? රිසර්ච් කරන්න ඕනේ, ප්ලෑන් එකක් හදා ගන්න ඕන, ටූල්ස් තෝර ගන්න ඕන, මිස්ටේක්ස් ඉගෙන ගන්න ඕන. පැහැදිලිද?
2: පැහැදිලි.
1: තව මේකේ ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මම මේ පොඩ්ඩක් කිව්වේ, මං හිතනවා අද සිකුරාදාවට සත්‍යන්තයට යනකොට අද විභාගය දවසක්, උසස් පෙළ දරුවෝ අද විභාග කටයුතු වලට යනවා, ඒ වගේම ඔයා වැඩවලට යනවා. ඔයාගේ මේ වෙලාවේ ඔයා කුස්සිය පැත්තේ ඉඳලා ඔයාගේ වැඩ ටික අද මොනවද කරන්න තියෙන්නේ කියලා අදහසක ඉන්නවා. ඉතින් මං හිතනවා මේ ගිල්බර්ට්ස්ගේ නීතිය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙමනේ?
2: අනිවාර්යම.
1: ඉතින් අපි අද හොඳ ප්‍රයෝජනවත් අවසක් ගත කරමු. හා උසස් පෙළ දරුවන්ට ජය වේවා, සුභ වේවා. ඔයාට අද හොඳ ලස්සන පාරක ගෙහෙන් එන්න පුළුවන් හොඳේ. ඒ වගේම වැඩ කරන අපි හැමෝටම මේ සිකුරාදාවේ ලස්සනම ලස්සන පාරක යන්න පුළුවන්.

0: ඇයි කියල තමයි ඉතිං අහන්න තියෙන අපි අපේගෙම්ම නේද? රජමාලිකා පොඩි පැල්පතේ මිනිස්සුනේ ඉන්නේ. හැමෝම ඉපදිලානේ මේ වැඩ කරගෙන යන්නේ. අද ඉන්නවා හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක අමතක වෙනවනේ. මහසත් මහල් මැදුරින් පවා මහ පොළොවයි උරුමය වෙන්නේ. අපි ඉතින් මේ පොළොවනේ ඉන්නේ පය තියලා. මත බේදකම් අමනාපකම් මොකටද දිගටම අරගෙන යන්නේ? අපි හැමෝම යාළුවෝ නෙවෙයිද? අපි හැමෝම හිතවත්තු නෙවෙයිද? මතක් කරගන්න ඕනේ නේද? හරි, එහෙනම් ඉතින් මොකද වෙන්නේ ගෙහන්සා?
1: කසුනියක්ගේ මට පොඩි කතාවක් කියන්න තියෙනවා. එක දවසක් මේ ළඟදී මමයි තාත්තයි ගියා සුපර් මාකට් එකට. ඒ ගිහිල්ලා දැන් අපි ගන්න ඕනි අයිටම්ස් අරගෙන දැන් මෙහෙම එළියට යද්දී ඉන්නවනේ ඒ සුපර් මාකට්ස් වල සිකියුරිටි ආන්ටි කෙනෙක් හරි අන්කල් කෙනෙක් හරි. එතකොට ඒ එතන හිටිය ආන්ටි කෙනෙක්, ඒ ආන්ටිට එයා මට දොර ඇරෙහම මං එයාට හිනා වෙලා මං තැන්කියු කිව්වා. ඒක හරිම චූටි දෙයක්නේ. හැබැයි මම හිතපු නැති විදිහට එයා මාත් එක්ක හිනා වෙලා, පුතේ ඔයාට බුදු සරණයි, ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනි කියලා කිව්වා. ඇත්තටම මටත් ඒ වෙලාවේ හරිම හිතාගන්න බෑනේ හිම කිව්වහම. ඇත්තටම මට ගොඩාක් සතුටු හිතුණා. මොකද මං හරි පුංචි දෙයක් නිකලේ මම හිනා වෙලා තැන්කියු කිව්වා විතරයි. ඉතින් මේකට අපි කියනවා බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක කියලා. ඒ කියන්නේ අපි දැන් කාට හරි උදව්වක් කරනවා කියලා හිතන්නකෝ. යාළුවෙක්ට පාඩමක් කියලා දෙනවා, නැත්නම් අම්මට උදව්වක් කරනවා. එහෙම උදව් කරනකොට අපිට එයාටත් ඒ උදව්ව ගැන සතුටුයි වගේම අපිට එයා ගැන හරි ධනාත්මක හැඟීමක් ඇති වෙනවා, හරි පොසිටිව් ෆීලිං එකක් ඇති වෙනවා.
0: අඩු ගානේ පොල් බෑයක් හරි අම්මට ගාලා දෙනවා නන්නේ
1: අනිවාර්යෙන්ම. එතකොට අම්මටත් සතුටුයි, මටත් අම්මා ගැන තව ආදරේ හිතෙනවා. මං හිතනවා අනේ මං අම්මට මේ උදව් කළානේ, මං හරි හොඳයිනේ කියලා. ඉතින් අන්න ඒකට තමයි අපි බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. මේ දෙය තියරම් එකේ තියෙන ලස්සනම පාට් එක තමයි කසුනියක්ගේ සතුට කියන දේවල් අපිට ලොකු දේවල් වලින් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. හරිම චූටි දෙයකින් පවා අපිට සතුට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක.
0: හරියට තැන්කියු එකකින් වගේ
1: නේද? අන්න හරි, වචනකින් වුණත් අපිට ඒක දෙන්න පුළුවන්.
0: ඒකනේ අර සින්දුවෙත් කිව්වේ. මොකටද කල් දාන්නේ හිතවත්කම් වලට? මොකටද කල් දාන්නේ මනුස්සකම් වලට? මොකටද කල් දාන්නේ ආදරණීය බවට? එහෙම කල් දාන්න ඕනේද ජීවිතය? මේ ඔක්කොම හැඟීම් ජීවිතය නේද? ඉතින් ඒ නිසා අපි හැමෝම මගේනේ.

0: ඒම මගේනේ කියල හිතු හම ජීවත්වෙන් හරි මලේසිව් දෙහය විනාඩි දහන් නමයයි නෙත ෆෙම් අල්ප ස්ටඩියෝ වෙලාව
1: කසුනියකි අපිරද බර්ධ විශස් ගොඩක් තියෙනවා අනිත්තික තමයි දැන් මමත් මේ අවුරුදු ඔලෙවල් කරන්නවානි ඉනිපස එලෙවල්
0: ඒකනේ
1: ඉතකුටි තින් අපි මේ අවුරුදු දැන් ඔලෙවල් ලියන අක්කලා යලව හරිම ආදරෙන් මතක් කරනවනේ
0: එලෙවල්ස් එලෙවල්ස් දැන් අද එලෙවල්ස් වලට යන අපේ මේ ලෙහන්සගේ ගෙහන්සගේ දෙන්නගේ මක්කලා අයියලා ආදරෙන් මතක් කරනවා අපි ඉස්සෙල්ලත් ඒ ගැන කිව්වා. ඉතින් අපි ඒගොල්ලන්ට පොඩි පංජාබ් වයිබ් එකක් දෙමුද මොකද කියන්නේ? ලස්සන දේවල් ගොඩාක් අපිට වට්ස්ඇප් එකේ පේනවා. ඉතින් ඒ ලස්සනට අපි තරි ආදරෙයි. නේද? ලස්සන වචන එවල තියෙනවා. රැප් ස්ටයිල් එකෙන් කවි එවල තියෙනවා. ඒවා අපි බලනවා. බලන ගමන් සතුට විඳිමු. ඉතින් අද අගෝස්තු 14 වෙනිදා සුබ වෙන්න ඕන ජය වෙන්න ඕන හැමෝටම. ටිකක් සද්ද වැඩි කරගමු බලන්න මේ සිකුරාදාවේ. FM 95.8 Come on.

0: මන්නන් ඩීජේ අයිතකත් මතක් වුණා.
1: ඇන්තට අද සිකුරාදා වනේ නේද කොහොමදේ කමතක කරන්න. ඔන්න අද ටෑක් එක තියන්නේ පුත්තලම දිස්ත්‍රිකයයි බදුල දිස්ත්‍රිකය අතර වේවයි බේ වගේම ඩීජේ ඩීසී කියලා තමයි කියන්නේ. ඉතින් අපි රෑට බලමුක මොකද වෙන්නේ කියලා ඩීජේ නයිට් එකේ. දැන් මේ වෙලාව ඉඳලා නෙත FM Alpha Studio ඊළඟ Telugu Town දේදුරු මාවතෝදේ 10ට. දිගටම අහගෙන ඉන්න හොඳේ.

0: අඳදිය දහරක පහසින් තෙමුණු අරුණලු වැටෙනා උදෑසනක මැවුණු ඇල්ෆා ස්ටුඩියෝ කුටිය තුළ නැගෙනු ලෝකයක් අලුත් වී නැවුම්වන මොහොතට ඔබ දෙපළයි පහනක් වූයේ මුළු දිනට.
1: හරිම ලස්සනයි. හැමදාම කවියන වන දෙවන් පන්හිද දේව් පන්හිද බොහොම ස්තුතියි.

0: सपनों की रानी तू दिल की कहानी तू लव में ही आए मजा
1: नेत्र फिल्म अल्फा स्टूडियो अल्फा स्टूडियो FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM
2: Udesana hai vinadi 24 ai
3: Kaise yadre hanganna bae kila thiyenawane me Kassata siddale pa kassa syrup ekak biwwama hanganna neme neti kellama danna puluwa
4: Niyam Ayurveda osu kassa samane karai
3: Marai ne
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොම මේ දෙවිලා?
5: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
6: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජේ කිරි මාළු කරී.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
7: අත්තම් මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
4: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
8: ඕම් බ්ලාස්ටර්

0: ඇක්ටිවේට් කරගන්න.
1: හරිද? හරි තැනින් අරගන්න. Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773136036.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 3872.
6: NetFM Alpha Studio. Alpha Studio.
7: දැන් යන්නේ කමක් නේද? දැන් ඔන්න සමහර අම්මල තාත්තලා උසස් පෙළට යන දරුවන්ව මේ වෙනකොටත් අරගෙන යනවා. ඒගොල්ල හරි මාතරින් දරුවන්ව පරිස්සමෙන් එක්කගෙන යනවා විභාග ශාලාවට. මම දැක්ක දැන් පෙරේද හැමත් බස්වල දරුවෝ යනවා එනවා විභාගයට. ඉතින් පරිස්සමෙන් කෝච්චි යනකොට, බස් එක යනකොට, ඕනම වාහනයක යනකොට පරිස්සමෙන් යන්න. ඉතින් ඒ රිය පදවන රියදුරු මහත්තයත් හරීම පරිස්සමෙන් ඒ කටයුතු කරනවා කියලා අපි දන්නවා. හැබැයි FM 95.4 නැත FM Alpha Studio අහගෙන ගියා නම් එහෙම ඔයාට හරීම ලස්සන හොඳම මෝර්නින් වයිබ් එකෙන් දවසේ ශක්තිය ඔක්කොම ගන්න පුළුවන් නේද?
8: කසනියා කී අපි දැන් යන්නේ බර්ත්ඩේ විෂස් වලට.
7: ඔව්, මේ සින්දුවෙන් පස්සේ අපි ලස්සනම බර්ත්ඩේ කේක් එකක් කපනවා. අද ටීචර් නයිට් එක නිසා අපි පොඩ්ඩක් බදුල්ල පුත්තලම එකතු වුණු බර්ත්ඩේ කේක් එකක් තමයි කපන්නේ. හරි, ඔයා කැමතිනේ?
8: ඔව් කැමති.
7: එහෙනම් මෙන්න මේ සින්දුවත් තව ටිකක් සද්ද වැඩි කරගත්තා නම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාට තව එනර්ජි වැඩි වෙයි. මේක මම ආසම හා හා හෝ හෝ හ්ම් හ්ම් කියන කැලිතනට. හරිද? ඔන්න අහලා බලන්න හොඳේ.

0: ඒක මරු අනේ මංකේ නර පොඩක් උදේ වයිබ් එකේ සින්දුව තියෙනවා හා හා හෝ හෝ හෙමින් හෙමින් ඒකනේ මම කිව්වේ උදේ 6 විනාඩි 31යි වෙලාව විෂන් කයත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ මේ විදිහට අරගෙන යනකොට අපි අර දැක්ම ගැන කතා කරනවා හැමතිස්සෙම ඇස් දෙක ගැන කතා කරනවා නේද අර මේ ගෙහන් සව අහලා තියෙනවානේ මම ඔයාව පරිස්සම් කරන්නේ මගේ ඇස් දෙක වගේ වස්තුව එහෙම කියනවා නේද මැනික ඔයා හොඳට ඉගෙන ගන්න ඕන ඔයා තමයි මගේ ඇස් දෙක එහෙම කියනවා තාත්තා කියනවා එන්නකො මේ මගේ ඇස් දෙක මගේ ළඟට කියන්නේ එච්චරට අපිට වටිනවා අපේ ඇස් දෙක ඒකනේ එහෙම කියන්නේ අපේ ලොකුම සම්පත වෙන්නේ අපේ ඇස් දෙක. ඉතින් ඇස් දෙක හොඳට තියාගත්තොත් අපිට හොඳට පෙනීම තියෙනවා නම් ගොඩාක් දේවල් ලෝකේ අපිට කරන්න පුළුවන්. හැබැයි පෙනීම නැහැ කියන එකෙන් අපිට දේවල් කරන්න බෑ කියන එකත් නෙමෙයි කියන්නේ ගහන්ස. එතනින් එහාට අපිට ගොඩාක් දේවල් හිතන්න පුළුවන් ගැඹුරටම. ඉතින් විෂන් කයත් එක්ක අපි ලස්සන වැඩක් කරනවානේ ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන ඉන්නේ අපි විෂන් කයත් එක්ක. ඉතින් විෂන් කයා පාට සිත්තම් තරගේ ඇවිල්ලා තියෙනවා. ඔයා දැක්කනේ?
1: ඔව් දැක්කා.
0: හරිම ලස්සනයි. අපිට WhatsApp එකටත් හොඳ ප්‍රතිචාර තිබුණා. මාතෘකාව ගැන අහලා තිබුණා. මේ වගේ චිත්‍රයක් ඇන්දොත් හොඳයි නේද කියලා අහලා තිබුණා. ඉතින් හෙට ලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව. හෙට ලොව දකින මාගේ දැස්. ඒක අපිට නිර්මාණශීලී විදිහට හිතන්න පුළුවන් ගහන්ස. කොහොමද මම හෙට ලෝකය ගැන දකින්නේ? ඔන්න ඔයා හිතලා බලන්න ඔයාගේ ජීවිතේ පැත්තෙන් හිතන්න පුළුවන් ඔයාගේ පවුල පැත්තෙන් හිතන්න පුළුවන් ඔයාගේ අනාගතේ මේ හැම පැත්තකින්ම අපිට හිතන්න පුළුවන් රට ලෝකය ගැන. ඉතින් ඔන්න ආය මාතෘකාව කියනවා හෙට ලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව වෙන්නේ. මේ මාතෘකාවට අපිට ලස්සන චිත්‍ර ඇඳලා එවන්න ඕනේ අපිට කියලා කියන්නේ විෂන් කයා තියෙනවා ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එකට තැපැල් කරන්න තමයි තියෙන්නේ. දැන් මෙහෙමයි ගහන්ස මොනවද හම්බ වෙන්නේ කියලා යාළුවෝ හිතනවා ඇතිනේ නේද? අම්මලා තාත්තලාත් හිතනවා ඇති. අනේ මගේ පැටියට මේ විෂන් කියා තරගෙට ඉදිරිපත් වුණොත් මොනවද හම්බ වෙන්නේ කියලා. මුදල් තෑගි වගේම සහතික පොතක් හම්බ වෙනවා. මුදල් තෑගි එක එක අංශ වලට බෙදලා තියෙනවා. එකේ ඉඳලා 13 වසරට වෙනකම්ම වෙන වෙනම පළමු වෙන ස්ථානයේ ඉඳලා ගහන්ස තුන්වෙනි ස්ථානයේ වෙනකම්ම ඊළඟට විශිෂ්ට සම්මාන සම්මාන කුසලතා කියලා වෙන කළා තිනෝ. ඒ කියන්නේ ඉච්චරට තෑගි දෙන්න විෂන් කියා ලෑස්ති කරලා තියෙන්නේ. සැප්තැම්බර් 12ට කලින් දැන් අද අගෝස්තු 4 වෙනිදා. ඔන්න මාසයකට ළඟ කාලයක් තියෙනවා. සැප්තැම්බර් 12ට කලින් එවන්න ඕන ඕනම විෂන් කියා ශාඛාවකට ඇවිල්ලා බාර දෙන්නත් පුළුවන්. ළඟම තේනවා නම් විෂන් කියා එකත් ඔයාට ටග් ගාලා ගිහලා දෙන්න පුළුවන්. ආයි පෝස්ට් කර කර ඉන්න ඕන නෑ. එහෙම නැත්නම් විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. විෂන් කයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට තමයි චිත්‍රය එවන්න ඕනේ. දැන් මෙහෙමත් විස්තර කියලා තවත් විස්තර දැනගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ?
1: www.visionkaya.lk වෙබ්සයිට් එකට යන්න ඕනේ.
0: නැත්නම් WhatsApp අංකයක් තියෙනවා 077-981-6713. මෙන්න මේ අංකෙට පොඩි මැසේජ් එකක් දාලා තියන්න. එතකොට ඔයාට විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉක්මන් කරන්න ඕන. ඔන්න අමල තාත්තලට මේ පණිවිඩය ඇහෙනවා කියලා මම දන්නවා. ඔයාගේ චූටි පැටියට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නේ. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. විෂන් කයා පාට සිත්තම් තරඟෙට ඔයාගේ දරුවාවත් ඉදිරිපත් කරවන්න. බර්ත්ඩේ විෂස් එනවා ළඟ ළඟම. ඉන්නකෝ ඉන්නකෝ.

0: උදේහය විනාඩි 36 වෙනවා අපි යනවා දැන් ඔන්න පුත්තලමේ බදුල්ලේ එකතු වුණු ලස්සනම ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්න. ඉතින් අද 17 වෙනි උපන්දිනයේ සමරන චමෝදිට යගේ පවුලේ හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අවුරුදු 17ක් බර්ත්ඩේ එකක් තියෙනවා මහානා මිස් කෝලේ 12 ශ්‍රේණියේ ගණම ලැබෙන සනිතා සෙල්ටත් සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොටපොළ උසමලග ගොඩ ප්‍රදිංචි විමලාවතේ අම්මට 66 වෙනි උපන්දිනය සමරනවා කියලා අපිට දාලා තියෙනවා.
1: තව මන් දැක්කා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ.
0: හා
1: ඕක කියලා ඉන්නක එහෙන හෙටමගේ හෙට උපන්දිනය.
0: හෙට උපන්දිනයක් සමරනවා කවි කියලා.
1: කවිද?
0: කවි කවි කියලා තමයි තියන්නේ. ඉතින් එයාගේ අම්මා තමයි අපිට විශ්වකේ වන්නේ. ඒ වගේම මේ තියෙන කසුණියක් කියප එක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනම ලබන නුරාෂා නෙත්මිනිගේ චූටි දුවගේ 21 වෙනි උපන්දිනයලු.
1: ඊළඟට තව මොනාද ඔය මැසේජස් එනවා එනවා මොනාද කියලා ඉක්මන් ටිකමන්ට බලමු.
0: අද තව උපන්දිනයක් තියෙනවා දුලීප විහංගට යාගේ නැන්ද ඇතුළු පවුල හැමෝම සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවලු.
1: අද මගෙත් බර්ත්ඩේ එක කියලා එයා මෙවල තියෙනවා. කවුද ඒ මැසේජ් එක උඩම? මම චතුමි. චතුමි දුම්මල සූර්ය. සුබ උපන්දිනයක් වේවා දුම්මල සූර්ය චතුමි.
0: තව අපිට අවුරුදු 14 බර්ත් එකක් තියෙනවා සනිරු තෙවුනුජ පොඩි පුතාට එයාගේ අම්මයි තාත්තයි අයයි මල්ලි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ලස්සන ෆොටෝ එකත් එවලා තියෙනවා.
1: මේ හැමෝටම උපන්දිනයට සුභාසිරිය එකතු කරමු අපි හැමෝම. තව තියෙනවද නෙතුලි ආකාශ්? හරිනේ සුදු දෝනිගේ අවුරුදු 4 ලබනවා කියලා තියෙනවා. නෙතුලි ආක්ෂා, නෙතුලි ආක්ෂාට සුබ උපන්දිනයක් වේවා. හෙටත් හෙට මගේ දුවගේ බර්ත්ඩේ එක හිමාදී උදම්යා. මේ හැමෝටම අද 14 වෙනිදා උපන්දිනය සමරන හැමෝටම ජය වේවා සුබ වේවා.
2: NetFM Alpha Studio. Alpha Studio. ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Dahatunai Anuhaya Amatana.
3: එnga pata okkoma ridena amme heta gedara nawathinna wei wage
4: etakota ara duwata porondune udema inowa kiyala
3: ammata ekat ehuna
4: ota link pass banguwa bonna heta ude negitinna puluwan rajayak wage
2: negita ganna nan link pass banguwa vitaramai ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 40GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මම ආල්ලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලෙන් කමල් බන්දුල මහත්ය කියලා. කිහෙ ගියා. මම මාස හයක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්යක් නෑ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
7: කතා කරන්න 0777-300-940.
2: NetFM Alpha Studio. Alpha Studio.
1: Alpha Studio.
0: එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි. උදේ 6 විනාඩි 41යි වෙලාව. අපි දෙන්න ගියාට ඔයා ඔහොමම ඉන්න. ඉන්න තැන ඔහොමම වැඩ ටික කරගෙන අපි වහගෙන ඉන්නයි තියෙන්නේ. ඊළඟට 6:45ට අපි net news අහනවා. ඉන්නකෝ ඉන්නකෝ. එතකොට තවත් විස්තර විශ්වාසවන්තම ප්‍රවෘත්ති සත්‍ය නිවැරදි තොරතුරු අහන්නත් පුළුවන්.
9: අද දවසේ මම මුලින් කිව්වා වගේ කොහොම හරි තවත් කෙනෙක්ට මොකක්ම හරි උදව්වක් සතට හිතකින් කරන්න පුළුවන් වෙන්න කියලා මං අපි වහන් ඉන්න හැමෝටම ආදරෙන් මතක් කරනවා.
0: අපි ලබන සති හැම වෙමු හැම දෙයක් එක්කම දරුවන්ගේ හැකියාවන් Facebook Live එළඟට ඔයා ඉන්න ඕනේ net fm youtube එකට net fm facebook පිටුවට ඇවිල්ලා බලන්නකෝ alpha studio එකේ ලස්සන දේවල් digital ඔස්සේ තවට බලන්න පුළුවන්. ආවනම් ඉතින් වැඩ ගොඩායි. ජය වේවා සතියන්තය. ඔයාට සරුසාරම වේවා. මම කසුනේ.
9: මමගේ හංසා.

0: ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්න

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
2: විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 14 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
2: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල ජනපති සහ නීතිඥ සංගමේ සාකච්ඡාවේ තවත් තොරතුරු එළියට. උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්නපත්‍ර අඩංගු පැකට් 6ක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්. පාතාලය අඩපණ කරන්නේ කවදාද? පොලිසියෙන් උත්තර. ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවධානමක්. මැද පෙරදිග අර්බුදය උග්‍ර වෙයි. හෝමුස් සහ බබ්බල් මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිවල නාවික ගමනාගමනයට දැඩි තර්ජන.
4: බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කිරීමත් සමග පාතාලය ගැන යළි දැඩි කතාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමක් තුළ මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හඳුනාගෙන අවසන් බව පොලිසිය දැන් කියනවා. එය ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
3: අද දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව පළමු ප්‍රශ්නපත්‍රය අඩංගු පැකට් 6ක් වෙනත් ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී සොයා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තාවන්නේ අම්බලන්තොට පිහිටි උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන පාසලකින්. ඊයේ දිනට නියමිතව තිබූ සංගීතය, නර්තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්වලට අදාළව ප්‍රශ්නපත්‍ර බහලුම් විවෘත කිරීමේදී ඒ තුළ තිබී මෙම භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍ර පැකට් හමු වී ඇති බවයි නෙට් නිවුස් වෙත වාර්තා වුණේ. කෙසේ වෙතත් අදාළ ප්‍රශ්නපත්‍ර අඩංගු කිසිදු පැකට්ටුවක් නිරාවරණය වී හෝ විවෘත වී නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.
5: ඇත්තටම මේ අසත්‍ය ප්‍රවෘත්තියක්. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අම්බලන්තොට විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රශ්නපත්‍ර පැකට්ටු අඩංගු ගෝණි විවෘත කිරීමේදී අධ්‍යනයට අදාළ ප්‍රශ්නපත්‍ර පැකට්ටු අඩංගු ගෝණියක්ද අතපසුවීමෙන් විවෘත කළ තිබෙනවා. ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් පසුව අපි ලබා දුන් උපදෙස් පරිදි එම ගෝණිය මුද්‍රා තබා සුරක්ෂිතව නැවත ගබඩා කළ තිබෙනවා. එබැවින් කිසිදු ප්‍රශ්නපත්‍රයක් පැකට්ටුවක් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ බැහැර නිකුත් කිරීමක් සිදු වෙලා නැහැ. ඒ අනුව ප්‍රශ්නපත්‍ර පිටවීමක් කිසිදු ආකාරයෙන් සිදුවී නොමැති බවත් අවධාරණය කළ කියනවා. විවිධ මාධ්‍ය මගින් ප්‍රචාර වෙන අසත්‍ය තොරතුරු වලින් කලබලයට පත් නොවි විභාගයට මුහුණ දෙන දත්ත මෙත පරිදි කාලසටහනට අනුව තමන් නියමිත විභාග මධ්‍යස්ථාන වලට පැමිණ විභාගයට ඉදිරිපත් වෙන්න කියලා මම කාරුණිකව දැනුම් දෙනවා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙනකොටත් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දන්වා සිටිනවා.
3: කණින් කුණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
6: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ති ඇසේකර. විනිසුරුවරුන්ගේ විශ්‍රාමවාස වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතා බහක් තියෙනවා. ඒ අතරතුරේ තමයි නීතිඥ සංගමේ ජනාධිපතිවරයා මුණගැහුණේ. ජනාධිපතිවරයා මුණගැහිච්ච මේ සාකච්ඡාව ලොකු කතා බහක් ඇති කරපු සිද්ධියක් බවට පත් වුණා. ඒකට හේතුව ආණ්ඩුවේ ස්ථාවරයට දැඩිව විරෝධය පළ කරන කණ්ඩායම් බවට නීතිඥ සංගමේ පත් වෙලා තියෙන නිසා. ජනාධිපතිවරයා හම්බෙන්න කට්ටිය ගියා. නීතිඥ සංගමේ ඉහළ පෙළේ සමාජික බොහෝ දෙනෙක් මේකට සම්බන්ධලා හිටියා. හැමෝම ගිහිල්ලා ජනාධිපතිවරයා එනකන් ඉඳගෙන හිටියා. මුලින්ම අදහස් දක්වන්න පටන් ගත්තේ නීතිඥ
0: ජයසූරිය ජනාධිපතිතුමා මේක කිසිම සද්භාවයක් නැහෙනි මේක ගිනාවොත් ඔබතුමාටත් අකුලගෙන ගෙදර යන්න තමයි වෙන්නේ ජනමත විචාරණයක් ආවත් ඒකම තමයි වෙන්නේ ඕක අහපු වෙලාවේ ජනාධිපතිවරණ නිකන් කටකොණින් hina වෙලා මුකුත් උත්තර දීලා නැහැ ආයි උපුල් ජයසූරිය නීතිඥවරයා කතා කරන්න පටන් ගත්තා කවුද ඔබතුමාට මේකට උපදෙස් දුන්නේ කවුද නීති විශාරදයෝ කවුද විද්වතුන් මේක කරන්න එපා ජනාධිපතිතුමා මේක කිසිම සද්භාවයක් නැහැ මේක කළොත් එහෙම ඔබතුමාට තේරුමක් නැති වැඩක් වෙනවා ඔබතුමා ජනතාවට පොරොන්දු වෙච්ච විදිහට සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අපි සූදානම් මේකට උදව් කරන්න නැතු මේ කෑලි ගේන්න එපා උපුල් ජයසූරිය එහෙමයි කතාව පටන් ගත්තේ මේකට සාවිත්‍රි ගුණසේකර සහ ජෙෆ්රි අලගරත්නම් කියන නීතිඥවරුත් උපුල් ජයසූරියගේ මතයට කතා කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ පැත්තේ ඉඳගෙන හිටියේ දෙන්නයි එක්කෙනෙක් නීතිඥ හර්ෂණ නානායකර අනිත් එක්කෙනා ජේම් විජේපණ්ඩාර කොහොමද ජනාධිපතිවරයා මේ ඔක්කොම කියන දේවල් අහගෙන සාවධානව ඉඳලා තියෙනවා බොහෝම වැදගත් දෙයකට ජනාධිපතිවරයා අන්තිමට කතා කරලා තියෙනවා මේකයි මට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරන්න මම වැරද්දක් කරන්නේ නැහැ ජනාධිපතිවරයා කතාව ඉවර කළා සජිත් ප්‍රේමදාස දැන් වෙනස් වෙලානේ බලන්නකෝ විපක්ෂයයිම හරිම කැමති දැන් සජිත් ප්‍රේමදාසට විපක්ෂයයි එක දවසක මේ රැස් වෙච්ච වෙලාවක මෙහෙම කිව්වා හිටියට වඩා දැන් මාර පොසිටිව් ඈ මොකරි වැඩක් කිව්වත් අපිට හොඳ ප්‍රතිචාර දක්වනවා අලුත් කට්ටියත් එක්ක එකට වැඩ කරනවා අලුත් විදිහට වැඩ කරනවා ඉතින් අපිටත් නැයි විපක්ෂයට පොඩි වෙන වැඩක් කරන්න පුළුවන් නායකයෙක් බවට සජිත් ප්‍රේමදාස ටික ටික වෙනස් වෙමින් ඉන්නවා මෙහෙම කියලා තියෙන අපි එහෙම නෙමෙයි විපක්ෂ කට්ටියම තමයි මේ දවස්වල දේශපාලන වේදිකෙන් තොරව හැමෝම කැමති ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ආණ්ඩුවේ වැඩක්. ඒ තමයි මෙට්‍රෝබස්. මෙට්‍රෝබස් නිසා ආණ්ඩුව ගොඩ ගියා කියලා තමයි විපක්ෂ කට්ටියත් කියන්නේ. මේ මාසේ ලබන මාසේ වගේ වෙද්දී තවත් මෙට්‍රෝබස් 100ක් විතර පාරට දාන්න තමයි දැන් ප්ලෑන් එක. මාර්ග හතක අලුතින් බස් දුවනවා, අලුත් ඩිපෝ හැදෙනවා. එතකොට එක එක මාර්ගවලට වෙන වෙන පාට තියෙනවා. බස් එක එන විදිහ බලා ගන්න පුළුවන්, එන ක්‍රමයේ බලා ගන්න පුළුවන් මේ ඔක්කොම තියෙනවා. දෙසැම්බර් වෙද්දී බස් 170ක් පාරේ දුවන්න තමයි ප්ලෑන් එක. ආණ්ඩුව ප්ලෑන් කරලා තියෙනවා තවත් මේක ව්‍යාප්ත කරන්න. යනු ලබන අවුරුද්දේ ප්ලෑන් කරලා තියෙනවා තවත් බස් යගෙන් මේකට අමතරව චීනෙන් EV බස් දෙන්නත් දැන් ලෑස්ති කරලා තිනවා මේ ප්‍රොජෙක්ට් එක එන්නේ හැබැයි 2027 ජපාන් වලිනුත් බස් 8ක් එනවා ජනවාරි වල තමයි චීන බස් වලින් 25ක් මුලින් එන්න නියමිතව තියෙන්නේ දැන් EV බස් ආවට වැඩක් නැහැනේ EV charging center ඩිපෝ වෙනම හදන්න ඕනේ ඉතින් 2027 මෙට්‍රෝ බස් EV වලින් දුවන්න අවුරුද්ද කියලා තමයි මේ ප්ලෑන් එකේ ඉන්න කට්ටිය කියන්නේ ඒකට අලුතෙන් ඩිපෝ හැදෙනවා charging point හැදෙනවා ඔය ඔක්කොම ටික වෙද්දි 2027 මැයි ජූනි වගේ වෙයි කොළඹ ඔය අතරින් EV ඩිපෝ හැදෙනවා කොළඹ EV බස් 25ක් විතර තමයි දුවන්නේ. ඉතුරු බස් 75ම නුවරට යනවා. ඊට පස්සේ EV බස් යන්නේ නුවර ඉඳන්. මේ ඔක්කොම වැඩේ ලස්සනට යනවා. ඒ වගේම තමයි මෙට්‍රෝ බස් වලින් හොඳ ලාභයක් උපයනවා කියලා තමයි තිරේ පිටුපසින් වාර්තා වෙන්නේ. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා එක්ක අපි ජලිත් මුණ ගැසෙමු කණින් කොණින් අසුණු කතා සමග.
7: කණින් කොණින් අසුණු කතා.
8: මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ජාලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හඳුනාගෙන අවසන් බව පොලිසිය පවසනවා. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පැවසුවේ ඉදිරි කාල සීමාව තුළ පාතාල ක්‍රියාකාරකම් බොහෝ සෙයින් පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකිවනු ඇති බවයි.
9: අතන මේ වෙනකොට අපි සීලොම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය තලශනේ තියෙන අය සම්බන්ධින් ඒගොල්ලන්ටත් අපි දැනුවත් කරලා තියෙනවා. පාදිෂ පොලිසිය වගේම අපේ බුද්ධිආංශ දැනුවත් කරලා තියෙනවා. ඉතින් දවන්ත වැඩි පිළිවෙලක් ඉදිරියේ අපි කරගෙන යනවා දැනටත් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකද එක පාට අපිට පහසු වෙන්නේ නැහැ. මොකද මේක කාලයක් තිස්සේ සංවිධාන වෙලා වචනින්ම සංවිධානාත්මක අපරාධ කරුවන්නේ ලොකු සංවිධානයක්. එතකොට කාලයක් අපිට අවශ්‍යයි. මොකද අපි දැන් තමයි සිස්ටම් එකට වැදලා තියෙන්නේ. ඉතින් අපි සියලුම දෙනා මේකට මැදිහත් වෙලා අද ශ්‍රී ලංකා පොලිසිය පමණක් නෙමෙයි යුදා හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව අපිට සියලු කණ්ඩායම් එකතු වෙලා මේකට විශාල විදියට කැපකිරීමක් කරනවා. ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන දොරට මේක පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි.
8: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර වශයෙන් වාර්ණයට ලක්වීමේ දැඩි අවධානමක් මතු ඇතැයි සිවිල් ක්‍රියාකාරික දිනේෂ්ද අල්විස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදු ඇතැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සිදු කළ විමර්ශනයකට අනුව එලෙස අවධානමක් මතු ඇති බවයි.
10: ICAO කියලෙම නැත්නම් ICAO සිවිල් ගුවන් සේවය කියන්නේ සිවිල් ඒවියේෂන් ඕගනයිසේෂන් කියලා සංවිධානයක් ස්ථාපිත කරනවා. ඒක ස්ථාපිත කරන්නෙම ලෝකයේ ගුවන් ගමන් ත්‍රිවෘද වෙද්දී ඒකේ තිබෙනා වූ අධිකාරි බලයක් එක් තැනකට කේන්ද්‍රගත කරලා එහි නිර්ණායකයන් අනුව ලෝකයේ තිබෙන සියලුම ගුවන් යානා හැසිරවීම තමයි එහි බලාපොරොත්තු වුණේ. ඉතින් ඒකේ අපි සමාජිකයේ අපිත් එහි නීති රීති වලට අනුගත වෙලා කටයුතු කරන්න ඕන. මේ ඔඩිට් එක මේ ලෝකේ පුරාම සිද්ධ කරන්නේ හැම රටකම ඒ අවුරුදු පහෙන් පහට සිද්ධ කරන්නේ
7: ඒකාවක ලංකාවේ ගැන විතරක් කරපදන්න ලෝකේ හැම රටකම මේ වගේ ඔඩිට් රිපෝට් කරනවා
10: හැම රටකම මේ හා සමාන ඒ රටේ
7: ගුවන් සේවය සම්බන්ධයෙන්
10: ගුවන් සේවය ඒ අදාළ ප්‍රමිතියට තියෙනවද ඒ නීතියානුකූලව පවත්වාගෙන යනවද කියන එක ගැන හැම රටකම ඒගොල්ලෝ පරීක්ෂණයක් ඔඩිට් එකක් පවත්වනවා
7: දැන් ලබන වසරට අදාළ ඔඩිට් එකේ මූලික අධ්‍යයනයේ කටයුත්තක් සිද්ධ වෙනවා.
10: ඔව් දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් ඔඩිට් එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. දැන් අපිට ඒක සුවිශේෂී දෙයක් වුණා. මොකද අපේ තිබෙනා වූ යම් යම් අක්‍රමිකතාවයන් ඒ ආයතන වලට දැනගන්ට ලැබිලා ඒහා සමානව ඒගොල්ලෝ මං හිතන්නේ ඔන්ලයින් එකක් කරා යම් ප්‍රශ්න මාලාවක් මේක නිලධාරීන්ගෙන් විමසුවා.
7: ඒක ඔන්ලයින් ඔවුන්ගේ ප්‍රශ්න විමසුවා.
10: ඒ ඔන්ලයින් එක ඔවුන් සාර්ථකත්වයක් ලැබුණේ
7: නැහැ. ලංකාව ෆේල් වුණා
10: ඒක. ඒක ලංකාව ෆේල් වුණා.
7: ඊට පස්සේ
10: ඒගොල්ලෝ මේ ඊයේ පෙරදැව්වා 8 දිනකින් සමන්විත කණ්ඩායම ප්‍රිලිමිනරි ඔඩිට් කියලා
7: ලංකාවට ආවා.
10: ඔව්. එහෙම සාමාන්‍යයෙන් ඒක ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ තියෙන එකක් නෙවෙයි.
7: ඉතින් මීට කලින් අපේ එහෙම එකක් තිබුණේ නැහනේ.
10: ඔතී එහෙම එකක් තිබුණේ නැහැ කියන්නේ 2018 මේ කරේ ඉස්සෙල්ලම.
7: 2018
10: නේ අන්තිමට කරේ.
7: ඒ විදිහ අපි ඉතහාස හසු කරගත්තේ.
10: 100ක් ලක්ෂණ සමග අපි සමත් වුණා.
7: ඊට කලිනුත් එහෙම සමත් වෙලා
10: 2010 සමත් වුණා.
7: කවදාකවත්
10: අපිට ජාත්‍යන්තර ගුවන් යානා මේ විදිහට හසුරවන්න බෑනේ.
7: කවදාකවත් අපි ෆේල් වෙලා
10: නැහැ.
11: ඉදිරියේ සිදුවිය හැකි අවධානම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
7: සති දෙකක් ඇතුළත මේ ඔඩිට් රිපෝට් එක ජාත්‍යන්තරයෙන් බැලුවට පස්සේ ලංකාවේ ගුවන් සේවයට මොකද වෙන්නේ?
10: සාම මම මේ අසල්වාසි රටකට වෙච්ච දෙයකින් පටන් ගන්න දෙහෙම වුණාම.
7: ඔව් කියන්න.
10: පකිස්තානයේ අනිත් හැම රටකටම පුළුවන් අපේ ගුවන් සේවය තහනම් කරන්න.
7: ශ්‍රී ලංකන් එකට
10: ප්‍රශ්නයක් ඇති වෙනවා. ගුවන් සේවය තහනම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ නිර්ණායකයන් මත පියාසර කරන ගුවන් සමාගමක් නෙවෙයි. ඒ කියන්නේ ඔබලාගේ රටේ ප්‍රශ්න තිබෙනවා ඔඩිට් එක ෆේල්. ඒ නිසා කරුණාකරලා අපේ රටට ඉන්න එපා. ඉතින් ප්ලේන් එක ගිහලා ක්‍රෑෂ් වුණොත් එහෙම වෙන එයාපෝට් එක ඒ රටටත් අනිවාර්ය ප්‍රශ්නයක් නේ. ඉතින් එතකොට වෙනන්නේ දැන් පකිස්තානෙට ඒ වගේ කරලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ එකක් වුණාම රට ලොකු පසුබෑමකට ලක් වෙනවා.
7: මගේ ඊළඟ ප්‍රශ්නය ඇත්තටම වැඩකුත් නැත්තරන් කියන්නේ දැන්. ගුවන් සේවය තහනම් කරලා ඊට පස්සේ ඉතින් හැල කතා කරන්න දෙයක් නැහැනේ. ඊට අමතර වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවද?
10: ඊට අමතරව ඉතින් අපි ඔබතුමා පටන් ගත්තේ මේ සාකච්ඡාව අභිමානයක් ගැන කියලා.
7: අපිට
10: අභිමානයක් කියන එක කතා කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ ගැන මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා.
11: මෙම සම්පූර්ණ වැඩසටහන net news youtube නාලිකාවට හෝ facebook පිටුවට පිවිස නැරඹිය හැකියි. මෙද පෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වයේ හමුවේ හෝමුස් සහ බබ්අල් මණ්ඩෙබ් යන උපාය මාර්ගික සමුද්‍ර සන්ධි ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබෙනවා. අමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළේ අමරිකාවේ බලශක්ති මිල ස්ථායීව තබා ගැනීමත් ඉරානය න්‍යෂ්ටික ආයුධ ලබා ගැනීම වැළැක්වීමත් තම ප්‍රධාන අරමුණ බවයි. එසේම මෙම අර්බුදයෙන් අමරිකාව ප්‍රබල ස්ථානයකට පැමිණෙන බවද ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර ඉරානයට එරෙහිව පනවා ඇති නාවික බාධක දින නියමයක් නොමැතිව ඉදිරියටම පවත්වාගෙන යාමට අමරිකාවට හැකියාව ඇති බවයි අමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අවධාරණය කළේ. කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය පරිදි නාවික ගමනාගමනය සිදුවන බවට අමරිකාව කරන ප්‍රකාශ ඉරාන හමුදා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉරානයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු නෞකාවකට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නොහැකි බවයි ඔවුන් තරයේ කියා සිටින්නේ. එවන් පසුබිමක හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමකට අයත් නෞකා දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර තත්ත්වය පාලනය කර ඇති බවයි එක්සත් අරාබි එමිරාජ්‍යයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් විසින් එරට බටහිර දෙසින් පිහිටි උපාය මාර්ගික බබ්බල් මණ්ඩෙබ් සමුද්‍ර සන්ධිය ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවද හූති පාලනයේ පවතින සභා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
12: ඔබ වෙත ගෙන ආවේ
13: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
14: FM 95 FM 94.8 Net FM Divine Pura
15: ගුඩ් මෝර්නින්, දැන් වෙලා උදේ 7:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM Algo Town
3: brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
6: Melwa eka Lankara eka
7: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71.666.222 Prime Residences
8: උපකරණ සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
9: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0.112 125 125 අමතන්න
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න
11: අයියේ මේ hotspot on කරන්නකෝ
12: hotspot අයියේ
11: data නෑ අනේ
12: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
13: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
14: We're ready for this war
15: squash the battle Hitler's Nazi Congress comes to an end
16: together on a day of profound joy and soaring hope
17: the day a planet stops for a game
2: Net FM Algo Town
3: brought to you

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 7යි.
1: 7 to 7.
0: 7 to 7. සුප්‍රභාත්.
1: නෝ. හරි මේ කලාප එකක් කියලා
2: තියෙනවා. ඒක දන්නවා අපි. ඒක දන්නවා.
0: සුප්‍රභාත් නෙමෙයි සුප්‍රභා.
2: සු.
1: හරි. සුබ උදෑසන.
0: සුබ උදෑසන. අද ෆ්‍රයිඩේ.
2: ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඉතින් හැපෙන දවසනේ.
0: ඔව් හැපෙන.
1: ඔක්කොම ෆ්‍රයි කරලා ගන්න දවසනේ.
2: ෆ්‍රයි.
1: ඔව් අද රෑට ඔක්කොම ෆ්‍රයි කරලා ඩෙවල් කරලා නේ.
2: කරලා කට්ටිය සෙට්
1: කරන්න. ෆ්‍රයි කරලා ගන්නවා අද රෑට. අද සෑ තමයි සෑ. මේ දැන් අද රෑ පංචක අපි ඕගන අහගෙන හිටපු සින්දුවේ තිබුණානේ.
0: ඉනි
1: පැත්තටම දැන් ඇත්තට මේ සින්දුව අහනකොට ආචි මේ නිකන් අර සිනමා අවුලක් බලනවා වගේ නේද?
2: පොඩි තියෙන නේ ප්‍රාසංගික හැඟීම.
1: ඔව් ඒ පණුව ඒ මුළු සිනමාවම ගැප් කරලා තියෙනවානේ.
2: නේද?
1: දැන් මේ දවස්වල අහනවානේ මේ ගීත රචකයෝ සංගීතඥයෝ මොනවද කරන්න කියලා. අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි යෝක. දැන් ඕකේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ භාත්‍ය සහ සන්තුෂ්. ඔය තනුව නිර්මාණය කරලා තමයි ෂෙහන්ගල් හිටියාවට ගීතය ලියන්න කියලා දුන්නේ. හැබැයි ඒ සින්දුවට අනවශ්‍ය වචන එකක්වත් නැහැ. දැන් හරියට අර මේ කෝට් එක මහලා මහත්යව ඒක ඇතුළට ඔබනවා වගේ
2: නේ වැඩක් නේ ආවනේ
1: අණුවට සින්දුවක් ලියනවා කියන එක මොකද ඒ හරියට මේ මෙෂර්මන්ට් එක ලියන්න බෑනේ දැන් බලන්න මුළු සිනමා කතන්දරේම ෂෙහන් කොච්චර ලස්සනට එක වචනයක්වත් සක්කපද කියලා කියනවනේ මුක්කු ගන්න පද මොනවත් නැතුව නිකන් අර සරසවි සිනමා උල්ල බැලුවා වගේ නේද නිකන් ඈ ෆිල්ම් ෆෙයා බැලුවා වගේ නේ සින්දුව ආගෙන ඉන්නකොට ආ පේනවා නේද සංගීතඥයාගේ ගීපද රචකයාගේ කාර්යභාරය පිළිබඳව මේ අර නිකන් මේ හිනි පැත්තරම නැගලා ටෝක් දෙන කට්ටියට කියන්න තියෙන ඔය සින්දුව ඇහුවත් ඇති.
2: ඇති නේ. ලේසි වැඩක් නෙමෙයි.
1: ලේසි වැඩක් නෙමෙයිනේ. ඉතින් හරි මේ දැන් මීට අවුරුදු ගණනාවකට කලින් අගෝස්තු මාසේ මුල් අගෝස්තු මාසේ නෙමෙයි ඇත්තනම ජූලි මාසේ. මේ ඇමරිකාවේ පත්තරයක දැන්වීමක් පළ වෙනවා male college students wanted for psychological study for prison life කියලා. ඒ කියන්නේ පිරිමි විශ්වවිද්‍යාල සිසුන්. මෙතන සාමාන්‍ය ඇමරිකාවේ කොලෙජ් කියලා කියන්නේ මේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටනේ. මේ එතකොට ඒගොල්ලන්ව අවශ්‍යයි මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් උදෙසා මේ ප්‍රිසන් ලයිෆ් එක ගැන කරන. දැන් මේ ප්‍රිසන් ලයිෆ් එක ගැන මේ දවස්වල ඕගාලා කතා යන හින්දා මේක මේ ඉතාමත් උමනාවෙන් අහගෙන ඉන්නවා. ඉතින් මේකට 100කට වැඩි කොල්ලෝ
2: කැමතිලු
1: කරනවා. මොකද දන්නවද? ඩොලර් 15ක් ගෙවනවා දවසකට.
2: ඒ නිසා.
1: සෙල්ලම්ද?
2: ඉරේ කියත් මොකද?
1: ඩොලර් 15ක් ගෙවනවා. මේ ඉතින් කොහොම හරි 100ක් විතර මේ ඉල්ලුම් කරනවා. මේක කිසිම මේ සම්මුඛ පරීක්ෂණයක් නැතුව අර ටක්ටික් සිස්ටම් එකට. ඒ කියන්නේ අර අපි ඉස්සර තෑගිය කතේරුවේ. ඒ වගේ කූපන් ඇදලා එතනින් 24 දෙනෙක් තෝරගන්නවා. තෝරගෙන මේ 24 දෙනාගෙන් ඒ වගේම කිසිම මේ මොනවද මේ ඉන්ටර්වයුව එකක් සම්මුඛ පරීක්ෂණයක් කරන්න නැතුව බෙදනවා අර වගේම තුණ්ඩු ඇදලා කට්ටියක් ජේලර්වරුන් ප්‍රිසන් ගාඩ්ල හැටියට කට්ටියක් හිරකාරව විදියට බෙදෙනවා. හරිද? එතකොට ආරක්ෂකයන්ට දෙනවා අර නිල ඇඳුම් සංග්ලාස් ලාංජන ෆුල් කිට් එක දෙනවා. එතකොට ඉතින් හිරකාරයන්ට හම්බෙන එක මොකක්ද කියලා දන්නවනේ ජම්පරේ දෙනවා. ඉතින් 1971 අගෝස්තු 13 වෙනිදා රෑ අර හිරකාරයෝ බවට පත් කරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටික ඉන්නවනේ.
2: ඔව්.
1: ඒගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට එහෙ පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගු කර ගන්නවා. දැන් ඒගොල්ලෝ අර තෝරලා මේ ගෙදර යවලා තිබ්බේ. දැන් ඒගොල්ලෝ දැන් තේරුව කට්ටේ මිසක් අර කවුරුවත් දන්නේ නැහැ අපි හිරකාරයෝද නැද්ද කියලා. ඇඳුම් ඒවා මේ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. අර නිලධාරින් වෙන කට්ටියට හිමීට පණිවිඩයක් යවලා තිබ්බා. උදේට එන්න 14 වෙනද කියලා 13 වෙනිදා කොල්ලො සෙට් එකක් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් ඇත්ත පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගුවට හෑන්ඩ්කප් දාලා මේ අර ට්‍රැවල් බෑග් ගිහම මේ මොකුත් නැහැ. මේ බන්දනගාර බස් එකෙන් නගිනකොට
2: හෑන්ඩ්කප්
1: දාලා මේ ඔව් ඇයි නෑ
0: නෑ හරි
2: නෑ මට මතක් වුණා
0: නෑ නෑ
1: ඉතින් මේ tag ගල අතරංගට අරන් ඇවිල්ලා ජම්පරේ අන්දනවා දැන් එතකොට තැනට ආවම දන්නවා දැන් අපිට තියෙන චරිතය තමයි හිරකරුවන්ගේ චරිතය කියලා මේ දැන්වීම දාන්නේ කැලිෆෝනියා ස්ටෙෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝ මොනවාද මේ සයිකලොජිකල් ඩිපාර්ට්මන්ට් එකෙන් මනෝවිද්‍යාව පිළිබඳව දෙපාර්තමේන්තුවෙන් තමයි අධ්‍යයනංශයෙන් තමයි මේ දැන්වීම දාන්නේ මේගොල්ලෝ ඒ විශ්වවිද්‍යාලයේ

0: හිතන්න එතන ඉන්නවා 16ක්ද කොහෙද 16ක් හරි 15ක් හරි ඒගොල්ලන්ව අර විදියටම දානවා හිරේට තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රමාණයක් නිලධාරින්ද හරිද එතකොට අරගොල්ලන්ට පූර්ණ නිදහස ලබා දෙනවා ඕගොල්ලෝ නිලධාරින් විදියට ක්‍රියා කරන්න ඕගොල්ලෝ හිරකරුව වෙන්න කියලා ඔහොම දවසක් දෙකක් ගෙවිලා යනවා අර නිලධාරීන් මේ නිකන් යුනිවර්සිටි එකේ හිටිය කොල්ලෝ අර කිට් එක ගැහුවා විතරයි වෙනම යවුන් ටිකක් බවට පත් වෙනවා අර මේ හිරකාර වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එසේමයි බංකරෙක් ගැහුවෙන් පස්සේ වෙනම සෙට් එකක් බවට පත් වෙනවා පත් වෙලා අවසානයේදී අර නිලධාරීන් අසාමාන්‍ය ලෙස අර රංග කියන්නේ රංගපෑමන්නේ නිරූපණයක් සඳහා ඉදිරිපත් වෙච්ච හිරකරුවන් කියලා අමතක වෙලා අරගොල්ලන්ට තමත කියලා දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියලා අර නිලධාරී කිට් එකගෙන ගහගෙන ඉන්නේ මේ අරගොල්ලන්ට දැන් අමතක වෙලා නිලධාරින්ගෙන් එන පීඩනයේ හින්දා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නෙමෙයි හිරකරුවෝ කියලා ඇත්තටම හිතෙන්ද අරගෙන ඔහොම දැන් දවස් 14ක ප්‍රොජෙක්ට් එකක් තමයි යන්නේ. අර කණ්ඩ මොණ්ඩ දෙන්නේ නිලධාරින්ට විදියට කණ්ඩ දෙනවා. හිරකරුවන්ට හිරකරුවන්ට විදියට කණ්ඩ
1: දෙනවා.
0: දවස් 3-4 යනකොට මේක පාලනය කරගන්න බැරි වෙනවා. ප්‍රධානම හේතුව නිලධාරින්ගේ හැසිරීම. ඔවුන් බලය අනිසි ලෙස පාවිච්චි කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ බලය හමුවේ අර සිරකරුවෝ එකතු වෙලා කැරලි ගහන්න ගන්නවා. සමහර සිරකරුවෝ බෙරියන් දෙනවා මාව මේ පරේෂණයෙන් නිවත් කරන්න මට ඩොලර් 15 එපා දවසකට කියලා. දවස් 14කට ප්ලෑන් කරපු පරේෂණය දවස් 6කින් නවත්තන්න වෙනවා. දැන් අස්සංගේම ඔක්කොම අරගෙන කරලා තියෙනවා. ඒ දවස් 6කින් නවත්තන්න වෙනවා. මොකද අරගොල්ලෝ ඇත්තටම හිරකාරයෝ සහ ඇත්තටම නිලධාරීන් විදියට ක්‍රියා කරන්න අරන් සිරකරුවන් වෙත යොමු කරපු දැඩි පීඩනය නිසා. ඉතින් ඒ පරේෂණය පටන් ගත්තේ 1971 අගෝස්තු 14 අද වගේ දවසක. ලෝකයේ බන්ධනාගාර විද්‍යාව පිළිබඳව හැම විටම ඉස්සරහින්ම සාකච්ඡා වෙන කතාවක් මේක. මේ කොහෙවත් ඉන්න විශ්වවිද්‍යාල කොල්ලු ටිකක් පරේෂණයකට කියලා හොඳටම දැනගෙන ඇවිල්ලත් අවසානයේදී සිරකරුවන් සහ නිලධාරීන් බවට පත් වුණා. මේ යුනිෆෝම් එක ඇඳම මිනිස්සුන්ට වෙන දේ මේ ඉතින් ඕක ඔයිට කලින් අපේ ජාතක කතා පොතේ තිබ්බනේ සත්තිකුඹ ජාතකය කියලා. අර තාපසාරාමයට වැටිච්ච ගිරවයි මේ හොරමුලට. ඇත්තට සත්තිකුඹ ජාතකයේ ඒ නම ඇයි දැම්මේ කියලා මට වෙලාවට නෑ. සත්ති කියන්නේ පාලි වලින් ආයුද වලට, හෙල්ලේට එහෙම කියන්නේ, කුඹ කියන්නේ ගොඩ කියන එකනේ. අපලට ආයුධ ගොඩට වැඩුණා කියන එක වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි අවසානයේදී මේ වැඩේ මේ මගින් නවත්තලා මොනාද පරේෂණේ චකබ්ලාස් වෙලා මේ අවසානයේදී කෙසේ හෝ විශ්වවිද්‍යාලය දැන් අවසානයේ පරේෂණ වார்த்தාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඉදිරිපත් කරනකොට මේ ඒගොල්ලෝ පරේෂණ වார்த்தාව එළියලා තිනවා මිනිස්සු කොච්චර ඇඳුමෙන් පරාරෝපණය වෙනවද කියලා.
1: අදිනේගෙන
0: කොච්චර අඳිනවද කියලා මිනිස්සු
1: අඳිනවද කියලා.
0: ඉතින් මම හිතන්නේ ලංකාවේ බන්ධනාගාර නේද හිරකරුවන්ට කියලාත් ලංකාවේ බන්ධනාගාර නිලධාරින්ට ඔය කෝස් කරනකොට මේ ස්ටෙෆන් මොකද්ද මේ ඇමරිකාවේ මේ කොහෙද ස්ටෑන්ෆෝඩ් මේ විශ්වවිද්‍යාලයේ ප්‍රිසන් ස්ටෑන්ෆෝඩ් ප්‍රිසන් කියන එක ගැන කියලා දෙනවා ඇතිනේ.
1: මේ අධ්‍යයනය ගැන මොන හරි දෙනවා ඇතිනේ.
0: මොනවම හරි කියලා දෙනවා ඇතිනේ. ඉතින් මං හිතන්නේ අද වගේ දවසක තමයි 1971 මේ පටන් අරන් තියෙන්නේ. ඉතින් ඉගෙනගෙන නැත්තම් අහගෙන ජේලර් මහත් එක්ක මේක අහගෙන හිටියානම් මේක ගැන හොයලා බලන්න ඕගොල්ලෝ කොහොමද බන්ධනාගාරය ඇතුලේ හැසිරෙන්න ඕනේ සහ පාලනය කරගන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඔය කෝසස් වල කියලා දුන්නේ නැත්තම් මේ ගැන හොයලා බලන්න අද වගේ දවසක. මොකද ලංකාවේ මේ දවස්වල ඕක ඉතාමත් වැදගත් ප්‍රස්තුතයක් වෙන නිසා
1: අනිවාර්යයෙන්මනේ. ඉතින් ඒ ගැන එනම් හොයලා බලන්න. එහෙම රිසර්ච් ලෝකේ වෙලා තියෙනවානේ. ඒ රිසර්ච් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් අපි වගේ මේ වෘතීන් වල ඉන්න අය. ඉතින් අපි අද පොඩ්ඩක් බන්ධනාගාර ගැන කතා කරාට ලංකාවට බන්ධනාගාර ප්‍රශ්නේ මේ ටිකේම බහුගේ සති ටිකේම මාස ටිකේම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න රිසර්ච් එක කිව්වා රිසර්ච් එකේ විදියට ස්ටඩීස් වල විදියට කට්ටියට වැඩ කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි අද පටන් ගන්නවා හැපරින් දවසේ
0: අපේ ටවුන් එකේ වැඩ.
1: මේක හිරගයක්
0: නෙමෙයි. ටවුන් වලත් තමයි හිරගේ වල තියෙනවා.
1: හැබැයි

0: FM 95 94.8 Net FM Divainapura
1: උදේ 7යි විනාඩි 21යි දැන්
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: කඩේ ලොකු කරලා නේද
4: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
5: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
4: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: අද කතා නැත්තේ මොකද වගේ ලදා? ඔයා එපා හඳන්නට මගේ සුදා

0: පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112 117 388 388 අමතන්න
2: ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: කවදා

0: උදේ 7යි විනාඩි 28යි යල්ගටාම වෙලාව.
1: හරි. මොකද කරන්නේ අපි උදේ පාන්දරම?
0: අපි මොකද කරන්නේ? කරන්න දේවල් ගොඩක් තියෙනවා.
1: අපි දැන් කිව්වනේ මේ හිර වෙලා ඉන්න එපා කියලා ඕගොල්ලෝ මේ ටවුමට ආවට පස්සේ.
0: ඔව්.
1: ඒ කියන්නේ එහෙම
2: නිදහසේ ඉන්න කියලා.
1: නිදහසේ ඉන්න පුළුවන්. නිදහසේ ඉන්න නම් අපිට තියෙන්න ඕන දෙයක් තමයි සාරා මේ මූල්‍ය ස්ථාවරත්වය කියලා කියන්නේ.
0: නේ?
1: ඒ කියන්නේ කොච්චර අපි දේවල් ගැන කතා කරත් මේ අපි ගාව සල්ලි නැත්තම් අවශ්‍ය වෙලාවකට අපිට වියදම් කරන්න අතේ මුදල් නැත්තම්
0: රයිට්
1: ඉතින් අපේ නිදහස නැති වෙනවා ඔළුවේ නිදහසත් නැති වෙනවා අපිට භෞතිකව තියෙන නිදහසත් නැති වෙලා යනවා මානසික නිදහසයි ඔළුවේ ඔය ඔක්කොම අපිට නිදහස නැති වෙන්න හේතුවක් තමයි සල්ලි නැති එක ඉතින් සල්ලි කියන දේවල් මේ අපි එහෙම අතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ
0: ඒ
1: කියන්නේ සල්ලි තියෙන්න ඕනේ කියලා ඒ අල්මාරියේ දාලා හරි මේ සාක්කුවේ දාලා හරි ලාච්චුල දාලා හරි
0: එහෙම තියාගෙන ඉඳලා වැඩක්
2: නැහැ අර මේ සත්‍ය කුඹ ජාතකයේ ගිරව් දෙන්නට වෙච්ච වැඩේ තමයි
1: මේ වෙන්නේ ඔය පොත්වල
2: හරියට සල්ලි වැටුනොත්
1: දියුණුවේ නැත්තම් ඉතින් තියෙන ටිකත් නැති වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඔයාගේ සල්ලි ආයෝජනය කරන්න කියලා ඉතින් ආයෝජනය කරන්න කිව්වට පස්සේ ඔය ආයෝජනය කරන නැත්තම් ඉන්වෙස්ට් කරන ක්‍රම කිහිපයක්ම තියෙනවානේ ඒ හැතරින් අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ FD එකක් දාන එක. සාමාන්යයෙන් යම් මුදලක් අපි අයින් කරලා තියෙන FD එකක් විදිහට. කොච්චර ලොකු ආයෝජන කරලා තිබ්බත් අපි. හිතන්නකෝ නිකන් අපේ ආයෝජන ලංකාවේ නෙමෙයි ලංකාවේ පිට වෙන රටවල් වල තිබ්බා කියලා. එහෙම තිබ්බත් අපි අනිවාර්යයෙන්ම FD එකක් දාලා තියාගන්න ඕකටත් කියලා. FD එකක් දාගන්න හේතුව තමයි අපි දන්නේ අපිට අනාගතයේදී විවිධ හදිසි අවස්ථාවන් එන්න පුළුවන්. සමහර දේවල් සැලසුම් කරන්නේ නැතුව එකපාරින දේවල් තියෙනවා. සමහර දේවල් සැලසුම් කරලා එන දේවල් එනවා. අවුරුදු 3කින් 5කින් මේ වගේ දේවල් මම මගේ ජීවිතේ සිද්ධ කරගන්නවා කියලා. ඒ වෙනුවෙන් අපි සල්ලි ටිකක් සේව් කරලා ඉන්වෙස්ට් කරලා FD එකක් එහෙම දාලා තියාගන්නවා. ඉතින් FD එක එහෙම ආවට ගියාට දාන්න හොඳ නැහැ. හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන්න ඕන.
0: හොඳ
1: පොලි අනුපාතයක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි වාට මතක් කරන්නේ CDB එකට යන්න කියලා. CDB එකට ගිහිල්ලා ඔයාගේ FD එක දාන්න පුළුවන්. දැන් ඔයාට 15% දක්වා පොලියක් හම්බ වෙනවා වසරකට.
0: හරි.
1: ඉතින් මේක ඔයාට ඕනම් මාසිකව ලැබෙන්න, මාස 6කට සැරයක් ලැබෙන්න, කාර්තුවකට ලැබෙන්න කැමති විදියට හදාගන්න පුළුවන් plan එක. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ non banking sector එකේ. ඒ කියන්නේ බැංකු නොවන මූල ආයතන අතර ලංකාවේ සිව්වන විශාලතම ආයතනය.
0: right.
1: දැන් ওই ලොකු දේවල් දෙනවා කිව්වට පස්සේ අපි ඊළඟට හොයන්න ඕනේ මේ දෙන්න පුළුවන් හැකියාව තියනවද කියලානේ. ඉතින් ලංකාවේ non banking sector එකේ 4 වෙනියට විශාලම ආයතනය කියලා කියන්නේ. අපිට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් කොච්චර වත්කම් ප්‍රමාණයක් තියෙනවද? එහෙම 4 වෙනියා වෙන්න බෑනේ.
0: එහෙම
1: නිකන්.
0: ඔව් නිකන් බෑ.
1: නිකන් මේ ආවට ගියාට වෙන්න බෑනේ. එහෙම පුළුවන් වෙන්නේ ඒ හා සමාන වත්කම් ප්‍රමාණයක් තියෙන නිසා. ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රේ වසර ගණනාවක් අත්දැකීම් තියෙන නිසා. හරියටම අංකයක් විදිහට කියනවා නම් අවුරුදු 30ක් වසර 30ක් පුරාවට, ඒ කියන්නේ දශක 3ක් පුරාවට CDB මේ මූල්‍ය ශේෂ්ත්‍රේ කටයුතු කරනවා. ඉතින් unmatched return එකක් ආයෙ වාට කොහෙන්වත් හම්බ වෙන්නේ නැති විදිහේ අසම සම ප්‍රතිලාභ රසක් දිනා ගන්න පුළුවන් තැනක් තමයි CDB කියලා කියන්නේ. ඉතින් කෝල් එකක් ගන්න හරිද? කෝල් එකක් ගත්තට පස්සේ වාට ඕනනම් ගේ ගාවටම කට්ටියව ගෙන්න ගන්නත්
0: පුළුවන්.
1: ඒගොල්ලෝ ආ ගාවට ඇවිල්ලා එහෙම අපහසුතාවයක් තියෙනවා නම් නැත්තම් මම කියන්නේ පොඩ්ඩ එළියට බහැලා ඇවිදලා කරලා යන්න ටවුන් එකේනේ.
0: ඔව් ඒකනේ.
1: ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. අපේ අල්ගෝ ටවුන් එකේ වගේ තමයි නිදහස ඇවිදින්න ඕන.
0: ඩේලි ස්ටෙප්ස් ගාන ගන්නවා.
1: අන්න ඒකයි. ඔයා එහෙම තියනවනේ අර මේ ස්මාර්ට් වොච් එකේම දාලා ඇවිදිනවනේ මෙච්චර ගාන වතුර බොන්න කියලා එක වෙලාවකදී එලාම්මයක් වදින එහෙම තියනවනේ. ඒ වගේ පොඩ්ඩ එහෙම යන්න ඕනේ. එහෙම යන්නම් බැරි නම් දැන් අපේ මේ වැඩිහිටි උදවිය ඉන්නවනේ. අපේ අම්මලා තාත්තලා ඒගොල්ලන් වෙනුවෙන් වෙනම FD plans තියෙනවා.
0: right
1: අන්න ඒගොල්ලන්ට එහෙම යන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ ගේ ගාවටම කට්ටියව ගෙන්න ගන්න පුළුවන් CDB ගේ කට්ටිය එයි ඉතින් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න යන්න පුළුවන් අය යන්න බැරි අය ඔක්කොම වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 011 මෙන්න මේකයි 011 7 388 388 හරිද 011 7 388
0: right
1: හරියට කඩන තැන් වලින් කඩන්න ඕනේ එතකොට තමයි ලියාගන්න ලේසි
0: ලේසි ඔයගොල්ලන්ට බලන්න අපි එච්චර ඉතලා තමයි නම්බර් එක කියන්නේ
1: මම කලින් කියන්නේ කිය වෙන එකක් ඒක කිව්වොත් මටත් ටිකක් අමාරුයි ඒකෙන් තමයි අනිත් දෙන්න කිව්වා 011 7 388
0: right
1: වාට පුළුවන් CDB එකට කෝල් එකක් දීලා මේ FDs ගැන තව දැනගන්න දේවල් ඔයාලට තියෙනවා නම් ඒ දේවල් පැහැදිලි කරගන්න
0: පැහැදිලි කරගන්න හරි දැන් අටි
1: ඔව් ඉන්නෝ
0: ඉන්නානේ
1: ප්‍රසන්න
0: හරි අපි යනවා මේ ගම්පහ පැත්තට මොකද මට ගයක් ගන්නවා
1: ගයක්
0: අපාර්ට්මන්ට්
2: ගයක් නෙමෙයි ඔයාලට මාලිගාවකින් ගයක්
1: මාලිගාවක් තියෙනවා ඔයාලට
0: ඔය දෙන අරන් දෙනවනේ ඕනේ කියලා කිව්වේ අරන් දෙන්න
2: ඔව් ආ දෙන්න සල්ලි අපි ප්‍රයිම් එක කතා කරලා නේද
1: මොකද මේ දැන් මෙහෙමනේ
2: අපි මේ වැඩේ කරලා දෙන්න අපේ යාළුවෝ ඒගොල්ලෝ
0: මන්නේ දැන් මෙතන ඉන්න පොඩිම ළමයා ඔය දෙන්න මට සලකන්න
2: ඔයාට උදව්වක් හැටියට දැන් අපි දෙන්න ප්‍රයිම් කට්ටියව දන්නවා
1: ඔයා
2: සල්ලි ලෑස්ති කරගන්න අපි වාවෙතෙන්ට එක්කන්
1: ගිහින්
2: බොරැල්ලෙත්
1: තියෙනවා
2: එතෙන්ට එක්කන් ගිහින් අපි ඒ ඔක්කොම තව පහසුවෙන් ලෑස්ති කරලා දෙන්න
1: ලෑස්ති කරලා දෙන්න මොකද මේ අර පොඩි හින්දා වාට සල්ලි එහෙම අරන් යන්න බෑ එහෙම දන්නවනේ ඉතින්
0: වෙන මොනවද තියපාද සල්ලි අරන්න
2: නෑ ඉතින් අපිට මෙහෙමයි ඉතින් ඊට පස්සේ වාගේ ගත්තාම පස්සේ අපිට පොඩි නිකන් එන්න කියලා ඉවරලා ඩිනර් රැක් වගේ දෙන්න
1: ඔව් ඉතින් අන්න ඒකයි
2: මොකද ඒ ටික ඔක්කොම ආයෙවා මොකද කුකර් උස්සන් යන්නද
1: ඈ
2: කුසිය උස්සන් යන්නද
1: කුතුමේ
2: උස්සන් යන්නද ඈ මොකුත් නැන්නේ ගෙලින් වාට ඒවත් එක්කමනේ ගේ හම්බෙන්නේ
1: ඒකනේ වාට ඕනේ කරන ගෘහ භාණ්ඩ ටික ඔක්කොම සාරා තියෙනවා
0: වාට
1: තියෙන්නේ නවීන විදිහට බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න විතරයි දැන් හිතන්න
2: සා අනිත් එක මෙහෙමයි ඉතින් වාට අපිට ඩිනර් රැක් දෙන්න ලොකුවට මහන්සි වෙන්න ඔය කඩේ යන්න එහෙම යන ඒවත් ඒ ඇතුලේ තියෙනවා
1: ඔක්කොම තියෙනවා ඒ කියන්නේ මේක අපි ඒකනේ කිව්වේ මේ පොඩි පැලස් එකක් මාලිගාවක් කියලා ඉතින් අපි වාට මතක් කරන්නේ නුවර පාරට මීටර් 100ක් විතර දුරින් බොහොම නිෂ්කලංක වටපිටාවක තමයි
2: අපිට එන්න යන්නත් ලේසි
1: ඔව් එන්න යන්නත් ලේසි
0: මට ඕගොල්ලන්ගේ උදව් ඕනේ
1: අයියේ
0: හරි ඔය ඇටි කියලා ඉවර කරන්න
1: නෑ ඇත්තට වාට උදව් ඕන වෙන්නේ නැහැ
2: දැන් නෑ ඉතින් ඔයා ඉල්ලුව හින්දා මේ දැන් ඉල්ලලා ඉවර වෙලා දැන් ඔහොම කතා කියන්න එපා
1: ඔයා දැන් කිව්වනේ මේ අපිට එහෙම පොඩි දෙන්න කියලා පොඩි සහයක් අපිට දෙන්න පුළුවන් සහය තමයි ඔයා ගාව තියෙන හිතන්න රුපියල් මිලියන 25ක් තියෙනවා නම් ඔයාට මේ වැඩේ කරගන්න ලේසි
0: පුළුවන්
1: 250යි ඕනේ ගෘහ භාණ්ඩ සහිතව ඔයාට සම්පූර්ණයෙන්ම නිමවටපත් කරපු අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට්
1: ඔයාට නම් ඉතින් කාමර දෙකක් ඇතිනේ සාරා
0: ඇති හොඳටම ඇති
1: හොඳටම ඇති එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් කාමර තුනක් විතර ඕනේ කියලා හිතනවා නම් අන්න යාට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කාමර තුනටත් ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් සුවපහසුව බොහොම සැහැල්ලුවෙන් සෝභා සෞන්දර්යයෙන් පිරුණු ලස්සන වටපිටාවක ජීවත් වෙන ගම මේක කමියුනිටි එකක් ඈ ආය අසල්වාසීන් ඔක්කොම බොහොම හොඳ කට්ටිය කතා බහ කරලා කට්ටියෙක් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොකද එහෙම මේ ආවට ගියාට ප්‍රයිම්ලා දෙන්නේ නැහැ හරිද එහෙම සල්ලි දුන්නා කියලා හැමෝටම දෙන්නේ
0: නැහැ
1: පොඩි බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා කොහොමද
2: කට්ටිය කියලා හොයලා
1: ඔව් එහෙම හැමෝටම දෙන්න බෑනේ දන්නේ නැහනේ සල්ලිත් එක එක විදියට එනවනේ එක එකයි
0: කියලා
1: හරිද ඒකින්ද වාට පුළුවන්කම තියෙනවා හැබැයි මේ අපාර්ට්මන්ට්ස් ලොකු ප්‍රමාණයක් නැහැ අපි කලින් කිව්වා 25ක් තියන කියලා දැන් නම් 25ක් නැහැ 25ක් බලාපොරොත්තු වෙන්නේ යන්න එපා ඔයා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න හරිද සාර වාටත් තියෙන මේ නම්බර් එකට කෝල් එකක් දෙලා ඉස්සලා වැඩේ කතා කරගන්නකෝ
0: ඒක තමයි මං කිව්වේ මට උදව් ඕනේ නැහැ මම මේ නම්බර් එකට කෝල් කළා මගේ වැඩේ මං ෂේප් එක කරගන්නවා එතකොට මම බැඳිලා නැහැ නෝ දෙන්නට අර ගෙදරට ගිහිනලා ඩිනර්ස් දෙන්න ඕනේ නැහැ
1: හරි බලමු ඉතින්
2: මෙහෙමයි ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ තැනක ජීවත් වෙන මිනිස්සු හරි හොඳ මිනිස්
1: හොඳ මිනිස් හරි ඔහොම වෙන්න එපා
2: ඔහොම මිනිස්සුන්ට එතන හරියන්නේ නැහැ ඕම හිතන මිනිස්සුන්ට එතන හරියන්නේ නැහැ
1: එතන මේ එහෙම මේ ගේ ඇතුළට එලා දොරවල් වාගෙන ජනෙල් දාගෙන එහෙම ඉන්න බෑ
2: ඒගොල්ලෝ පාටි දානවා වෙනම පාටි දාන්න දැන් තියනවා
1: අපි කිව්වනේ මේ ලස්සන නමක් කිව්වනේ මේක අපාර්ට්මන්ට් කමියුනිටි
0: එක
1: ආයි කට්ටිය එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ. ඒකින්ද ඔවත් එහෙම තනියම මේ දේවල් කරන්න යන්නේ.
2: සමහරවිට ඔයා හැදෙයි. අපිට අර අද
1: මතක් වෙන්නේ
2: මම අර උදේ කිව්ව හිරගෙදර කතාවයි සත්තු කුඹ ජාතකේ තමයි. අර ඔයා මේ
1: හරිදනකට
2: යදිලා දින දැන් මේ අපි වගේ හරිදනකට වැටිච්ච හින්දා.
1: ඔව් දැන් හිමිසරි හැදෙයි.
2: හරිද නැත්නම් අර තුම් මුල්ලේ හන්දියේ අර තියෙන අනිත් මුලට වැටිලා හිටියේ.
1: එහෙම මේක ගත්තා අපි.
2: ඔයා ගිහිල්ලා අර තුම් මුල් හන්දියේ තියෙන අර අර සොර මුලට වැටිලා හිටියේ. දැන් තමයි තාපසාරාමයට වැටුනේ මම්බල පිටියේ.
0: නෑ
2: ඉතින් අපි ඔය වගේ තාපසාරාමයක් වගේ තැනක් තමයි
1: හොයලා දෙන්න යන්නේ.
0: හරි කෝල් එකක් දෙන්න නම්බර් එක තමයි 0710 63 23. ඔගලන්ට මේ වගේ ආලු ඕනේ නෑ. මීමී මම මේ වගේ දෙන්නෙක් ඉන්නවනම් කමියුනිටි එකෙන් අයින් කරන්න. ඔගලන්ට ලේසියෙන්ම 0710 63 23 කෝල් එකක් දීලා තනියෙන් අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන්.
1: තනියෙන් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වාට එකපාර මේ ගෙවන්න බැරි නම් වාට ඉන්ස්ටෝල්මන්ට් එකක් විදියට, ඒ කියන්නේ මාසික වාරික විදියට ගෙවාගෙන යන්නත් කතා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය ඔක්කොම මේ ප්‍රයිම් එකත් එක්ක වා කතා කරගන්න අපි අර කියපු නම්බර් එකෙන් සාරක වැඩි අපි දෙන්න හිමින් සරේ බාන්න මායිනුවයි. මොකද පොඩීනේ කොච්චර
0: කිව්වත්
1: කොච්චර ඔය ගියවට ඔය කරගන්න බෑ තනියම පිට දන්නේ.
0: හරි. දැන් අද ෆ්‍රයිඩේනේ. අද ෆ්‍රයිඩේ කියන්නේ අපි නූඩල්ස් හදන දවස.
1: අද නූඩල්ස් හදනවානේ.
0: මම හිතුවා ඊළඟ සතියේ නම් ඕගොල්ලන්ට හැම ෆ්‍රයිඩේම නූඩල්ස් රෙසිපි එකක් අරගෙන එනවා.
1: අන්න හොඳයි.
0: හොඳයි නේද?
1: බලන්න දැක්කනේ ඔයාගේ කමියුනිටි ගති ලක්ෂණ එන්න පටන් ගත්තා.
0: හරි, ඕගොල්ලෝ නූඩල්ස් හදනවා නම් ඕගොල්ලෝ දාන්න ඕනේ විජය නූඩල්ස්. WP ලාංඡනයෙන් බලලා අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP තියනවාද කියලා බලලම නූඩල්ස් පැකට් එකක් අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා බෙරි නොවි හදාගෙන බෙරි නොවි කන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලන්ගේ මූඩ් එක බෙරි වෙන්නේ නැහැ. يعني සාමාන්‍යයෙන් බඩගින්න ඉඳලා කෑමක් හදන්න ගිහිල්ලා
1: කෑම
0: හරියට ආවෙ නැතුනහම ආයි දවස ඔස්සම අවුල්නේ ආචි.
1: අනිවාර්යෙන්ම
0: නේ. ඔයාලේ මොන්නේ විජේ නූඩල්ස් නම් ඔයා ගන්න. ඒක නිසා ඔයගලන්ට මතක් කරනවා අද ෆ්‍රයිඩි ස්පෙෂල් කෑමක් හදන්න අද රැට. හදන කෑම නූඩල්ස් වෙන්න ඕනේ. නූඩල්ස් විජේ නූඩල්ස් වෙන්න ඕනේ.
1: විජේ නූඩල්ස් වෙන්න ඕනේ. මොකද බෙරි නොවි ඔයාට බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තමයි විජේ නූඩල්ස් හදලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් අද ෆ්‍රයිඩි නයිට් එක අපේ ඩීජේ නයිට් එක තියෙන දවස රට පොඩි වෙනසක් කරන්නනේ. පවුල කට්ටියත් එක්ක, ගෙදර කට්ටියත් එක්ක වෙනස් විදිහකට වෙනස් විදිය ඩිනර් එකක් ගන්න ගමන් අපේ ඩීජේ නයිට් එක අහන්න පුළුවන්.
0: ඕකේ.
1: ලාංඡනය බල්ල ගන්න. අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ WP ලාංඡනය තියෙනවද කියලා හොඳට බලලා ඔයාට පුළුවන් විජේ නෝඩල්ස් මිලදී ගන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: උදේ 7යි විනාඩි 41යි දැන්.
2: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 2077 388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences.
2: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ඔබේ විස්්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0.112 125 125 අමතන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences.

0: උදේ 7යි විනාඩි 47යි යල්ගටාම වෙලාව. හරි අපි යනවා කොහෙටද යන්නේ?
1: ඔයා යන්නේ ඉතින්.
2: ආ යන්නේ ඉස්සෙල්ලා මට කියන්න මේ දෙයක් අමතක වුණා.
1: එහෙනම් ඒක
2: දැන් අර හිරේ වැටිච්ච සරස විශේෂියෝ සල්ලි දීලා සල්ලිත් දීලා හිරේත් දාලා මොකද ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ කරපු පරේෂණය හරියටම 1971 අගෝස්තු 14 වෙනිදා මේක රිසම් කළා මේ අවසානයේදී පරේෂණේ දවස් 6කින් නවත්තලා දැම්මනේ දවස් 10 සති දෙකක් කරන්න ගියේ ඒක. කියන්නේ සතියක්වත් ගියේ නැහැ දවස් 6ක් කියලා කියන්නේ නේද?
1: ඔව් ඒ කියන්නේ සති දෙකකට නේ ඔක ප්ලෑන්
2: කරේ. ඒ වුණාට
1: සතියක් ගියලත් නැහැ.
2: සතියක් ගියේත් නැහැ වැඩේ නැවැත්තුවා. ඉතින් අර මිනිසුන්ගේ ඇඳුමත් එක්ක සහ පරිසරයත් එක්ක කොච්චර මිනිසුන්ට බලපෑමක් කරනවද චර්යාවන්ට කියන එකට හොඳ උදාහරණයක්නේ. දැන් ඔය දැන් ඒ හිරේ වැටෙන කට්ටියට නිලධාරීන්ටයි ඒ නිරූපණයට සල්ලි ගෙව්වනේ විශ්වවිද්‍යාලේ. අචී දන්නවද මේ ලංකාවේ හිරගයක් තියෙනවා සල්ලි ගෙවලා හිරේ යන්න පුළුවන්.
0: එහෙමද?
2: ඔව් එක්ස්පීරියන්ස් එක මේ අනවශ්‍ය මූල්‍ය ආයතන වලට සල්ලි ගෙවලත් ඊට පස්සේ ලංකාවේ හරි අපූරු හිරගයක් තියෙනවා. ඒ හිරගෙදෙට සල්ලි ගෙවල හිරේ යන්න පුළුවන්.
1: පුළුවන්.
2: මං එහෙම ගියා. මට මේ අද සිද්ධිය කතා කරනකොට මටත් ඔය වගේ ඒවා මූණ දෙන්න වුණා.
1: ඒ කොච්චර කාලෙකට අච්චු වුණාද?
2: ඒක තමයි.
0: ආ මං හිතන්නේ මං දන්නවා ඕක.
2: ආ කොහෙද තියෙන්නේ?
0: කොහොම නිකන් කියන්නකෝ මම හිතේ තියන් ඉන්නම් ඒක. එතකොට කියන්නේ.
2: නෑ නෑ දහිනම් දන්නවා කියන්නේ.
0: පස්සේ කියන්නම් හරිද වැරදිද?
2: ඕක තියෙන්නේ යාපනයෙන් චුට්ටක් යා හැමන් හිල්. හැමන් හිල් කියලා කියන්නේ ඌරු කකුල කියන එක. මේ මොකද්ද ඕලන්ද භාෂාවෙන්. ඕකේ තමයි විජේවීර මහත්තයවත් හිර කරලා තිබුණේ. ඒ කුටියේ එතුමා ලියපු කවියකුත් තියෙනවා. මේ වරක් අපේ මේ net fm මේ කට්ටියක්ම තමයි අපි ගියා. ඒක දැන් ඒක නාවික හමුදාවෙන් පවත්වගෙන යන හෝටල් එකක්. මේක මේ අපි දැන් නාගදීප යනවානේ. ඒ ජැටියෙන්ම තමයි ඒ ජැටියනුත් යන්න පුළුවන්. කයිට්ස් වලිනුත් යන්න පුළුවන්. මේ දැන් ඔය ලස්සන දූපත් වෙන අයන තියු ඩෙල්ෆ් ඔය හැමන් හිල් ඔය දූපත් වලට වෙලාවක යන්න. ඩෙල්ෆ් කියන්නේ මම ලංකාවේ දකින ඉතාමත් සුන්දරම ස්ථානයක්. ඒක නිකන් අර හාන් ක්‍රිස්ටින් ඇන්ඩර්සන්ගේ සුරංගනා
1: කතාවක්
2: වගේ. ඒක ගිහිල්ලාම බලන්න ඕනේ. ගිහිල්ලා නිකන් කඩදාසි ලිපිය දාලා යන්න එපා. දවසක් ඩෙල්ෆ් දූපතේ රැයක් ගත කරලා
1: යන්න.
2: ඩෙල්ෆ් දූපත, බත්තලංගුණ්ඩුව ඒ වගේ දූපත් වල දවසක් ගත කරන් ජීවිත ඉලක්කයක් තියාගන්න හරිම සොඳුරු. මේ දැන් මේ වීකෙන්ඩ් එක කෝ කිව්වද ටිකක් දැනෙන්නේ.
1: දැනෙන්නේ. ඔව් දැන් හෙට සෙනසුරාදානේ.
2: ඔව්. මේ ඉතින් කොහොම හරි හැමන් නිල් එකේ මේ ඒ හිර කුටි වලට දැන් කියන්නේ හැමන් නිල් හෝටලේ නවතින්න ගියාම කැමතිනම් අර හිර කූඩුවක ඉන්න පුළුවන්.
1: ඉන්න පුළුවන්.
2: ඉතින් මටයි අර අපේ කවුරුත් දන්න අපේ මෙහෙ හිටපු නිලූපටයි අපි දෙන්නට ඉතින් මාර ගායක් තිබ්බ හිරේ වැටෙන්නේ.
1: හිරේ යන්නේ.
2: මොකද අපි අර බැලුම් ගල එහෙම මේ දවස්වල කළත් හිරේ විලංගුවට. ගියේ ඉතින් අපි දෙන්නව අල්ලලා ජම්පරේ අඳලා අර දෙලෙක් පිගාන
1: දීලා
2: දැම්ම ඇතුළට. දැම්මලන්ට විජේවීර මහත්තයා හිටපු හිර කූඩුවට තමයි දැම්මේ. දැන් අපි පින්තූර ඔක්කොම අරගෙන අපේ යාළුවෝ අපි හිරේ ඉන්නවා. අපි ඉතින් අර නිරූපණේ ඔක්කොම කළා. අපේ කට්ටිය ගියා ඒගොල්ලන්ට AC කාමර. ඉතින් රෑ 9ට විතර ටහං ගාලා බෙලප්පි ගහනින් කෑම ගෙනත් දුන්නා. අපි දෙන්න ඉතින් ඉන්න ෆෝනුත් ගත්තා. හිරේ හිරේ එක්ස්පීරියන්ස් එක තමයි. ඊට පස්සේ රෑ වෙනකොට බුදු අම්මෝ රස්නේ මතුරුවනවා. අපි දෙන්න කෑ ගහනවා. කට්ටි හිතනවා මේ අපි නිකන් ජොලියට
1: මේ
2: ඇත්තට හිරේ නිරූපණය කරනවා. අපි කෑ ගහන්නේ එළියට ගනියු කියලා. අන්තිමට මං හිතන්නේ නිලධාරින්ට තේරුණා ඒගොල්ලෝ hina වෙලා අපි ඉතින්
1: හිතන තරම් enjoy කරලා නැහැ කියලා වැඩි.
2: එළිය වෙනකන් හිරේ වැටලා ඉන්න හැදුවේ. කොහොම හරි රෑ 11ට විතර අපි එළියට අරන් ගියා. ඉතින් කාට හරි පුළුවන් නම් ඔන්න අවස්ථාව
1: ගිහිල්ලා හිරේ යන්න.
2: ගිහිල්ලා හිරේ යන්න හැමන් නිල්. හැබැයි ටිකක් අමාරුයි ඒ නිමාඩු නිකේතනයේ මේ මොනවද බුක් කරගන්න එච්චරට ඉල්ලුමක් තියෙනවා. මේ ඉතින් හැබැයි උත්සාහයක් ගන්න. හැබැයි හැමන් නිල් බලන්න යන්න මං හිතන්නේ එහෙම නායක හමුදාවෙන් අවසර ගන්න ඕනේ. මොකද නායක හමුදාව යට තියෙන්නේ ඒක. මේ තනිකර මුළු දූපතම බලකොටුවක් හරි ලස්සන තැන.
1: ගිහිල්ලා මේ හිරේ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය එහෙම ගියාට පස්සේ අර මේ බන්ධනාගාර රෝහල් එහෙම හම්බෙන්නේ
2: නැද්ද? යහපනේ කයිට්ස් රෝහලට තමයි
0: ඇතුළට යන්නේ.
1: ඇතුළට නොයා මැදින් නවතින්න විදියක් නැද්ද දන්නේ?
0: හරි.
1: දැන් ඔය විදිහටම තමයි අපේ ගෙදරට අපි ඕන කරන දේවල් ගන්න ගියාට පස්සේ අපි හරි ඒකන නියම ප්‍රමිතියෙන් යුතු දේවල් වලට එනත්තං නියම ප්‍රමිතියෙන් යුක්ත බහණ්ඩ වෙන්න පුළුවන් ඔය දේවල් අපිට ගන්න බැරුව ගියොත් ප්‍රමිතියක් නැති දේවල් ගෙදර අරගෙන ආවොත් ආයෙත් හිරේ ගියා වගේ තමයි හිතන්නකෝ ලක්ෂ ගාණක් වියදම් කරලා ඔයා ඔයාගේ ගෙදරට මේ ගෘහ භාණ්ඩ ටිකක් ගන්නවා ඕවා නිවැරදි ප්‍රමිතියෙන් නැහැ අරගෙන සතියක් විතර යද්දි ඔන්න එහෙම මෙහෙම පතුරු ගැලවෙන්න පටන් ගන්නවා කෑලි ගැලවෙන්න පටන් ගන්නවා හිරේ ගියාට වඩා ඕක හපන් වෙනවා ඊට පස්සේ
0: වයිෆ්ට වොෂින් මැෂින් එකක් අරන් දුන්න නැත්නම් ඒත් හිරේ ගියා වගේ තමයි ඒත්
1: හිරේ ගියා වගේ තමයි ඉතින් ඒකත් ඒක ඊට වඩා හොඳ හිරේ යනවා ඒ කතාවන් ඉන්නට වඩා නේ
2: ඉතින් වැක් ගන්නවා කියන්නේ ඒක
1: නේ හිරයක් ගන්නවා කියන්නේ හරි ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ දම්රෝ ගැන
2: ඒ කියන්නේ හිරයක් ගන්නවා කියන්නේ දැන් වෙන තැන්වල නම් හිරගේ වෙනම තියෙනවා අපි ඒකට යනවානේ හිරයක් ගන්නවා කියන්නේ මුළු හිරයක්ම ගෙදෙට්ට අරන්
1: ගෙදෙට්ට අරගෙන ඉතින් මේ හිම වෙන්න ඕනේ නැහැ ඔන්න මේ හස්බන්ඩ්ලට තමන්ගේ වයිෆ්ට ලංකාවේ වැඩිම විශ්වාසයක් දෙනපු වොෂින් මැෂින් එක තමයි දම්රෝ වොෂින් මැෂින් කියලා කියන්නේ. දම්රෝ වොෂින් මැෂින් එක 15% ඩිස්කවුන්ට් එකක් අරගෙන දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි වාට දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයකුත් 20% ඩිස්කවුන්ට් එකක් එක්ක දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් එකත් වාට 15% වට්ටම් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඔක්කොම ලංකා පුරාම තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් වාට අත්දකින්න පුළුවන් විදිය ඩිස්කවුන්ට්ස්. ඉතින් ප්‍රදර්ශනාගාර තුන 160 කට වඩා වැඩි ප්‍රමාණයක් ඒක හින්දා යන්න ගිහිල්ලා නිවැරදි ප්‍රමිතිය නිසි ප්‍රමිතියෙන් යුක්ත ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් දම්රෝ එකෙන් ගන්න නැත්නම් ඉතින් හිරේ ගියා නම් හොඳයි කියලා වාට හිතේ
0: ඔයාට හිතේ රයිට් ඒ වගේම තමයි අර හිර වෙලා යන්න නැතුව සැපට යන්න පුළුවන්
1: අන්න ඒකයි සමහර වාහන තියෙනවා නැග්ගට පස්සේ ඒත් හිරේ ගියා වගේ තමයි හරිද ඒ කියන්නේ ලෙග් ස්පේස් කියලා එකක් එහෙම නැහැ අපි ඔය කියන්නේ බෝඩ් ස්පේස් කියලා එහෙම නැහැ අපි ඩිගී එහෙම බඩු දාගෙන යන්නේ ඒ මුකුත් නැහැ දැම්මකට පැක් කරා ගමන ගියා ආයේ ගමනාන්තයෙන් දොරවල් ඇල්ල එළියට ගන්න තමයි තියෙන්නේ
0: එතකොට අර තැම්බිලා පැක් කළා තමයි එළියට
1: එළියට එන්නේ ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට තියෙන්නේ මේ BYD එකක් නම් මොකද BYD කියලා කියන්නේ මේ EV ඔටෝමොබයිල්ස් අතර නැත්නම් EV වාහන අතර ලෝකයේ මේ ස්පේස් එක කියන එක
0: නැත්නම්
1: ඉඩකඩ කියන එක හොඳටම මැනේජ් කරපු වාහනයක් BYD අපි දන්නවා ඇටෝ 1 එක වෙන්න පුළුවන් ඇටෝ 3 එක වෙන්න පුළුවන් සීල් එක වෙන්න පුළුවන් BYD C-Line version වෙන්න පුළුවන් ඊට පස්සේ Shark 6 තියෙනවා මේ පිකප් එක මේ ඕන වාහනයක් ගත්තට පස්සේ සාරා ස්පේස් එක කියන දෙයට ඒගොල්ල සෑහෙන්න ලොකු අවධානයක් දීලා තියෙනවා හොඳට ඉඩකඩ තියෙනවා හොඳට ඉඳගෙන යන්න පුළුවන් ඕනනම් අපිට අර දේවල් දාගෙන යදි බූට් ස්පේස් එක කියන්නේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කකුල් එහෙම හොඳට දිග අරගෙන සැපසේ යන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මේ ඔක්කොම වට හම්බ වෙන්නේ BYD එකක් එක්ක ඉතින් ඒක හින්දා ඔන්න අපි මතක් කරනවා ඔයාලට පුළුවන් දැන් BYD එකක් ගන්න BYD models කිහිපයක්ම ලංකාවට ඇවිල්ලා තියෙනවා ලංකා පුරාම BYD ප්‍රදර්ශනාගාර තියෙනවා කොළඹත් තියෙනවා යාපනෙත් තියෙනවා. එහෙම කිව්වම ලේසියිනේ.
0: කොළඹත් තියෙනවා.
1: කොන් දෙකේම තියෙනවා. ඒ අතරමැද කොහොමත් තියෙනවා.
0: කොන් දෙක ඒක නෙමෙයිනේ ගාල්ලෙත් තියෙනවා යාපනෙත් තියෙනවා.
1: අන්න පටන් ගත්තා. හරි හරි හරි. අපි
0: සාමාන්‍යයෙන් නියම වෙනනම්
2: කොන් මොනවත් නැහැ නිකන් අනවශ්‍ය කොන් එහා
1: මෙහා තමයි තියෙනවා. හරිද ඉතින් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා BYD එකක් වාය කරගන්න කතා කරන්න මේ නම්බර් එකට 01121125125 01121125 කෝල් එකක් දීලා වට පුළුවන් ඔයාගේ වාහනේ වෙන් කරගන්න නැත්නම් ගිහිල්ලා බල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලම මිලදී ගන්න
0: රයිට් ඒත් එක මතක් කරනවා ඔයාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න මොනටද දන්නවද ගම්මිරිස් කුරුඳු අබ වගේ වගාවන්න
1: ඒගොල්ලන්ගේ මේ වගාවන් තියෙනවා ලංකාව පුරාම ඔයාට පුළුවන් ඒවයි ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඕන නම් ඔයා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01112777487 01112777 කෝල් එකක් දීලා වාට පුළුවන් මේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන වැඩි විස්තර දැනගන්න

0: FM 95 94.8 Net FM Divainapura
1: Sri Lankawe prathama watawata Rhino roofing within handunwa dena Rhino premium jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino premium roofing sheet Wedi vistara sandaha 13.96 amathanna
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
7: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
8: Daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings 0112125125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
9: Master Guide ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World Kelniya Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703133036
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
13: උදේ 8:02 දැන්

0: දශම අටේ දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමා ගොස් සිටියේදී සොයාගත් වයස අවුරුදු 4ක් වයසිත දැරියට පහර දී මහමග දමා ගිය කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි. සැකකාර කාන්තාව සිය සැමියා අතහැර දැරියද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත්ව තිබෙනවා. ඔහු විසින් දැරියට නිතර නිතර මෙලෙස පහර දී තිබවයි අනාවරණය වී ඇත්තේ. ඊයේ පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් දැරිය මෙම පාළු ස්ථානයේ දමා ගොස් ඇති අතර පොලිස් හදිසි අමුතුම් අංකයට ලද තොරතුරක් අනුව වත්තේගම පොලිසිය විසින් දැරිය සොයාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. fm 95 fm 94.8 net fm

0: හොදයාටයි විනාඩි 10යි අල්ගුටාම වෙලාව.
1: අපි හිරේ විලංගුවේ වැටෙන දවස.
2: අද අපි ඔක්කොම කතා කරන්නේ මේ කැමැත්තෙන් හිරේ විලංගුවේ වැටෙන කට්ටිය සහ මේ
1: මම හිතන්නේ 10 වෙනකොට අපිට හිරයක් කරගන්න පුළුවන්.
2: හිරයක් කරගන්න පුළුවන්.
1: දැන් තමයි හැන්ඩ් රික්වෙස්ට් එනවා.
2: රික්වෙස්ට් එනවා මේ හිර ගැන අපෙන් අහලා.
0: ඔව්.
2: ඉතින් මේ දැන් අපි කතා කරන්නේ උදේම මේ සිරකරුවන්ගේ මානසික තත්ත්වයන්.
1: ස්ටෙෆන් ෆෝඩ් ප්‍රිසන්
2: එක්ස්පීරියන්ස් එක පදනම් කරගෙන අපි මේ කිව්වනේ සිරකරුවන් වෙන්න පුළුවන්. ඊට පස්සේ නිලධාරීන් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ කොහොමද මේ මානසික තත්ත්වයන් වැඩ කරන්නේ කියන එක ගැන.
0: ඔව්.
2: ඊට පස්සේ අපි කතා කරන්නේ ගොඩක් ජාතක කතා පිටින් අරගෙන අපි කිව්වනේ.
1: ඔබ ජාතක ඉඳන් අපේ අන්තිමට හැමන් හිල්.
2: ඔව්.
1: බන්ධනාගාරයේ දක්වාම යාපනයේ තියෙන ඒ දක්වාම ආවා.
2: ඒ දක්වාම ආවා. දැන් මේ ওই විදිහටම තව සිරකාරයෝ ටිකක් මේ වෙලාවේ මහා මුහුද මැද ඉන්නවලු.
0: ඔව්
2: මහා මුහුද මැද ඉන්නවලු. දැන් මේකත් යන්නේ ආයි යුද්ධයේ පැත්තට තමයි. අර මේ ඇමරිකාවේ තියෙනනේ ලොකු මේ නෞකාවන් අර මේ
1: ජනාධිපතිගෙනගේ නමක් තියෙන එක නේද?
2: අන්න හරි. ඒ කියන්නේ මේ ඒබ්‍රහම් ලින්කන් කියලා නැවක් තියෙන්නේ. අපි ඔය කියනවා නේ ආක්‍රාෆ්ට් කැරියර්ස් කියලා. ගුවන් යාන ප්‍රවාහන නෞකාවන් කියලා ලොකු ඒවා තියෙන්නේ. සාමාන්යයෙන් සාර මේ නැවක් ඇතුළේනවා 5000ක් විතර ඉන්නවලු.
1: ඔව් සාමාන්‍යයෙන් ඉන්නවනේ නේද?
2: ඔව් මේක නිකන් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් වගේ ලොකු මේ නෞකාවක්.
0: රයිට්.
2: දැන් මේ යුද්ධයත් එක්ක මේ කට්ටියට මේගොල්ලන්ගේ සුපුරුදු අර රාජකාරී වලින් පොඩ්ඩක් අයින් වෙලා සෑහෙන කාලයක් මේ ගල්ෆ් වලට ආසන්නේ. අපි දන්නවා අරාබි මුහුද වෙන්න පුළුවන්, ගල්ෆ් තීරය වෙන්න පුළුවන්, ඔය මේ ටිකක් ඔය රතු මුහුද වෙන්න පුළුවන්. ඔය ආශ්‍රිත ප්‍රදේශවල තමන්ගේ මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්න සිද්ධ වුණා. ඉතින් මේ යුද්ධයත් එක්ක දින 250ක් එක දිගට සාමාන්‍ය මේ නෞකා අවුරුද්දකට කිට්ටුයි. දැන් මේ නෞකාවන් හදලා තියෙන නිසා මේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන්න මේවට නවතින්න නැතුව අවුරුදු ගණනාවක් එක දිගට මූද යාත්‍රා කරන්න පුළුවන්. හැබැයි මේව ඇතුලේ වැඩ කරන අයට එහෙම බෑනේ, මිනිස්සුනේ ඉන්නේ. ගොඩ බිමට එන්න ඕන. සාමාන්‍යයෙන් ඇමරිකාව කරන්නේ තමන්ගේ ආසන්නයේ තියෙන ගොඩ බිම තියෙන නාවික හමුදා කඳවුරු තියෙනවා. ඒ පැත්තේ බේසස් තියෙනවානේ. බේස් එකකට ගිහිල්ලා ඕන කරන සප්ලයිස් ටික හදාගන්න එක. හැබැයි දැන් මේ යුදමේ තත්ත්වයත් එක්ක එහෙම කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. එතකොට කලින් යුද්ධයට කලින් ඉඳන් කට්ටිය එමෙ ඇවිද ඇවිද හිටියේ. එක දිගට දැන් දවස් 250කට ආසන්න කාලයක් මේ විදිහට මහා මූද මැද ඉන්න සිද්ධ වුණා. ඉතින් දැන් මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා මේ සමහර නිලධාරීන් සෙබළු අර ඩෙක් එක උඩට ඇවිල්ලා මුහුදට පනින්න උත්සාහ කරලා තියෙනවා. එතකොට හිතාගන්න මනස වැඩ කරන විදියනේ අර සිරකරුවන්ගේ මනස හා සමානයි. මේ කියන්නේ Tamanට කවදා ගෙදර යන්න වෙයිද, මේ යුද්ධේ කවදා ඉවර වෙයිද, Tamanගේ දරුවෝ දකින්න වෙන්න පුළුවන්, Tamanගේ බිරින්දෑවරු දකින්න වෙන්න පුළුවන්. මේකට මේ තත්ත්වයන් එක්ක මානසික තත්ත්වයන් එක්ක මේගොල්ලෝ මේ විදිහට පණින්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ ගැන මේ පීට් හෙක්සෙත් කවුද අපේ ආරක්ෂක ලේකම්තුමා ඉන්නේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා නෙමේ ආරක්ෂක ලේකම්තුමා කියලා ඉන්නවනේ ඇමරිකාවේ. එයාගෙන් අහලා තියෙනවා, එයා කියලා තියෙනවා නෑ නෑ මේක එහෙම මෙහෙම මේ වැරදි නිවුස් එකක්, එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ, අපේ කෑම බීම ඔක්කොම තියනවා කියලා. හැබැයි ප්‍රවෘත්ති සේවා කිහිපයක්ම වාර්තා කරන දේ තමයි මේ වෙනකොටත් ඒ නිලධාරීන්ගේ බිරින්දෑවරු ප්‍රශ්න කරනවලු ඇමරිකානු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්, වෝ ඩිපාර්ට්මන්ට් එක කියලා අලුතෙන්ම තියෙන ඒගොල්ලෝ ඩිපාර්ට්මන්ට් එක. ඒකෙන් ප්‍රශ්න කරනවලු අපේ හස්බන්ඩ්ලට මොකද වෙලා තියෙන්නේ, අපේ මේ කෝ අපේ සැමියා කතා බහ කරන්නෙත් නැහැ, අපි හොයාගන්නෙත් නැහැ. ඒ කියන්නේ පවුල් එක්ක ඒගොල්ලෝ තියාගන්න සාමාන්‍ය සම්බන්ධතාව පවා මේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ප්‍රශ්න කරන්න පටන් අරගෙන දිනවලු කෝ අපේ මොකද වෙලා තියෙන්නේ, අපේ

0: වෙන කවුරුත් නෙමෙයි මේ සාමාන්‍ය ජනතාව. දැන් ට්‍රම්ප් අර කේටින් ට්‍රක් එකේ හරි හැංගිලා ගිහිල්ලා බේරුණානේ. හැබැයි මේ මිනිස්සුන්ට එහෙම බෑ. හිතුනම ගෙදර එන්න විදිහක් නැහැ. ඒක මානසික පීඩනයක්. බලාගෙන ඉන්න අරමුණක් නැතුව යුද්ධ කරනවා. අවසන් වෙන දිනයක් ගැන නිශ්චිත කිසිම කෙනෙක් දන්නේ නැහැ. ට්‍රම්ප් දන්නෙත් නැහැ කවදා ඉවර වෙයිද කියලා. ඉතින් එහෙම අවුරුදු ගාණක් අවුරුද්දකට ආසන්න කාලයක් දින 250ක් කියලා කියන්නේ දින 250ක් විතර මහා මුදමැද ගත කරන්න වෙච්ච නිසා මේ මානසික පීඩනයත් එක්ක තමයි මේ විදිහට ඩෙක් එකෙන් ගිහිල්ලා පයින්න මුහුදට පයින්න මේගොල්ලෝ කටයුතු කරලා තියනවා කියලා ආරංචි වෙලා තියෙන්නේ. ඉතින් මේ ආරංචිත් එක්ක තමයි මේ බිරින්දෑවරු ප්‍රශ්න කරලා තියෙන්නේ. අපේ හස්බන්ඩ් හොඳින් ඉන්නවද කියන සරල ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් ඒකට මේ උත්තරයක් දෙන්න ඇමරිකාව පැත්තෙන් කටයුතු කරලා නැහැ තාම. ඔන්නෝ ප්‍රශ්නෙම මේ සාර කලිනුත් ඇහුවා. ඔය මේ ඇමරිකානු ජනාධිපතිතුමා ප්ලේන් එක මාරු කරලා ගියානේ. ඔව්. අර කේටරින් ට්‍රක් එකේ නැගලා. ඊට පස්සේ මිලිටරි ප්ලේන් එකකට නැගලා යා වෙනම තනියම ගියානේ. ඔන්න ඔය වෙලෙත් මේ ඇමරිකානු ජනතාව ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඔබතුමාගේ කාර්ය මණ්ඩලය අපේ ජෙනරාල්වල් ඒගොල්ලෝ අර ප්ලේන් එකේ හිටියානේ.
1: ඒක තමයි.
0: දැන් ඒ ප්ලේන් එකට නේ රිස්ක් එකක් තිබ්බේ. ඒගොල්ලෝ ගියේ ඒ ප්ලේන් එකේ. ජනාධිපතිතුමා විතරයි ගලවලා අරගෙන වෙන ප්ලේන් එක දැම්මේ.
1: ඔව්.
0: එතකොට අපේ කට්ටියට
1: පැසෙන්ජර්ස්ලාට
0: අපේ දවල මන්දල මන්දිරයේ කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරාල්වරු වෙන්න පුළුවන්. මේගොල්ලන්ට මොකද උනේ?
1: මේගොල්ලෝ ලයිෆ් එක රිස්ක් කරන්න ඕනේද?
0: ඔව්. ඒගොල්ලෝ මෙයාගේ තීන්දුව නිසා ඒගොල්ලෝද ජීවිතේ මේ අන්තිමට උකසට තියලා මේ ප්ලේන් එකේ යන්න උනේ කියන ප්‍රශ්නය අහලා තිබ්බා. ඉතින් එහෙම තමයිනේ. යුද්ධ කරන්න පුළුවන් නේ අපිට. එහෙම අපි කොමරි ගහනවා, සමතලා කරනවා, ෆ්ලැට් කරනවා කියලා බපුවට ගහලා කියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ජනාධිපතිවරුනේ. ඒගොල්ලන්ට VVIP ආරක්ෂාව හම්බ වෙනවා. අවසානයේදී මේවට මැදි වෙලා තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්නේ කොහෙත් සාමාන්‍ය තරුණයන්. ඉතින් මේ ඇමරිකානු හමුදාවෙත් ඉන්නේ තරුණ නිලධාරීන්. ඒකයි කියන්නේ මේක මේ අපි හැම වෙලෙම කියනවනේ මේ ඇමරිකාව කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දැන් අදහස් දක්වද්දි කට්ටිය හිතන්න පුළුවන් මේ ඇමරිකාවට විරුද්ධව තමයි අදහස් දක්වන්නේ කියලා. නෑ, ඇමරිකාව කියන්නේ මේ මේ ශිෂ්ටාචාරය. අපි ජීවත් වෙන්නේ ඇමරිකාව ගොඩනගපු ශිෂ්ටාචාරය උඩනේ. Facebook ද, YouTube ද, හැමදේම, ඉන්ටර්නෙට් ද, ඔක්කොම ඒගොල්ලෝ හදපු සිවිලයිසේෂන් එකක් උඩ තමයි අපි ජීවත්
1: වෙන්නේ.
0: ඒ වගේම තමයි ඉරානය. ඉරානය ගැනත් අපිට අමතක කරන්න බෑ. ලෝකයේට වැඩිම පේටන් බලපත්‍ර සංඛ්‍යාවක් දුන්නු රට, වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත සොයා ගැනීම කරපු රට.
2: ලෝකයේ අදටත් එලෝලු වලින් මේ එලෝලු පිටරට යන ප්‍රධාන රටවල පහෙන් එකක්.
0: එතකොට හිතා ගන්න පුළුවන් මේ මේ රටවල් හැමෝම තමන්ගේ පුළුවන් තරමින් මේ ශිෂ්ටාචාරය නඩත්තු කරන්න ඉස්සරහට අරගෙන යන්න උදව් වෙලා තියෙනවා. ඒ අතරින් අවිවාදිතව ඇමරිකාව ඉස්සරහින් ඉන්නවා. හැබැයි යුද්ධය කියන කාරණාව කියන්නේ ඇමරිකානුවන්ගේ බලාපොරොත්තුවවත් අපේක්ෂාවත් නෙමෙයි. ඒක මේ බොහොම සුළු පිරිසකගේ අවශ්‍යතාවය වෙනුවෙන් කරන එකක්. අවසානයේදී ඒ අවශ්‍යතාවයන් නිසා මේ විදිහට ඇමරිකානු සැබළුන් මහා මුහුද මැද්දේ දින 250ක් සිරකරුව වෙලා තියෙනවා. තේරෙනවානේ අපිට කියන්න ලේසි සිරකරුවන්ට මේම සලකන්න අරේම සලකන්න කියලා.
2: ඒක තමයි දැන් අර 9.11 ඩේවිඩ් මුල මට මතක විදියට සිනමා කරුවා කරපු එක ඇත්තම චිත්‍රපටියක් නෙමෙයි. මේ ඒක ඒ ඇමරිකාවේ දෙන තොරතුරු 9/11 ප්‍රහාරයේ පදනම් කරගෙන කරපු සුප්‍රසිද්ධ චිත්‍රපටිය බලන්න. ඒකේ මේ ඒ සෙබළුන්ගේ අම්මලා ඇමරිකානු පාර්ලිමේන්තුව ගාවට ඇවිල්ලා ඒ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා උඹලා වෙනුවෙන් ඇයි අපේ ළමයි මැරෙන්නේ
0: කියලා. අනිවාර්යෙන්ම ඒ ප්‍රශ්නේ අදටත් අහනවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ වෙනුවෙන් ඇයි අපේ දරුවෝ මැරෙන්නේ කියන ප්‍රශ්නේ මේ ඇමරිකානු ජනතාව.
2: පුළුවන් නම් ටිකක් පරණ ෆිල්ම් එකක් 9.11 මේ ඩේවිඩ් මුල්ලා තමයි මට මතක විදියට චිත්‍රපටි අධ්‍යක්ෂවරයා. මේ ෆිල්ම් එක හොයන් බලන්න.
0: ඔව්. ඉතින් ඔහොම තමයි. සිරකාරයෝ ගැන අපිට විවිධාකාරයේ මේ අර්ථකථන දෙන්නත් පුළුවන්. සිරකාරයන්ට මෙහෙම සලකන්න කියලා කියන්නත් පුළුවන්. හැබැයි සිරකාරෙක් වෙලා බලන්න ඕනේ වැඩේ කොච්චර අමාරුද කියලා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udayatai Vinadi 21යි දැන්
2: Belwa box bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: Belwa එක ලංකාවේ එක.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
5: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
6: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
10: Saloon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250
11: වෙනස්ම රසයක් වෙනස්ම විදියට වෙජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
12: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
13: කවදත් අලුත් කාගෙත් නේ
0: FM 95 FM 94.8 Net

0: උදේ 8 විනාඩි 26යි අල්ගටාවුමේ වෙලාව. දැන් නෝවා මේ ගෙදරක්.
1: නෝ.
0: හරියට හැදුවේ නැති වුණොත්.
1: හා.
0: ඒ තිරේ ඉන්නා වගේ තමයි.
1: තමයි අනිවාර්යෙන්ම.
0: මේ
1: අතනට ගෙදර හදන්න දුන්න කෙනාට හිරේ විලංගුවේ වැටෙන්න ඉඩ තියෙනවා.
0: වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයාගේ ගෙදර හදද්දි ගෙදර වෙන්න පුළුවන්, බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලක් ඔයා හදද්දි ඔයා බලන්න ඕන ඔයා හරි අමුද්‍රව්‍යද පාවිච්චි කරන්නේ කියලා. විශේෂයෙන්ම වහලක් වගේ දෙයක් ගහද්දි, වහල කියන්නේ වහල ගන්න පොඩක් අමාරු වැඩක් නේ. ඒකට අත තියන්න ටිකක් හිතනවා, කල් ගන්නවා. ඒ මොකද වහල කියන්නේ
1: සමහරවිට මුළු පරස්සෙන්න පුළුවන්.
0: ඔව්.
1: ඒ තැන් වලින් තෙමෙන්න පුළුවන්.
0: තෙමෙන්න පුළුවන්. ওই වගේ ප්‍රශ්න එනවා. ඒක නිසා තමයි වාට කියන්නේ ඔයාගේ ගෙදර වහල ගහද්දි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න කියලා. දැන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේකේ උඩින් එන හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. අපි හැමදාම කියන්නේ ජල බීතිකාව තියෙනවා කියලා. කොච්චර වතුර වැටුණත් වතුර ටික පල්ලෙහාට ලිස්සලා යනවා. වතුර උරා ගන්නේ නැහැ රූෆින් ෂීට් එක. ඒක නිසා ඇල්ගි වර්ග, පාසි වර්ග, දියසෙවල් වර්ග බැඳෙන්නේ නැහැ වගේ රූෆින් ෂීට් එක කාලයක් ඔයාට අලුත් විදියට තියාගන්න පුළුවන්. මොකද රූෆින් ෂීට්ස් දාලා වහලා ගහලා මාස දෙක තුනෙන් ඔයාට ආයි වහලා අලුත් වැඩියා කරන්න උනොත් ඔයාට ලොකු වියදමක්. ඒක නිසා ඔයාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දැම්මොත් ඔයාගේ වියදමත් අඩු වෙනවා. ඔයාගේ ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. ඊට පස්සේ අනිත් හේතුව තමයි වහලක් ගැහුවාම අපි මේ සිවිලිමක් ගැන හිතන්න ඕනනේ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දැම්මොත් ඔයාට සිවිලිම ගැන හිතන්න ඕනේ. මොකද මේක යටින් එනවා දැන් මැටි ලේයර් එකක්. ස්වභාවික මැටි ලේයර් එකක්. මේක මේ කෝටින් එකක් නෙමෙයි. කියන්නේ ආටිෆිෂල් කෝටින් එකක් නෙමෙයි. ඇත්ත මැටි මේකේ තියෙන්නේ. එතකොට මේ කෝටින් එක සිවිලිමක් වගේ තමයි පේන්නේ. ෆිනිෂ් එක ඔයාට සිවිලිමක් වගේ පේන්නේ. ඒ විතරක් නෙමෙයි, මේකෙන් ඔයාට ගෙදරට සිසිලසකුත් එනවා. රස්නි කාලේට ඔයාට AC එකක් දැම්ම වගේ ගෙදර කූල් එකේ ඉන්න පුළුවන්. ඒක නිසා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා මතක් කරනවා. කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට 1396 ඔයාට තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඔයාට පැහැදිලි කරගන්න තැන් තියෙනවා නම් ඔයාට 1396 කෝල් ඇදලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරන්න ඕනි ඔයාට BYD එකක් ගන්න කියලා. මොකද BYD එකක් ඩ්‍රයිව් කරපු කෙනෙක් විදිහට නෝවා දන්නවද වාහන ඩ්‍රයිව් කරද්දි ෆීල් වෙන්න ඕනේනේ.
1: ඔව්. ඒ කියන්නේ මේ ෆීල් වෙනවා කියන්නේ දැනෙනවා කියන එකනේ.
0: ඔව්.
1: සමහර ලාවට නිකන් ට්‍රැක්ටරයක යනවා වගේ දැනෙන්න බෑනේ. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍ය ගමනක් යන වාහනයක.
0: ඔව්.
1: ඒක සුහින් කණින් දාඩිය පෙරාගෙන යන්නත් බැරි. ඒවත් දැනීම තමයි.
0: ඔව්.
1: හැබැයි ඊට වැඩිය කම්ෆර්ටබල් යන්නනේ අපිට පුළුවන් වෙන්න ඕනේ නේද?
0: වාහනේ Tamanට විශ්වාස වෙන්න. කියන වාහනේට ඩ්‍රයිවිං කරද්දි ඔයාට තේරෙන්න ඕනේ මේ වාහනේ මට ෂුවර් එකට හොඳට ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියලා. එහෙම වාහනයක් තමයි BYD කියලා කියන්නේ. අනිත් එක ඔයාට තෙල් ප්‍රශ්න නැහැ. ඔයාට ලෝකෙ මොනවා වුණත් තෙල් මිල ඉහළ ගියත් පහළ ගියත් තෙල් නැහැ කිව්වත් ඔයාට ඔයාගේ ඩේලි රූටින් එක කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්. මොකද BYD එකක් ගත්තොත් දැන් ඔයාලට තියෙනවා Atto 1, Atto 2, Dolphin, Sea Lion 5, Sea Lion 6 වගේ මාදිලි වලින් මීට වඩා තව ගොඩක් තියෙනවා. මේ ඔයාලට කීපයක් කිව්වේ ඕනම මාදිලියකින් ඔයාලට BYD එකක් ගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 01121125125. එහෙම නැත්නම් ඔයාලට යන්න පුළුවන් BYD ප්‍රදර්ශනාගාරයකට. කොළඹ තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර, මේ හැම තැනම තියෙනවා. ලංකාව වටේම තියෙනවා. ඔයාට ළඟම BYD ෂෝරූම් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් BYD එකක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ගෙදර අරගෙන යන්න. ඊට පස්සේ මතක් කරනවා ඔයාට මෙල්වා ස්ටීල් දාන්න කියලා. මොකද දැන් අපි කියවන්නේ ගෙදරක් හදද්දි බිස්නස් ස්පේස් එක හරි ඕනම ගොඩනැගිල්ලක් හදද්දි හරි රෝ මටීරියල්ස් ගන්න ඕන, හරි අමුද්‍රව්‍ය වලින් හදන්න ඕන. ඒක නිසා තමයි ඔයාට කියන්නේ මෙල්වා ස්ටීල් ම දාන්න කියලා. මොකද මෙල්වා කියන්නේ ලංකාවේ කාලයක් පුරාවටම පාරිභෝගික විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක්. ඒක නිසා මෙල්වා දාලා හැදුවොත් ඔයාට ආයි දෙසරයක් හිතන්න ඕනේ නැහැ. ආයි අලුත් වැඩියා කිරීම එන්නේ නැහැ. මොකද මෙල්වා එක ලංකාවේ එක නිසා

0: FM anu hatırayı taşıma ata ne FM.
1: Ude atay minaneti satarai.
2: BYD Sea-Lion 5 Plug-in Hybrid SUV. Vedi ita akarşanay pinum sa DMI thakşanay samaga upe kamunata suvisheshi bavak ekkara ganna. Sea-Lion 5 mul laithikaruvet ven apake pradarshanagara veta pivisenna. Natnam amatanna 01121125125.
1: Malu ganna kemathi kiratada pirisatada?
3: Kemathi vidiyakata.
1: Vijaya kiri malu tuna pahakudu ha. Vijaya miris malu tuna pahakudu.
4: Vijaya Products. අපේ රසය රටේ සැමට
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබ අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන් කතා කරන්න 0.61 0.662 Prime Residences
7: Downrow Inverter ශීත කරන 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම Downrow ප්‍රදර්ශනාකාරවලින්
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadun Vadina, Rhino Premier Roofing Sheet. Fetty Stress and Hal, the Hadunai Anuhaya Amatana.
9: Daily drive එක කට smart choice එකක් BYD Sea-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sea-Lion 5 smart drive smart savings 0.112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
10: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමීමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0.112 35.02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
11: Meldol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබ අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71 0.662 Prime Residences
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura

0: මොකද 8යි විනාඩි 41යි අල්ගොටාවම වෙලාව. දැන් අචි
1: මේ අපි මේ ලස්සන පෝස්ට් එකක් දැම්මේ.
0: ආ උනේ.
1: මේ වෙලාවේ අපි වහගෙන ඉන්න වාට පුළුවන් යන්න අපේ net fm official facebook එකට. ගිහිල්ලා උඩින්ම ඉන්න හිරේගිය
0: තුන්දෙනෙක්.
1: ඔව්. හිරේගිය තුන්දෙනෙක් ඉන්න. ඔව්. කොල්ල දෙන්නෙකුයි කෙල්ලෙකුයි මොනාට හිරේ ගිහිල්ලා දන්නේ නැහැ. මෙහෙත් නෙමෙයි. මං හිතන්නේ මේ පිටරටක මොකක් හරි කරපු ඔය ගොඩක් කලාට ඔය උතුරු ඇමරිකා පැත්තේ නැත්නම් ලතින් ඇමරිකා පැත්තේ ඔය මෙක්සිකන් ෆිල්ම්ස් වල වගේ මේ මෙහෙම කට්ටිය ඉන්නවා.
0: ඔව්.
1: ප්‍රිසන් බ්‍රේක් වගේ පොඩ්ඩක් සීන් එකක් තියෙන්නේ. ගිහිල්ලා බලන්න මේ මොනාටද දන්නේ නැහැ. ඔයා ඕනම් ගෙස් කරලා ඉතින් යටින් කමෙන්ට් එකක් දාන්න.
0: මොනාට තුන්දෙනා මොනාට හිරේ යන්නේ නැද්ද?
1: හරි. අපි අහලා තියෙනවා සිරකරුවන් ගැන ඔයාගේ අදහස පල්ලෙහෙන් දාගෙන යන්න කියලා. අපි අද කතා කරේ මේ සිරකරුව ගැනනේ. විශ්වවිද්‍යාල අධ්‍යයනයක් රිසර්ච් එකක් පදනම් කරගෙන ලෝකයේ මේ සිරකරුවන්ගේ සහ අනිත් පැත්තේ නිලධාරීන්ගේ මානසිකත්වය ගැන ලෝකේ කරපු රිසර්ච් එකක් ආශ්‍රයෙන් තමයි අපි අද පොඩ්ඩක් කතා බහ කරේ. සහ ඊට පස්සේ සිරකරුවෝ විවිධාකාරයේ සිරකරුවෝ ඉන්නවනේ. සමහර අය ඉන්නවා විවාහය නිසා සිරකරුවෝ වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ සිරකරුව වෙලා කියලා.
0: දැන් මේ
1: එහෙම වෙන අවස්ථා තියෙනවා.
0: හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්නේ මිනිස්සු. ඉන්න.
1: ඒ කියන්නේ මේ යන්නේ ඉන්න අය. තාම නඩු අහනවා. ඉස්සරහට යන්නේ නැහැ ඉන්නවා. හරිද? නෑ නෑ එහෙම නෑ. එහෙම එහෙම ඇයි අපි එහෙම ඇයි හැම වෙලේම මේ විවාහය කියන එක ඇවි අපි නෙගටිව්ලි ගන්නෙ?
0: මට තේරෙන්නේ නෑ ඉතින්.
1: එහෙම නෑ.
0: මම නම් එහෙම හිතන්නේ නැහැ.
1: කොච්චර අවහයම නැද්ද?
0: නෑ. හරි කෙනෙක් හම්බුනොත් විවාහය හරි සුන්දරයි.
1: අන්න. ඒකයි. ඉතින් අමාරු වර පළවෙනි කෑල්ල.
0: හරි කෙනා ඔයා ගන්න එක.
1: හරි. එහෙනම් සාරා කියනවා ගැරන්ටි කරලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඕගොල්ලොත් සාරා වගේ හිතන්නේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම හිරේ යනවා කියලා හිතන්න එපා. මේ හිර ගන්නවා කියුවට එහෙම හිතන්න එපා.
0: එහෙම හිතන්න එපා. මං කියන්නේ ගියේ ඉස්සල්ලා. මේ හිර ගැන කතා කරපු නිසා මං කියන්නේ ගියේ අපි ලයිෆ් ස්ටයිල් එකක් හදා ගන්නවානේ
1: අද. අනිවාර්යෙන්ම.
0: මේ සීරියස් කතාවක් කියන්න හදන්නේ හරිද? මේ ලයිෆ් ස්ටයිල් එකක් හදා ගන්නවා.
1: හිනාවෙන්නේපා.
0: ඒක තමයි. ලයිෆ් ස්ටයිල් එකක් හදා ගනිද්දි හරියට ලයිෆ් ස්ටයිල් එකක් හදාගත්තේ නැති වුණොත් හිරේ ගියා වගේ තමයි. ඒක නිසා තමයි කියන්නේ මේ කසාද බැඳහම හිරේ යනවා වගේ කියන්නේ. ඒ දෙන්නට ගැළපෙන ලයිෆ් ස්ටයිල් එකක් හදාගෙන නැති නිසා.
1: ඒ කියන්නේ හරියට මේ ප්ලෑන් කරන්න ඕනේ. ප්ලෑන් කරලා මේ ගැළපෙන විදිහට දෙන්නටම ඕකේ විදිහට තමයි මේ ඉස්සරහට යන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: එතකොට වැඩේ හරිනේ.
0: එතකොට වැඩේ හරි.
1: අපි දන්නේ ඒවා නේ. ඒ
0: කියන්නේ බලන්න
1: ඉතින් අත්දැකීම් නැතුව කියන්නේ ඒවා. හරි. ඉතින් එහෙම දෙන්නට දැන් ඔය අලුතෙන් බැදපු දෙන්නෙක් වෙන්න පුළුවන්. විවාහ වුණ දෙන්නෙක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ දැන් මේ වෙලාවට ගොඩවුන අහගෙන ඉන්නවා අයියලා අක්කලා.
0: ඔව්.
1: හරිද? අයියලා අක්කලා නැන්දලා මාමලා.
0: ආචිලසියලා
1: ඔව් විවාහ වෙන්න નિયમિત අය වෙන්න පුළුවන් බලාගෙන ඉන්නවා වෙන්න අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන දැන් ලොකු ප්‍රශ්නයක් තමයි ජීවිතේ මේ තමන්ගේ හිසට සෙවණ.
0: ඔව් ඉන්න තැන.
1: يعني ඉන්න තැන. ඒක හරියට තියනවා නම් ওই ප්‍රශ්න ගොඩකට විසඳුම් හම්බ වෙනවා.
0: ඒක හරි. ලයිෆ් ස්ටයිල් එක හරියට හදාගන්න
1: ඊට පස්සේ ඉතින් ඔය වහලයට දෙන්නට ওই පොඩි රණ්ඩුවක් එහෙම දාගෙන ප්‍රශ්නයක් දෙයක් විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්.
0: ඉන්න තැනත් ප්‍රශ්න තිබ්බොත් ඔය රණ්ඩුව තව දික් වෙනවනේ.
1: අන්න ඒකයි. ඒ කියන්නේ අපි හිතන්නේ ඔය ගිහිල්ලා ගයක් හැදුවා කියලා. හැබැයි ඒ හැදපු තැන ඒ වටපිටාව අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව්වක් වෙන්නේ නැත්තම් එක්කෝ වටපිටේ මිනිස්සු එක්ක වළිනා නේ නැත්තම් අපිට වටපිටේ කට්ටිය නිසා කරදර නම් එහෙනම් සාර්ථක වෙන්නේ අපිට ඉස්සරහට පොඩ්ඩක් යන්න අමාරුයි. ඒක නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ වා ජීවත් වෙද්දි හොඳ කමියුනිටි එකක් තෝරගන්න හොඳ ප්‍රජාවක්. ප්‍රජාවක් කියන වචනය ටර්ම් එකෙන් කියන්නේ මේ හැමෝම එකට ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. එකට ඉන්නා වගේම තමයි ඒගොල්ලෝ ඔයාගෙන හොයලා බලනවා. ඔයා ඒගොල්ලෝ ගැන හොයලා බලනවා. මේක අන්‍යෝන්‍ය අවබෝධයෙන් මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන් ඉස්සරහට යන වැඩක්. ඒක නිසා තමයි කියන්නේ එහෙම කමියුනිටි කියන වචනේ මේ ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඔයාට මේ apartment community එකක් දැන් ඔන්න හම්බ වෙනවා ගම්පහින්.
0: right
1: ගම්පහ the palace ගැන තමයි අපි මේ කතා කරන්නේ. prime ලගේ අලුත්ම apartment project එක. දැන් වාට apartments තියෙනවා, නිදන කාමර දෙකක් තියෙන apartment තියෙනවා, තුනක් තියෙන apartments තියෙනවා. වාගේ කැමැත්ත අනුව වාට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: right
1: රුපියල් මිලියන 25ක් ගෙවුවට පස්සේ ලක්ෂ 250ක් ගෙවලා වාට apartment එක ගෘහ භාණ්ඩත් එක්ක ආය වාට apartment එක අරගෙන ඕනේ කරන ගෘහ භාණ්ඩ හොය හොය රටවට යන්න ඕනේ වෙන්නේ. ඔක්කොමත් එක්ක ඕනනම් අද ගෙවුවොත් හෙට ගිහිල්ලා පදිංචි වෙන්න පුළුවන් විදියට මේ apartment එක තියෙනවා. ඉතින් මිලදී ගන්න පුළුවන් රුපියල් මිලියන 25කට නුවර පාරට මීටර් 100ක දුර ලංකාවේ ප්‍රධාන අධිවේගී මාර්ග පිවිසුම් වලට බොහොම ආසන්නයි. බොහොම සුවපහසු සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න නම් අනිවාර්යෙන්ම prime ලගේ the palace ගම්පහ අලුත්ම apartment project එකෙන් ඔයාගේ apartment එක වෙන් කරගන්න කියලා මතක් කරනවා. ඉතින් නම්බර් එකකුත් තියෙනවා. ඒ නම්බර් එකට call එකක් දෙන්න පුළුවන්. call කරාට පස්සේ prime ලා තමයි කතා කරන්නේ. ඒගොල්ලන්ගෙන් පුළුවන් වැඩි විස්තර දැනගන්නවට දෙකපාර සල්ලි නැත්තම් මේ මිලියන 25 ගෙවන්න ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න පුළුවන් වාරික වශයෙන් ගෙවාගෙන යන්න පුළුවන්ද වෙන වෙන සැලසුම් මොනවාද තියෙන්නේ මූල්‍ය සැලසුම් මේක ගෙවාගෙන යන්න ඔප්ෂන්ස් මොනවාද තියෙන්නේ මේ දේවල් ඔයාට ප්‍රයිම් ලෙක්ක කතා බහ කරලා ක්ලියර් කරගන්න පුළුවන් හැකියාව
0: තියෙනවා
1: මෙන්න මේක තමයි නම්බර් එක 0710යි 666 222 0710යි 666 222 එහෙමත් නැත්නම් ලේසිම විදිය මතක තියාගන්න 0710යි
0: 6 3 2 3 හරි ඊට පස්සේ අපිට මතක් කරන්න ඕනේ දම්රොයිකේ මිඩ්ඩිය සේල් එක තියෙනවා මේ දවස්වල
1: වර්ෂ මැද සේල්ස් පටන් ගන්න තියෙනවා. ඉතින් ඩිස්කවුන්ට් පිට ඔයාලට සෑහෙන දේවල් ඔන්න දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකත් ඉතින් අර ඇවිල්ලා නවතින්නෙම දෙන්න දෙමහල්ලෝ ගාවින් තමයි. ප්‍රශ්න නැති කරගන්න මෙන්න මේකත් ක්‍රමයක්.
0: ප්‍රශ්න අඩු කරගන්න.
1: ඔව් ප්‍රශ්න අඩු කරගන්න නැති වෙන්නේ නැහැ. ප්‍රශ්න එහෙම සීරෝ කරන්න බෑ. ප්‍රශ්න තියෙන්නත් ඕනේ. ප්‍රශ්න
0: තියෙන්න. ඒකට තමයි පොඩ්ඩක් අර රණ්ඩු වෙලා යාළුනහම තමයි පොඩ්ඩක් ඉන්නේ.
1: ලයිෆ් එක නිකන් ගත කරනවා කියලා හැපනින් කියලා දැනෙන්නේ එතකොට නේ.
0: ඔව් අවුරුදු ගානක් අසහද ජීවිතයක ඉඳලා වගේ තමයි කතා කරන්නේ.
1: ප්‍රශ්න තියෙන්නත් ඕනේ සාර කියනවා වගේ යම් ප්‍රශ්න සීරෝ කරන්න බෑ ඇත්ත ඒ කතාව. හැබැයි ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මිනිමයිස් කරලා දාන්න පුළුවන්. එහෙම පල්ලහැට අර අපි ටැබ් ඕ මේ ක්ලෝස් කරන්නේ කම්පියුටර්ස් වලදී මිනිමයිස් කරලා අමතක කරලා ප්‍රශ්න නැහැ වගේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එහෙම ඉස්සරහට යද්දි මේ වාට ඔය ගෙදර ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. ඔය දේවල් තෝරන්න ගියාට පස්සෙත් හරි ප්‍රශ්න. එක්ක ගාණ වැඩි කියයි. ගාණ වැඩියෙන් දීලා අරගෙන නේවා නිවැරදි ප්‍රමිතියෙන් නැහැ. අරගෙන ඇවිල්ලා මාසෙයි දෙකයි ගන්න දෙයක් නැති වෙනවා කැඩෙනවා ඊට පස්සේ ඔවා හදා ගන්න කෙනෙක් නැහැ හදන්න අය හොයන්නත් නැහැ රටේ ලෝකේ කොහෙවත් හොයා ගන්න නැහැ
0: ඒක වෙන්නේ ගොඩක් වෙලාවට ඔය මහත්වරු නෝනවරුන්ට කියන්නේ તો තනි තීරණ
1: ගන්නවනේ
0: දැන් ඒ කියන්නේ නෝන කියනවා ගෙදරට සෝෆා එකක්
1: ඕනේ
0: කියලා දැන් හොඳට කරන්නේ මහත්තයා කරන්නේ සර්ප්‍රයිස්
1: කරන්න
0: ඉතින් සෝෆා එකක් අරන්
1: එනවා කොහෙන් හරි අරගෙන එනවා
0: කොහෙන් හරි අරගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ
1: හරියන්නේ ඊට පස්සේ සති දෙකක් විතර ගියාට පස්සේ දෙන්නම සර්ප්‍රයිස් වෙන එකපාර ඒ කියන්නේ ක්වොලිටි එකේ ප්‍රශ්න
0: නිසා
1: ඉතින් එහෙම වෙන්නේ නැහැ යන්නවා දම්රෝ එකට අර මේ සාරා කිව්වා වගේ දැන් ඔන්න මිඩියා සේල්ස් පටන් අරගෙන තියෙනවා නිදන කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් ලැබෙනවා ඒ වගේම තමයි දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා රුපියල් 30000කට වඩා ගන්න පුළුවන් ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34000 ඉඳලා ගන්න පුළුවන් ස්ප්‍රින් මැට්‍රස්
0: ස්ප්‍රින් මැට්‍රස්
1: අර මෙහෙම ගිහලා බවුන්ස් වෙන්නේ එහෙම ආයසපසේ මිලියන් ගිහලා එහෙමත් තියෙනවා පොඩි කට්ටියට නිකන් හැංගීම වැඩ ඉවරලා ගියාට පස්සේ එහෙම පයින් මැට්‍රස් එකක්
0: තිබ්බනම්
1: සෑහෙන ලොකු මේ සහනයක් ඒක. ඉතින් වාට ඔන්න එහෙම මැට්‍රස් එකකුත් ගන්නත් පුළුවන් රුපියල් 29000ක් විතර වෙද්දි. ඉතින් සෝෆා මාදිලීන් තියෙනවා විවිධ මාදිලීන් වලින් තියෙනවා 69000 ඉඳන්. ඒ වගේමයි කෑම මේස කට්ටල රුපියල් 87000 ඉඳන්. කාර්යාල මේස තියෙනවා රුපියල් 15000 ඉඳන්. කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9900 ඉඳන්. ඉතින් මේ විදිහට වාට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන් දම්රොයකින් යන්න දම්රොයකට. ඒ වගේමයි වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් පොලි රහිතව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න දම්රොයකට ගිහිල්ලා ඔය තියෙන ප්‍රශ්න රණ්ඩු වලට විසඳුම් හොයාගන්න.
0: ඕකේ.
1: රණ්ඩු ගන්න එපා.
0: රණ්ඩු කරන්න එපා. සමාදානෙන් සතුටෙන් ඉන්න.
1: ඉන්න.
0: හරි. ඊට පස්සේ ගෙදරට බඩු ගන්න ගියාම අපිට එන ප්‍රශ්නයක් තමයි බඩු වල මිල.
1: මිල. ඒ කියන්නේ
0: හැම වෙලාවෙම මොකද ඇති?
1: කිචන් එකට ඕනේ.
0: කිචන් එකට ඕනේ.
1: ගොඩක් වෙලාවට නේ. ඒ කියන්නේ ලී එහෙම කන්න බෑනේ දෙන්නට. හරි. එතකොට දැන් හනවන දේවල් වලත් ඔයගේ ප්‍රශ්න එනවනේ. ඒ වයත් මිල අඩු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රමිතිය කියන දේ ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ.
0: අනිවාර්යෙන්.
1: මොකද පවුලේ සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතන්නේ නැත්නම් වෙන මොකුත් කරන්න බෑනේ. කට්ටිය ලෙඩ වුණොත් ඉතින් ඔය අනිත් වැඩ ඔක්කොම කරගන්න බැරි
0: වෙනවා.
1: ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට කියලා. දැන් ඔන්න ලංකාවේ විවිධ ප්‍රදේශවල ඔයාලට ආසන්න ප්‍රදේශවල කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. කොළඹ ගත්තොත් අතුරුගිරිය තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගම්පහ ගත්තොත් ගණේ මුල්ල තියෙනවා, කුරුණෑගල ගත්තොත් නාරම්මල තියෙනවා, ඊට පස්සේ නුවරට ගියොත් ගම්පොළ තියෙනවා. ඒ වගේම තමයි රටමැද මාතලේ තියෙන මේ ඕන තැනකට ඔයාට යන්න පුළුවන් අසාගල සුපර් කියලා කියන්නේ අඩුම මිල.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: උදේ 8යි විනාඩි 53යි දැන්.
2: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල

0: නුවර පාරට මීටර් සීයක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
1: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
4: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112 125 125 amathanna
5: Om blaster them ma

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කරන ති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
1: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0547 21 33 540

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් එල්බී ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
2: වේලාව උදේ 9:00යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියස් සමග මම කේසර. රත්මලාන කඳවල හන්දි ආසන්නයේදී පසුගිය පළමුවනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පළමුව එක් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22ක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේදී. ඔවුන් දෙදෙනාම දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. එම සැකකරුවන් ගිනි අවි ප්‍රවාහනය කිරීමට සහ වෙඩික්කරුට සැඟවීමට ආධාර අනුබල දී ඇති බවයි පොලිසිය පැවසුවේ. ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වෙඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟට නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM අනුපහ FM 94.8 net FM

0: ඔ දෙනමයයි විනාඩී හතයි අල්ගටවම වෙලාව
1: දැන් මේ අපිට මේ සාරපොඩි ඉන්වයිට් එකක් කරා.
0: ඔව් මේගොල්ල මම කපල යන්න හැදුවා ඉතින්.
1: කපල යන්න නෙමෙයි අපි ඕවානේ දැන් කැපුනේ එතනින්.
0: නෑ යන්න මං එන්නේ නැවන්. තෝරන්නේ මර තනියෙන් කෝල් එකක් ගන්නවා වගේ.
1: මේ අපි මායිනුවයි පොඩි අපි ප්ලෑන් කරා පොඩි අවුට් එකක් යන්න.
0: මට තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක්
2: තියෙනවා. එහෙමයි ඉතින් සමහර අවුට් අයට තේරෙන්නේ නැහැ අපේ.
1: ඔව් අන්න ඒකයි. ඩිෆෝල්ට් අවුට් කට් එක ඉන්නවනේ.
0: මේ මට තේරෙන්නේ නැහැ. දැන් ගාල්ල කිව්වොත් මෙතන ඉන්න නෑ මට. හැබැයි කට්ටිය ඔක්කොම ට්‍රිප් යන්නේ ගාල්ලට.
1: ඉතින් එහෙම යන්න පුළුවන් ප්‍රශ්නයක්
0: නෑ. ඩවුන් සවුත් වෙනවා එතකොට.
2: මේ අපි අර හිරේ මේ මොකද හැමන් හිලුත් යන්නේ.
1: ගිහිල්ලා හිරේත් ගියේ.
2: හිරේත් ගියේ. ඉතින් ඒත්
0: හරි හරි. ඔහොම යන්න.
1: ඔව් ඒකීය
2: වල හිරේ වැටෙන්නේ.
1: ඔව් ඒකීය රාජ්‍යයක් ඇතුළේ ඕන තැනක ගියා
2: කියලා. අඛණ්ඩතාවයේ තියෙන භූමිය අඛණ්ඩතාවයේ තියෙනවා.
1: අපි යනවා. මේකින්ද මේ ඔයා එන්නේ නැත්තම් කරන්න දෙයක් නෑ. මේ සාරා තරහ වෙන්න එපා.
0: ඕකේ.
1: ඔහව දාලා අපි යනවා. හරි දැන් ඒ යද්ද අපි බලාගමු මේ විස්තර ටික. මේ දැන් අද ඩීජේ නයිට් එක තියෙනවා.
0: හරිද?
1: දැන් වීකෙන්ඩ් එක එනවා. සිකුරාදා රෑ කියලා කියන්නේ ඔයා දන්නවා. අපේ අසා දැන් අපි කිව්වනේ සතියේ මැද ඉඳලා මෙහෙ ඉන්නේ. ගෙදර එහෙම ගිහිල්ලා නැහැ. මේ හිටගෙන තමයි ඩීජේ නයිට් එක
2: ගහන්නේ. එහෙමයි අද මේ කිවුරුනා කියලා ගෙදර යන්නේ.
1: ගෙදර යන්නේ. ආ හෙට උදේ.
0: ආ හෙට උදේ.
2: හෙට උදේ තින්නවා.
1: හරිද?
0: එච්චර කැපවීමක්.
2: ඈ?
0: එච්චර කැපවීමක්.
2: විශාල කැපවීමක්.
1: විශාල කැපවීමක්.
2: දැන් අද මොන දිස්ත්‍රික්කද?
1: අද මේ පුත්තලම් දිස්ත්‍රික්කේ සහ බදුල්ල දිස්ත්‍රික්කය. ටිකක් ප්‍රශ්නයි
2: කියලා. මේ උදේ කොහෙන් හොයා ගන්නවද?
1: කොහෙන් හොයා ගන්න මේ ගැළපීම?
2: ඒ කියන්නේ ළඟපාත ගන්න නෑ. දන්නව ලොකු ප්‍රශ්නයක් ඇති
1: වෙනවා කියලා.
2: ඔයාර භෞමික අඛණ්ඩතාවයේ ප්‍රශ්නේ තමයි භූමිය අඛණ්ඩයිනේ. දැන් ඉදන්ට මොනවද පුත්තලම් දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේයි ගත්තොත් එකට ගෑවිලා තියෙනවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ කුරුණාකල් දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒකත් එකට ගෑවිලා
1: තියෙනවා.
2: ඉතින් එතකොට හරි ප්‍රශ්නනේ.
1: බෝඩර් ඒව ගන්න නෑ.
2: බෝඩර් ඒව ගන්න නෑ. ආයි කිසිම සම්බන්ධතාවයක් නැති පුත්තලමයි බදුල්ලයි.
1: බදුල්ලයි අරගෙන තියෙන්නේ එක පැත්තකට පොඩ්ඩක් අද රස්නේ, අනිත් පැත්තට සීතලයි.
2: බදුලෙත් සමහර පැත්තකට රස්නේ.
1: රස්නේ තියෙනවා. මේ කෝච්චිත් නැහැ හැබැයි දැන් මේ ටිකේ කොහොම ඉදDannෙත් නැහැ.
2: කොහරි බදුල්ලේ ඔය එක දිගට එන්නේ නැහැ. හැබැයි අර දැන් මේ බදුල්ලේ ඉඳන් ඔය දෙමෝදර පාලම බලාගෙන මම හිතන්නේ 60 දක්වාද කොහොමද
1: එන්න පුළුවන්. එන්න පුළුවන්. භාගයක් එන්න පුළුවන්. ඒක බස් එකේ ඉන්න පුළුවන්. කොහොම හරි ඔන්න අපේ මේ DJ අසා කට්ටිය හොයාගෙන තියෙනවා. ඉතින් පුතලම් දිස්ත්‍රික්කෙන් ඔන්න එනවා. කවුද දන්නවද? වේව් වයිබ්.
0: වේව් වයිබ්
1: තමයි එන්නේ.
0: ඕකේ.
1: ඒ වගේම තමයි බදුල්ල දිස්ත්‍රික්කෙන් එනවා DJ DC.
0: DJ DC.
1: DC. DC Comics Batman නේ මදුවේ. ඒ ADC ලා නෙමෙයි මේ DC ලා.
2: හැබැයි එයාට AC කරන්ට් එකෙන් තමයි දුවන්නේ.
1: වැඩි දුවන්න වෙන්නේ කවුරු ආවත් AC වලින් තමයි. එයා DC
2: නේ. නම DC උනාට අපිට දෙන්න පුළුවන් AC කරන්ට් එක
1: තමයි. අපේ ඉංජිනේරින් එකෙන් මේ පැත්තේ පොඩි extension code එකක් දාලා දෙනවා. AC එකෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. එයා DC උනාට කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් ඔන්න පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ බදෝල දිස්ත්‍රික්කයේ තමයි අද තරග වදින්නේ. ඔයාට පුළුවන් හරියට මදරය 9 වෙද්දී FM 94.8 95 න් අපිව සජීවී වහන්න, DJ නයිට් එක සජීවී වහන්න. ඒ විතරක් නෙමෙයි අපේ live stream එක යනවා net FM Facebook page එකේ. ඒකටත් එන්න පුළුවන්. ඇවිල්ලා ඔයාට vote කරන්න පුළුවන්. බදුල්ලද නැත්නම් පුත්තලමද කියලා react කරන්න පුළුවන්, share කරන්න පුළුවන්. ඔයාලගේ දැන් පුත්තලමේ කට්ටිය පුත්තලමේ කොල්ල සෙට් එකේ ඉන්න group එකට share කරන්න ඕන. එතකොට තමයි වැඩේ
0: දුවන්නේ. ඊට පස්සේ
1: බදුල්ලේ කට්ටිය ඒ කොල්ල සෙට් එකේ ඉන්න ඔක්කොම සංගම් වලට ඔක්කොම share කරගෙන යන්න ඕන. එතකොට තමයි මේ කට්ටිය එකතු කරගෙන වැඩේ මේ දුවන්න පුළුවන් වෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් අපි දන්නේ ඕගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ පුත්තලමට බදුල්ල පෙරදෙනවද, බදුල්ලට පුත්තලම පෙරදෙනවද. අපි දන්නේ ඕගොල්ලන් වෝට් කරන විදිහට. ඉතින් අපේ live stream එකත් එකතු වෙන්න කියලාත් මතක් කරනවා. හරියටම රෑ 9 ඉඳන් අපි බලමු කවුද දිනන්නේ කියලා. DJ අසා වැඩේට ready. කොමාරි හොයාගෙන ඇවිල්ලා තියෙනවා කොන් දෙකකින්, බදුල්ලෙන් එනවා සහ පුත්තලමෙන් එනවා. වයබ සහ අනිත් පැත්තෙන්
0: කොහෙද?
1: ඌෙන් තමයි කට්ටි එන්නේ. මේ බලමු මොකද වෙන්නේ කියලා. මේ දැන් ඔය පුත්තලම කිව්වම පොඩ්ඩක් මටයි නුවාටයි ටිකක්
0: සමානයි.
1: මේ පැත්තට පොඩ්ඩක් සපෝට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපේ බෝඩරේ දිගේ නේ යන්නේ.
0: ඔව්.
1: අපේ අයින දිගේ ගිහිල්ලා තමයි මේ පැත්තට යන්නේ.
0: ඕගොල්ලන් ඥාති ඉන්නවනේ පැත්.
1: කොහෙද?
0: ඔය දෙන්නයි.
1: නෑ අපි නෑ
0: මේ පුත්තලම් පැත්.
2: පුත්තලම මගේ ඉන්නවා.
1: ඉන්නවා. අපි
0: ඉන්නවා. ඒක තමයි.
1: සෑහෙන්න
2: ඉන්නවා. ලේවායි වැඩ කරන්නේ.
1: ඔව්. ලේවායිල් තියෙන කලබු එහෙම තියෙන. ඔයා මොකද අදහස්
0: කරන්නේ? මං හිතුවේ අර මේ පාර දෙපැත්තේ ඉන්නේ පැත්තේ ඇති.
2: ඔව් නෑ පාර දෙපැත්තේ
0: ඉන්නවා. හරි.
1: පුත්තලම ගුලියා පිටියේ මේ පැත්තේ ඇද්දි අපේ යාළුවෝ ඉන්නවා.
0: ඕකේ.
2: ත්‍රිකෝණෙත් නැයිදි?
1: අන්න ඒකයි. ත්‍රිකෝණේ අපි පොල් තියනවා, ලුණු තියනවා, ඕච්චි තියනවා.
0: හරි.
1: හරි. එහෙනම් ඉතින් කට්ටියට සෙට් වෙන්න පුළුවන් රෑ 9 වෙද්දී අපේ වැඩේට මේ පැත්තට එන්න. අපි බලමු පුත්තලම දිනන්නේ බදුල්ලද කියලා.

0: FM 94.8 Net FM Divaina Pura
1: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අත්දැකීම් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
4: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 Premium SUV රථ අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112-125-125 අමතන්න.
10: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: මම කේ ජයසූරිය ලුණම අම්බලන්තොට. මම බයිපාස් කරලා අවුරුදු 4යි වෙන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න කියලා.
12: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 0777-3273 540.

0: හොඳයි 9 විනාඩි 23යි අල්කටාවම වෙලාව.
1: හරි මේ අපිට දැන් මේ සතියේ අද සිකුරාදා දවසේ යන්න වෙලාව ටික ටික ලඟ වෙනවා. අකමැත්තෙන් වුණත් අපිට යන්න වෙනවා. මොකද අපේ ජනිය එනවා දේදුණු මාවත අරගෙන හරියටම 10 වෙද්දි.
0: 10ට හරියට දෙන්න ඕනේ.
1: 10ට දෙන්න ඕනේ. නැත්තම්
0: කොල්ල බාර ගන්න.
1: වග කීමන්නේ. ඔව්. නැත්තම් බලමු. ඔය 10ට ඔයා තමයි මම නෙමෙයි. ඔයා තමයි.
0: පාස් කරානේ.
1: කොල්ල මෙතනට දොරගාවට එනවා හරියටම 10 කිට්ටු වෙද්දි. 10 වෙද්දි අපි දෙන්න ඕනේ වැඩි. කෝ අපේ නුවානේ. නුවා තමයි ඔය හිටපු ගමන් 10ට දෙන්න අකමැති. 10ට මොකක් හරි මතක් වෙනවා කියන්නේ. නුවා නෑ නුවා මේ කොහෙට හරි මිසින් වෙලා.
0: එහෙම තමයි. රාජකාරී
1: තියෙනවා ගොඩක් රාජ්‍යතාන්ත්‍රික
0: ජාත්‍යන්තර වශයෙන්.
1: ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් තියෙනවා නේ. මේ රටවල් එක PR පබ්ලික් රිලේෂන්ස්
0: තියෙන
1: මාධ්‍ය සම්බන්ධතා වැඩ තියෙනවා. කතා කරන තානාපතිවරු පත් කරන්න ඒ ගොඩක් වැඩ තියෙනවා. ඒකින්ද පොඩ්ඩ එහෙම වෙලා. දැන් අපි වාට මතක් කරන්න ඕනේ CDB ගැන. මේ වෙලාවේ වා ස්ථාවර තැන්පතුවක් දාන්න තැනක් හොය හොය ඉන්නවා නම් වා යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. මොකද වසරකට 15%ක් දක්වා පොලියක් වාට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වා CDB එකේ ගිහිල්ලා වාගේ FD එක දැම්මොත්. සාමාන්‍යයෙන් FD එකට 15%ක පොලියක් කියලා කියන්නේ හොඳ අගයක්. වාට මේක මාසිකව ලබා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මාස 6කට සැරයක් ලබා ගන්න හදා ගන්නත් පුළුවන්. නැත්නම් කාර්තුවකට. කාර්තුවක් කියන්නේ කොහොමද අපි 12 බෙදනවනේ 4ෙන්. අන්න මාස 4කට සැරයක් විදිහට ලබා ගන්න වාට මේක plan කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: quarterly නේ කියන්නේ.
1: ඔව් ඒ කියන්නේ 3කට සැරයක් හරි 3 වගේ ගත්තොත් ඕක quarterly නම්. නැත්නම් 4කට සැරයක් එහෙමත් හදා ගන්න පුළුවන්.
0: right.
1: හරිද ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිවන විශාලතම මූල්‍ය ආයතනය.
0: නන්
1: බැංකින් ඉන්ස්ටිටියුට් අතර සිවන විශාලතම මූල්‍ය
0: ආයතනය.
1: ඒ නිසාම තමයි කියන්නේ මේ 15%ක් කියන මේ අගය දෙන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. මූල්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 30කට වැඩි කාලයක් ගනුදෙනු කරලා තියෙනවා. අපිත් එක්ක ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගිකයන්ගේ විශ්වාසය රැකලා තියෙනවා. ඒ නිසා බය නැතුව වාට ගිහිල්ලා වාගේ ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි වඩාත් වැදගත්ම පොයින්ට් එක මේක. CDB කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්. ඒ කියන්නේ මේ සෙන්ට්‍රල් බැංක් එක මේක නිතරම රෙගියුලේට් කරනවා, මොනිටර් කරනවා. එතකොට ඔයාගේ තැන්පතුවල විශ්වාසනීයත්වය, ඒවයි ආරක්ෂාව 100%ක් තහවුරු කරලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ නම්බර් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න 011 187 388. 011 187 388. ඔයාලට නම්බර් එකෙන් කෝල් එකක් දීලා පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න. ඉතින් අන්මැච් රිටර්න් එක ආයේ කිසිම තැනකින් ලැබෙන්නේ නැති විදිහේ සමකර නොහැකි ප්‍රතිලාභයන් රසක් ඔයාලට දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ CDB ලා මේ පාර තියෙනවා පොඩි මේ මෝටර් රැලි එකක්.
0: right
1: හරිද මෝටර රට බලන්න කැමති කට්ටිය ඉන්නවනේ මේ වාහන වලට පොඩි කැමැත්තක් දක්වන කට්ටිය සෑහෙන්න ඉන්නවා සමහර අය වින්ටේජ් ඒවට කැමති
0: ක්ලාසික්
1: කලෙක්ෂන්ස් වලට කැමති කට්ටිය ඉන්නවා තව කට්ටිය සුපර් කාර්ස් වලට කැමති ස්පෝර්ට්ස් කාර් වලට කට්ටිය කැමති ඒ වගේම තමයි සමහර අය ඉන්නවා සෙඩාන් වර්ෂන් ගත්තොත් ඒවට කැමති කට්ටිය SUV වලට කැමති කට්ටිය ඉන්නවා ඕගොල්ලෝ හැමෝටම එකම තැනකදී මේ ඕනම වාහනයක් බලා ගන්න පුළුවන්
0: right
1: මෙන්න මේ මෝටර් රැලි එකෙන් ඒ තමයි සිලෝන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් රැලි කියලා කියන්නේ
0: right
1: වැඩේට ප්‍රධාන අනුග්‍රහකත්වය දෙන්න අපේ CDB ලා. ඒකෙන්ද ඔයාලට පුළුවන්කම තියෙනවා මේ මග දෙබස රැස්සලා මේ රැලිය එක බලන්න. පටන් ගන්නෙ කවද්ද දන්නවද?
0: කවද්ද?
1: අගෝස්තු 16 වන ඉරිදා.
0: ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා.
1: අනිද්දා තමයි වැඩේ පටන් ගන්නෙ. හරියටම උදේ 9ට පෝට් සිටි එකෙන් මේ රැලිය එක ආරම්භ වෙනවා. එතනින් පටන් අරගෙන මෙන්න මේ කියන රූට් වල තමයි යන්නේ. පෝට් සිටි එකෙන් කෙලින්ම යනවා ගෝල් ෆේස් එකට. ඊට පස්සේ අපේ පැත්තට තමයි එන්නේ කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන. ඊට පස්සේ පිලියන්දල වෙනකන් යනවා. ඊට පස්සේ බොරලැස් ගමුවටත් යනවා. එතනින් ආයෙනවා කොහුවලට. ඊට පස්සේ හැව්ලොක් සිටි, තිබිරිගස්සාය, බොරැල්ල සහ රාජගිරිය. ඔන්නතනින් යනවා අන්තිමට වෝටර් සේජ් එකට. එතනට වෙනකන් ඇවිල්ලා තමයි මේ වැඩේ ඉවර වෙන්නේ. මේ රැලිය එක මේ මග දෙපසින් ඉන්න හැමෝටම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කාස් 200ක විතර ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා එදාට. මේ වැඩේට අපි කිව්වා ප්‍රධාන අනුග්‍රහකත්වයේ දරන්නේ CDB ලා. ඉතින් CDB ලා වට ආරාධනා කරනවා FD එකක් දාන්න එන ගම. සමහරවිට ඉරිද වෙන්න පුළුවන්. දැන් FD දාන්න එදාර නිවාඩු දවසනේ සතියන්තේනේ. ඒකෙන්ද එදාට වට පුළුවන් මෝටර් රැලිය එක බලන්න. බලලා කලින්ම මණ්ඩේ යන්න පුළුවන් FD එක දාන්න CDB ළඟම තියෙන ශාඛාවට. ඉතින් අමතක නොකර අනිවාර්යයෙන්ම මේ ඉරිදා නිවාඩු දවසේ මේ මෝටර් රැලිය එක බලන්න. අපි අර ගියපු රූට් එක ඒ කිව්වන රූට් එක ඒ දෙපසෙ ඉන්න කට්ටිය මේ එකතු වෙලා ඉන්න දැන් ওই හොරණ වගේ කට්ටියට ඔන්න බොරලස් ගමුවට ඇවිල්ලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රූට් එක ළඟපාත
1: උනත් ඉතින් ළඟට කාස් බලන්න ඉතින් කැමතිනේ ඉරිදානේ පොඩි ඔයගොල්ලෝ කැමති දෙයක් කින්ද අපි මේ කිව්වේ ඉතින් ඇවිල්ලා බලන්න කියලා අපි ආයෙ මතක් කරනවා.
0: හරි දැන් මං කලින් පැයේ කිව්වා මේගොල්ලන්ට
1: අචි මොකද මේගොල්ලන්ට කියන්නේ
0: මේ අහන් ඉන්නයි
1: කට්ටියට අපි
0: කට්ටියට
1: අපි ටවුමේ වාසීන්
0: ඔව් කට්ටියට කිව්වා මේ ගෙදර හරියට හදාගත්තේ නැති වුණොත් හිරේ වටුණා වගේ එකක් වෙනවා කියලා.
1: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ විශේෂයෙන්ම වහල. ඔව්. වහල තෙමෙනවා නම්. නිකන් හිතන්නකො පොඩි අත්තක් වැටිච්ච ගමන් කැඩිලා යනවා නම්.
0: කැඩිලා යනවා නම්.
1: ඉරිතලලා නම්.
0: හොඳම උදාහරණේ තමයි වඳුරෙක් පැන්න ගමන්.
1: පැන්න ගමන්. වහල ඉවරයි නම්.
0: ඉවරයි නම්.
1: ඊපස්ස සිදුරු හැදිලා නම්. ඔන්න. ඔයාට ප්‍රශ්න ඉතින්. ආයි හිරේ ගියා වගේ තමයි. ඒ කියන්නේ මේ ඉන්න ගෙදර ඔයාගේ මේ භෞතික නිදහස වගේම අනිත් පැත්තේ මානසික නිදහසත් මේ ඇති කරන තැනක් වෙන්න ඕනේ. ඉතින් වහල තෙමෙන්න ගත්තට පස්සේ අපි දන්නවා වහල කොහොමද තෙමෙනවා. වහල හරියට නැති නිසා ඇතුලේ කට්ටිය තෙමෙන්න ගත්තට පස්සේ ඔයාගේ මානසික නිදහස නැති වෙලා යනවා. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දාන්න කියලා. ඔය ගෙදරට රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක්. රයිනෝ රූෆින් ෂීට් දැන් ඔන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් විදියට ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඇඩ්වාන්ස් වෙන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේ ස්වාභාවික මැටි ලේයර් එක. ඒ කියන්නේ ෂීට් එක යටපැත්තේ නැචරල් ක්ලේ.
0: ඔකේ.
1: අපි කියන්නේ ස්වාභාවික මැටියෙන් තනපු ලේයර් එකක් තියෙනවා. මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ උණුසුම එහෙම රැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ තාපයේ රස්නේ රැදෙන්නේ නැහැ. කූල් එක සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආය අර මැටි නිකන් මතක් කරන්නේ ඔය ගුරුලේත්වයෙන් එහෙම වතුර බෝද්දි තියෙන කූල් ගතිය. අන්න ඒ වගේ පොඩි හැඟීමක්, ඒ වගේ පොඩි එක්ස්පීරියන්ස් එකක් ඔයාට ගන්න පුළුවන්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාපු වහලක් යට ඉදදී. ඒ වගේම තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන මතක් කරන්න ඕන. මේ කෝටින් එක නිසා වතුර වහලට මේ වැටුණට ඒක උරා ගන්නෙ නැහැ. උරා ගන්න නැති නිසා මේ වහලෙත් එතමනේ රැදින්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වා ඉක්මනින් කැඩෙන්නේ එහෙම නැහැ. සිදුරු වෙන්නේ නැහැ. අත්තක් වැටෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වඳුරෝ පැන්න කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර වහලේ තියෙන අලුත් පෙනුම සෑහෙන කාලයක් සෑහෙන දවසක් අලුත් විදිහට ඔයාට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දාන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් 1396 හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ. දැන් අද ෆ්‍රයිඩේ නේ.
1: අද ෆ්‍රයිඩේ.
0: හෙට එන්නේ සෙනසුරාදා ඉරිදා. ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ. වීකෙන්ඩ් එක. ඔයාලා ගමන් බිම මොන හරි දාගෙ නැතිනේ කොහේ කොහේ හරි යන්න. ඔය ගමන යද්දි ඔයාලට පොඩි ඔළුවේ කැක්කුම අනම්මනම් ආවොත්, ඇඟේපතේ අමාරු ආවොත් ගමන කැන්සල් කරනවද අපි?
1: නෑනේ. කවුද ගමන් කැන්සල් කරන්නේ? මේ හිතන්නකො ඔයා වීකෙන්ඩ් එකට මේ ප්ලෑන් කරන්න. කොච්චර කල්ලිදන්?
0: ගෲප් හදලා.
1: WhatsApp ගෲප් හදලා. කට්ටියගේ ඔක්කොම විසඳුම් ගන්න පුළුවන් ඒවා සොලියුෂන්ස් අරගෙන, යෝජනා අරගෙන, චෝදනා අරගෙන.
0: අර හැමදාම එනවා කියලා එන්නේ යාළුවවත් එකතු කරගෙන.
1: පොල්ල තියෙන යාළුවා මෙයාවත් එකතු කරගෙන රූට් ප්ලෑන් එකක් ගහලා මේ තැන් තමයි බලන්නේ ඔක්කොම ප්ලෑන් කරලා. හිතන්නකෝ අද සිකුරාදාරය වැඩට ගිහිල්ලෙද්දි ඔයාලට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. නැත්නම් හෙට උදේ නිකන් ඇහැරෙද්දි පොඩ්ඩක් ඇඟපත රිදෙනවා වගේ උණ ගතිය එහෙම තියෙනවා. මං කියන්නේ කවුද එහෙම වුණා කියලා ට්‍රිප් එකක් නවත්තන්නේ.
0: මිස් කරගන්න.
1: එහෙම මිස් කරන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔයාගේ මේ බෑග් එකේ වෙන්න පුළුවන්, ලාච් එක වෙන්න පුළුවන්.
0: ඔයාට අත පොවන්න. හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්.
1: හරි. හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්.
0: අමතක වෙනවා.
1: ගෑන් ළමයින්ටත් ඔළුවේ කැක්කුම් හැදෙනවා. ඒගොල්ලන්ට තොලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පවා අනිවාර්යයෙන්ම මේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා අපි මතක් කරනවා. හැබැයි මෙහෙමයි. ඔය උණ ගතිය දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා නම් ට්‍රිප් එක යන්න එපා. මං කියන්නේ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න.
0: චැනල් කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න.
1: ඔව්.
0: ડોක්ටර් කෙනෙක් හම්බෙන්න.
1: ඒ හම්බෙලා මේ තත්ත්වයන් කියලා බෙහෙත් ගන්න මේ දිගට මුණ ගතිය තියෙනවා. එහෙම නැත්නම් ওই මහන්සියට එක්ක දන්නවනේ සතියක් වැඩ කරලා ආවට පස්සේ ස්ට්‍රෙස් එකට වෙන්න පුළුවන්, මහන්සියට වෙන්න පුළුවන්, සිකුරාද වෙද්දි පොඩි ඇඟේපතේ රුදාවක් හැදෙන්න පුළුවන්.
0: ඇඟේපතේ රුදාවක්.
1: ඔව්. එහෙම ඒවා සාමාන්‍යයි. ඒ වගේ වෙලාවට ඔයා මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udena Meai Vinadi Tispahai Dan
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
3: කාලයත් එක ඇඟට ඇඟුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
5: ඒ කියන්නේ එයාලට යලව මග හැරෙනවා
4: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
7: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
11: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ.
12: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව
13: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540
14: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන NetFM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බතුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම

0: උදේ 9:43 යාගට ආවමේ වෙලාව.
1: හරි. එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
0: සතියක් ඉවරුණා.
1: සතියක් මේ පොඩ්ඩක් ඉක්මනින් ගියා වගේ නේද?
0: පොඩ්ඩක් ෆාස්ට් ඇඩි දැන්.
1: ඒකනේ. ඇයි ඒද මෙහෙම ගියොත් ලබන සතිය වගේ නැත්තල්.
0: ඒකනේ.
1: හරි ඉක්මනින් යනවා.
0: ඒකනේ.
1: මාර ස්පීඩ් දවස් යනවා. ආවා පේනවා.
0: වයසටත් යනවා.
1: බල බල හිටියේ කොහෙද කියලා. මේ මොකක්ද දන්නවද මේ කියන්න ඕනේ?
2: මොන ලෙඩක් හැදුණනේ?
1: ඒ මොකද?
2: මොන වයසට යනවා කොහොමද?
1: ආ වයස
2: නෑ මට ඒක වයසේ ලෙඩක් හැදුණා මේ
1: අපි දන්නවා අපි දන්නවා
0: මොකද්ද
2: වයසට යන එක නැවතුණා
1: නැවතුණා
2: බෙහෙත් ගත්ත හරි කියන
1: හරි කියන ඒ කියන්නේ මේක හරියන්නේම නෑලු
0: බෝවෙනලි දන්නේ මේ දෙනවා
2: නෑනේ බෝවෙන දෙති බෝවෙන එකක් කියලා
1: බෝවෙන්නේ
0: පරාදී
1: ඕක ලේවල
0: දෙන්නේ මොකද නුවාගේ හැපැති ඉන්නේ මමනේ මම හිත මට බෝවෙ
2: නෑ මං හිතන්නේ ඒක එන්නතකින් ආවේ
1: මොකක් හරි ගහපෝ ඒ ටික ගැහුවනේ ගොඩක් එන්නත් මොකක් හරි මික්ස් වෙලා
2: ඒ මොකක් හරි එහෙම එකකින් ආවේ
1: මික්ස් වෙලා දැන් කොමාරි මේ සදාකාලික තාරුණ්‍යේ හිර වෙලා
2: ඒක තමයි කවුරු හරි බෙහෙතක් තියනවා නම් මේ කියන්න මම කැමති විවිධ වයස් වල ජීවත් වෙන්න
0: හරි මේ
1: ඇන්ටි ඒජින් වෙලා තියෙනවා
0: ඔව් ඇන්ටි ඒජින්
2: ඔව් ඇන්ටි ලා හින්දා දන්නේ නැහැ
1: මේ ජීන්නක නැවතුනේ නේ
0: වෙන්න පුළං
1: ඒම පොඩි තියනවා සැකයක්
0: මට සීක්‍රට් එක කියන්න නෝ ඉතින් කට්ටියට එහෙම හොඳ නැහැ ගුරු මුෂ්ටිය තියනවා
2: මේ වයිදුරු දාගෙන වෙනවා මේ වයස ඇන හිටිය රෝගේ මොකද්ද
1: කියලා දැන් සදාකාලික තාරුණ්‍යේ හිර වෙලා ඉන්නේ
0: okay
1: anti aging වෙලා තියෙන අර කිව්වා වගේ සමායට anti කෙනෙක් නිසා
0: වෙන්න පුළුවන්
1: කවුද anti දන්නේ
0: anti aging තව දෙයක් තියෙනවා
1: මොකක්ද
0: දන්නවද BYD එකක් ගත්තොත් ඔයාලට anti aging වෙන්න පුළුවන්
1: අනිවාර්යයෙන්ම
2: ඒක ඇත්ත
1: මේ
2: ආ ඒක දන්නේ
1: ඒක දන්නේ නැහැ
2: හැබැයි BYD එන්න කලින් ඔක උනේ
1: හරිද මේ ජර්මනියේ Center of Automotive Management.
0: Right.
1: කියලා ජර්මනිය කියන්නේ ඉතින් ඔය වාහන ගැන දන්නවනේ ඒගොල්ලෝ ඉතින් ඔක්කොම
0: වාහන කිව්වොත් ජර්මනියනේ.
1: ඒගොල්ලෝ පොඩි රිසර්ච් එකක් කරලා එළියට දාලා තිනවා රිසල්ට් එකක්. ඒකට අනුව ලෝකේ ගෝලීය මේ විකල්ප නැත්තම් නව බලශක්ති ප්‍රබවයන් වලින් දහවණේ වන වාහන අතර ඒ කියන්නේ ඔය සරලම කියන්නේ EV vehicles කියන එක charge කරලා දුවන්න පුළුවන් වාහන අතර BYD ලෝකේ අංක එකට ඇවිල්ලා තියෙනවා.
0: ජර්මනිය
1: කියන්නේ චීන නෙමෙයි කියන්නේ
0: චීනේ
1: ඔව් චීනේ කිව්වොත් නෝ ප්‍රශ්නයක් වෙන්නේ එතකොට මොන බයස්නේ ඒගොල්ලොම මේ එහෙම තියනවානේ ඒගොල්ලොම තරගතියලා ඒගොල්ලොම දිනන එහෙම රටවල් තියනවානේ ලෝකේ එහෙම එකක් නෙමෙයි මේක ගැලින්ම චීනේ නෙමෙයි කියන්නේ ජර්මනිය කියනවා මේ වෙනකොට BYD ලෝකයේ සියලු EV මාකට්ස් වල අංක එකට ඇවිල්ලා තියෙනවා කියලා.
0: හරි.
1: ඉතින් ජර්මන් කට්ටිය කිව්වොත් අපිට විශ්වාස කරන්න වෙනවා මොකද ඒගොල්ලෝ හොඳට ඔටෝමොබයිල්ස් ගැන දන්න කට්ටිය.
0: ඔව්.
1: ඉතින් ඒ නිසාම තමයි අපිත් ඔයාලට මතක් කරන්නේ ඔන්න ඔයාගේ රයිඩ් එක දැන් ඔයාලට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් BYD එකක් එක්ක BYD Atto 1 BYD Atto 2 තියෙනවා ඊට පස්සේ Dolphin තියෙනවා සාමාන්‍යයෙන් පවුලක වගේ කට්ටියකට යන Dolphin එක හොඳටම ඇති
0: ඊට
1: පස්සේ C-Line version එක තියෙනවා hybrid කැමති කට්ටියට ඒ වගේම SUV type එකකට කැමති කට්ටියට Atto 1 එක අමතරව Atto 3 C-Line 5 6 කියන versions තියෙනවා
0: ඒ
1: වගේම තමයි ටිකක් powerful off-road experience එකක් ගන්න කැමති කට්ටියට ඔන්න Shark 6 pickup එක තියෙනවා මේ ඔක්කොම fully electric වාහන EV වාහන ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕනේ මේ BYD ගරුසරු දැන් තියෙනවා අපේ රාජ්‍ය සේවකෙින්ද
0: හරි
1: වාට එකපාර ගෙවන්න නැතුව මාසික වාරිකයක් ගෙවලත් ඔයාගේ BYD එක අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා ගෙදර ඉතින් මේ ඔක්කොම දේවල් ක්ලියර් කරගන්නවා කතා කරන්න මෙන්න මේ නම්බර එකට 0112 125 125 125 125 125 125 125 කොළඹ තියෙනවා ගාල්ල තියෙනවා ඊට පස්සේ නුවර කුරුණෑගල මොරටුව යාපනේ රත්නපුර අම්පාර මඩගලපුව මේ හැමතැනම BYD ප්‍රදර්ශනාගාර තියෙනවා මේ ඕන තැනකින් ඔයාලට පුළුවන් BYD එකක් ගන්න ඊට කලින් අර නම්බර් එකට කතා කරලා අපි කිව්වේ 0112 125 125 කියලා ඒකට කෝල් එකක් දීලා පොඩි අපි කියන්නේ අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ඔයාගේ ළඟම ෂෝරූම් එකට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා අපි කරා හැම එකක් මායිනුවයි ගියා ඔයත් අපිත් එක්ක ආව මතකයි පැසෙන්ජර් සීට් එකේ පිටිපස්සෙන්
2: ඔබේ වාහනේ යන සැටි මම
0: පෙන්නන්නම් I'm a passenger princess
1: අන්න හරි එහෙම කියලා හිතාගෙන ප්‍රින්සස් කියලා හිතාගෙන පිටිපස්සෙන් ගියා
0: මේ මම
2: කියලා නැග්ගේ
1: ඈ
2: බියනෝන්
1: අයියන්නේ ඔව් ඒක නෑ මම පෙන්නන්නම් කියලා
0: නෑ මම මට මෙහෙම මට ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඒනවන මම ඉතින් මගේ ස්කිල්ස් පෙන්වෙන්නේ නෑ ඔය දෙන්නගේ ස්කිල්ස් එතකොට පොඩි වෙනවනේ
1: ඔව් හොඳ වෙලාවට පෙන්වෙන්නේ නැත්තේ මොකද BYD ගේ උනත් අර කම්පියුටර් සිස්ටම් එක පැනික් වෙන්න පුළුවන් හැම පෙන්වනවා හරි ඒක හින්දා මේ ඔන්න වාට යන්න පුළුවන් කතා කරන්න නම්බර් එකට යන්න ළඟම තියෙන ෂෝරූම් එකට BYD එක ඔයාගේ කරගන්න
0: හරි දැන් නුවා අචි දන්නවද ලේසියෙන්ම හදන්න පුළුවන් කෑමක් තමයි නූඩල්ස් කියන්නේ
1: ඔව් ලේසි
0: ගෙදරට කවුරු හරි ආවත් ඔයාට ටක් ගාලා නූඩල්ස් එක කදලා දෙන්න පුළුවන් හැබැයි ටක් ගාලා හදන්න යනකොට
2: නූඩල්ස් ඒක තීනෙම තමයි ආවේ
1: ඒගොල්ලෝ ඔව් නේ නූඩල්ස් අර තියෙන කෝටු දෙකෙන්
0: චොප්ස්ටික්ස් චොප්ස්ටික්ස් නේ ඔව්
1: කරාටි කිඩ්ස් බලපු කට්ටිය
0: දන්නවා කට්ටිය දන්නවා කොහොමාරි නූඩල්ස් එක ලේසියෙන් හදන්න පුළුවන් හැබැයි ලේසියෙන් ඉක්මනට හදන්න ගියාම නූඩල්ස් බෙරි වෙනවා හරිද හැබැයි ඔහ විජේ නූඩල්ස් වලින් නම් ඉක්මනට හදන්නේ නූඩල්ස් එක බෙරි වෙන්නේ
1: නැහැ. ඒ කියන්නේ ඔයාට මේ නූඩල්ස් හැදීම සම්බන්ධයෙන් හසල දැනුමක් නැතත් ඔයාට බෙරි නොවි නූඩල්ස් එකක් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා විජේ නූඩල්ස් එක. ඉතින් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි විජේ නූඩල්ස් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි බොහොම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒකත් අපි සලකන්න එපා කිදිර අයට කන්න දෙද්දි නේද? ඉතින් සිකුරාද දවස් අපේ DJ නයිට් එක තියෙන දවස් ඔන්න ඔයාටත් පුළුවන් අපේ ඩිනර් එක. රෑ ගෑම වේල වෙනසක් කරන්න විජේ නූඩල්ස් එක. ඉතින් යන්න ළඟම තියෙන සුපර් මාකට් එකට නැත්නම් රිටේල් ෂොප් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් විජේ නූඩල්ස් මිලදී ගන්න. හැබැයි අර කල්පනාවෙන් ගන්න නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ WP කියලා කහ පාටින් තියනවාද කියලා බලලා.
0: හරි දැන් යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා අද ෆ්‍රයිඩේ අපේ DJ නයිට් එක තියෙනවා.
1: තියෙනවා.
0: අද ඉන්නේ බදුල්ලෙනුයි
1: පුත්තලම සහ බදුල්ල තමයි අද තරගවදින්නේ. ඉතින් වාට පුළුවන් හරියටම රෑ 9 වෙද්දි FM 94.95 අපේ DJ නයිට් එකට සෙට් වෙන්න.
0: ඒ
1: වගේම තමයි එන්නේ කවුද කියලාත් කියන්න එපා. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් එනවා වේ වයිබ්. ඒ වගේම තමයි බදුල්ලෙන් එනවා DJ DC.
0: ඕකේ.
1: අපි කිව්වා එයාට හම්බෙන්නෙත් මෙහේ ආවට පස්සේ AC කරන්ට් එක. AC කරන්ට් එකෙන් තමයි
2: ඔක්කොම. AC කරන්ට් එක දෙමින් ඉන්න.
1: දැන් මේ හයි කරන ගමන් ඉන්නේ වැඩ ටික යනවා. ඉතින් අපි වාට කිව්ව විදිහටම හරියටම රෑ 9 වෙද්දි FM 94.95 මේ පැත්තට සෙට් වෙන්න. ඒ වගේම තමයි අපේ ලයිව් ස්ට්‍රීමින් එකත් බලන්න පුළුවන් නැත් FM Facebook එකෙන්. හැබැයි නිකන් බලන් ඉන්න එපා. ඔක ෂෙයා කරන්න, රියැක්ට් කරන්න, කමෙන්ට් කරන්න ඔයා කැමති පුත්තලමටද, බදුල්ලටද නැත්නම් ඔයාගේ ඩිස්ත්‍රික්ට් හරි කමන්න එහෙම නැතත් කමන්න එහෙම පුළුවන්.
0: ඒ
1: කියන්නේ නැති අයටත් ඡන්දෙ දෙන්න පුළුවන්, ප්‍රශ්න නැහැ.
0: අනිවාර්යයෙන්.
1: ඒක අවලංගු ඡන්දයක් දෙන්න පුළුවන්.
0: දෙන්න පුළුවන්. හැබැයි මේ ෆිට් රියැක්ෂන් දාන්න එපා.
1: දාන්න එපා. අපි කැමති නැහැ ලයික් දානවට. අර ඒක කැතයි.
0: ජෙන්සීලා කැමති නැහැ ඒක. ඒක ඇග්‍රසිව් හරි මේ අන්කූල් කියලා ජෙන්සීලා පිළිගන්නවා කියලා.
1: ඒක නිකන් කියා කරන්න නෑනේ. ඒක නිසා මම කියා එක වෙන්න පුළුවන් නැත්නම් අර හાર્ට් එක වෙන්න පුළුවන් ඒව දාන්න මේ අර thumbs up එක දාන්න
0: එපා
1: ඒක දානවට අපි කැමති
0: නෑ
1: ඒක අපි කියන්නේ දාන්න එපා කියලා අසත් කිව්වා කැමති නෑ දාන්න එපා කියලා එහෙනම් ඉතින් අපි යා සතිය මෙතනින් ඉවර
0: වෙනවා
1: සතිය අන්තයක් උදා වෙනවා කට්ටිය පරිස්සමෙන් ඉන්න අපි කිව්වනේ මේ ඩෙන්ගු ගැන සැලකිලිමත් වෙන්න නැවත නැවත මතක් කරනවා ට්‍රිප් එකක් ගියේ නැතත් කමන්නෑ ඔය අපිට පොඩ්ඩක් පිරිසිදු කරගන්න ගියොත් එහෙම ගිය තැන්වල ඔය කෝප්ප ඒවා මේවා දාලෙන්න එපා
0: දාලෙන්න එපා
1: එහෙනම් ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න අපි යනවා ආයි අපි හම්බෙමු ඊළඟ
0: සඳුදා
1: එහෙනම් හැමෝටම ජය වේවා මම ආචි
0: මම සාරා
2: මම නුවා

0: 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba Melwa eka Lankawa eka
5: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71 0.66 222 Prime Residences
6: Venasma rasaya Venasma vidiyata Vijay Instant Noodles Rasa 4kin
7: Rhino Roofing within handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Wedi vistara sadaha 13.96 amathanna
8: Damro Wasara Meda Sale Sofa sadaha vishesha wattam Sieluma Damro Pradarshanagara walin
9: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohot 0.112 125 125 amathanna
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
11: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amathanna
2: Sri Lankika kulubadu rasaya itihasaya purawatama apa lowama dinayata ema rasaya nava mawathakin vijaya samagame suya nagarstulin obata daayada karai rasakaraka etthema nathi vijaya veji suya nagars rasaganma ette apeema apeema deshiya කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඩම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩම්රෝ වගකීමක්ද සහිතව
5: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
6: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
7: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කර 0770668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
6: විමසීම් 0760 980 980
7: අතික්‍රමන
6: සාංසාරික සීමා ඉක්මවා යාමට
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
10: Good morning. වේලාව 10:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විපස්සමා නෙත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන දුම්මැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් මන්ත්‍රා විනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ උප ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සන්තකයේ තිබී විදේශීය දුම්මැටි 44,000ක් සුවගත් බවයි පොලිසිය පැවසුයි. අත්අඩංගුවටගත් සැකකරු ඉන්දිය ජාතිකයෙකු වනවා. වෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ එලෙස අතුරුදන්ව ඇත්තේ ඉන්දිය ජාතිකයෙකු බවයි. අතුරුදන්ව ඇති ඔහු සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත අලුත්වන නවතපු තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවත
5: brought to you by
6: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
10: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
12: තක්ක තජම් තකරද තජම්.
13: ජනි එක දේ දුනු මාවත.

0: தப்பி கியூவா எந்த ஹயாய் பன் கருக்கு வெப்பன் லா லா லா லா
1: தேகி பிருனு ஃபன்னி திருனு பேயதுன சனி எக்க தேதுனு மாவத
2: மார்னிங் சுப உதய சுரக்வேவா விழாவ உதே தஹாயாயி வினாடி அடாயி அது அகோஸ்து மாசி தாஹத்தர வேணிதா சத்திய அப்பி பலாகரின்னும் தவச சிகுராத தவச அப்பி பட்டங்கார்ன ஹதான்னி தேகி பிருன்னு ஃபன்னி திருன்னு யாட சுபுருது தேதுனு மாவது අදත් සුපුරුදු විදිහට අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි අකුරෙන් අකුර තරංගවටයත් එක්ක කට්ටියට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. මේ සතියේ ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල් තෑග්ග කාගේද කියලා තීරණය වෙන දවස තමයි අද දවස. ඒක නත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි සිකුරාද කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? ඒ net fm dj night. අද රෑ 9 ඉඳන් ද්වන්ද සටනකට net fm dj night එක සූදානම් කරලා තියෙන්නේ. බැටල් රවුන්ඩ් එකේ තරඟවට මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා කියලා දැන් ඔයා දන්නවා. ඉතින් ඒකත් එක්ක අපේ අසා ඇතුළු ටීම් එක අද රෑ 9 ඉඳන් සුපිරි ෆන් එකක් දෙන්න සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ වෙලාවෙත් මැදිරිය ඒ වෙනුවෙන් සූදානම් වෙන ගමන් තියෙන්නේ. එහෙම වටපිටාවකින් දැන් තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට අපි පටන් ගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි ඊයේ දවසේ තරඟයට සම්බන්ධ වුණු අයත් එක්ක අපේ තරඟයේ අලුත් වෙලා තියෙන තත්වය කොහොමද කියලා. ඊයේ දවසේ උදේ වරුව වෙනකන්ම අකුරෙන් අකුර තරඟ වටේ මේ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග අතේ තියාගෙන සාක්කුවේ දාගෙන හිටියේ පානදුරේ ඉඳන් අපිට කතා කරපු අපේ ධනුෂ්ක මල්ලි. හැබැයි ඊයේ දවසේ අපිත් එක්ක තරඟයට සම්බන්ධ වුණා තමුත් ඒගම ඉඳන් දිල්කි, ඒ වගේම තමයි අහංගම ඉඳන් ශාමා මීදෙනිය. මේ දෙන්නාගේ තරඟවල ප්‍රතිඵලත් එක්ක මේ වෙනකොට තත්වය සාමාන්‍ය ආකාරයෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අහංගම ඉඳන් අපිට කතා කරපු ශාමා මීදෙනිය තප්පර 30 ඇතුලේ වචන 13ක් විතරයි කියන්නේ. හැබැයි තඹුත් ඒගම ඉඳන් කතා කරපු අපේ දිල්කි තප්පර 36ක් තුලේදී වචන 30ක් කියලා අපේ ධනුෂ්ක මල්ලි අතේ තිබුණු රුපියල් 5000 නෝට්ටුව උද්දුරලා අරගෙන තියෙනවා දිල්කිගේ අතට. මේ වෙනකොට අභියෝගයේ වචන 30ක් තප්පර 30 ඇතුලේ. බලමු අද දවසේ සම්බන්ධ වෙන කෙනෙකුට මේ වචන 30 අභියෝගයට අභියෝගයක් වෙලා මේ සතිය ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් තෑග්ග ඔයාගේ කරගන්න අවස්ථාව හම්බ වෙයිද කියලා. ඒ මතක් කිරීමත් එක්ක දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරනකොට මතක් කරන්න ඕනේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔබේ නගරයට අද දවසේදී තෙනවා කියන මතක් කිරීම. දැන් ඊයේ දවසේ අපෙන් රුපියල් 5000 මුදල් තෑග්ග මේ වෙනකොට අතට අරගෙන ඉන්නේ තඹුත්තේ ගම ඉඳන් අපිට කතා කරපු දිල්කිනේ. අද ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක උදේවරු ඇවිල්ලා තියෙන්නේත් තඹුත්තේ ගම නගරේ. අද උදේවරුවේ තඹුත්තේ ගම නගරයේ තියෙනවා වගේම තමයි හවස්වරුව වෙනකොට මොබයිල් ෂෝරූම් එක යනවා රාජාංගනේ පැත්තට ගිහිල්ලේ. දැන් සාමාන්‍යයෙන් ඔය ගෙදරකට අවශ්‍ය කරන ටයිල්ස් ටික, ඊට පස්සේ බාත්รูම් එක ටික, ඊට පස්සේ ඔය ෆිටින්ග්ස් ටික, මේ අරෝම ඒවා ටික අරගන්න ගියාට පස්සේ ෂෝරූම් එකකට ගිහිල්ලාම තමයි ඔය දේවල් අපි කරන්නේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ඕඩර් කරනවා අඩුයිනි. මොකද අපි ඕක පොඩ්ඩක් අල්ලලා කරලා බලන්න ඕනේ, ලුක් ඇන් ෆීල් එක බලන්න ඕනේ. එහෙම කරාම තමයි ගෙදරකට අලුතෙන් එකතු කරන්න යන මේ ලස්සන වෙන දේවල් ටයිල්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ බාත්‍රය වෙන්න පුළුවන්, උපාංග වෙන්න පුළුවන්, ඔයාට ගැළපෙනම විදිහට තෝරගන්න අවස්ථාව හම්බ වෙනවා. හැබැයි ඉතින් ලංකා ටයිල් ෂෝරූම් එකක් නැති නගරයකට උනත් මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක ඒ අවස්ථාව හම්බ වෙලා තියෙනවා. දැන් ෂෝරූම් එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ ගමට නගරයට ගෙනහඳ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එකතු වෙන ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදර සාලෙට වෙන්න පුළුවන්, බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්, බාත්รูම් එකට වෙන්න පුළුවන්, හරියටම ගැළපෙන ටයිල්ස් බාත්වය වගේම උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ, ඔයා ලංකා ටයිල් ෂෝරූම් එකකට යනවා නම් මේ දවස්වල තියෙන වසර මැද වාසි රැස එක්ක ඔයාට ටයිල්ස් වෙනුවෙන් 40%ක් වෙනකම් ඉතිරි කිරීමක් ලබා ගන්නත් ලංකා ටයිල්ස් එක්ක අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් වෙතින් අරගෙන එන ලෝකේ තියෙන අලුත්ම ලාර්ජ් ෆෝමැට් ටයිල් ට්‍රෙන්ඩ් එක වෙච්ච මැජෙස්ටිකා ටයිල් ට්‍රෙන්ඩ් එක ගැන. ඔයාගේ ඉන්ටීරිය ඩිසයින් එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලාජ් ෆෝමැට් ටයිල්ස් ඕනි කරන අලුත් ලුක් එකක් ඕනි කරන ඕනිම තැනකට ගැලපෙන විදිහට තමයි මේ විශාල ටයිල් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයා වෙනුවෙන්ම ලංකා ටයිල් මැජෙස්ටිකා කලෙක්ෂන් එක විදිහට. ඉතින් ඒක ගැනත් මතක් කරන අතරේ ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් සීම්ලස්, ඒ වගේම තමයි ලක්ෂරි පෙනුමක් අරගන්න මැජෙස්ටිකා ටයිල්ස් කලෙක්ෂන් එකත් එකතු වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. මේ ලංකා ටයිල්ස් වෙතින් ලෝකේ අලුත්ම ලාජ් ෆෝමැට් ටයිල් ට්‍රෙන්ඩ් එක තමයි ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගෙදරට වෙන්න පුළුවන්, ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් අලුතෙන් හදන්න ඉන්න ඕනි තැනකට. ඒ වගේම තමයි ඒවා අලුතෙන් රිපෙයාර් කරන්න, එහෙම නැත්නම් අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නෝ නම් ඔයාගේ ගෙදර ඒ වෙනුවෙන් ගැලපෙනම තෝරා ගැනීම ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. එම දකිරීමත් එක්ක අපි පටන් ගන්න මේ සොඳුරු දේදුණු මාවත. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා, මම ජනී.

ඒමට වටසැප් එකේ මැසේජස් ටිකක් මිස් වුණා. ඉතින් දවල් එකට කලින් කියාගන්න බැරි වුණා. අද ඒ කට්ටිය මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් කට්ටිය ගැන මතක් කරන්න ඕනි, එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි ලින්ක් නැචුරල් පස්පංගුව පිළිබඳව. දැන් හෙට ඉඳන් එන්නේ වීකෙන්ඩ් එක. වීකෙන්ඩ් එක බොහොම සතුටින් කාලය ගත කරන්නේ අපි හැමෝම උනන්දු වෙමින් ඉන්නේ. හැබැයි ඉතින් මේ සිකුරාද දවස් එක දිගට වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා ඇඟේ පතේ අමාරුවක් එහෙම නැත්නම් හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ හැදුනොත් ඔයාගේ සතියන්තයේ තියෙන සතුටුදායක බව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවලු. ඒ හින්දා තමයි වාට මම මතක් කරන්නේ ලින්ක් නැචුරල් පස්පංගුව ඔයාගේ ළඟම තියාගන්න කියලා. මොකද මේක පුංචි බැගට් එකක් විදිහට එන්නේ, කුඩු එකක් විදිහට එන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 5කින් 10කින් වගේ හදලා ඉවර කරගන්න පුළුවන් වගේම තමයි අර මං කිව්ව ලෙඩ රෝග දෙක තියෙන්නේ. කැස්ස වෙන්න පුළුවන්, උණ වෙන්න පුළුවන්, හිම්බිරිස්සාව වෙන්න පුළුවන්, ඇඟේ පත යමාරු වෙන්න පුළුවන්. ඔය වගේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ රජෙක් වගේ නැගිටින්න නම් ඔයාට ගැළපෙනම දේ ලින්ක් නැචුරල් පස්පංගුව කියලා මම මතක් කරනවා. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණුක්‍රාන්ති. බලන්නකෝ නිකන් ලේසියකට මේ ටික එකපාර එකතු කරගන්නත් පුළුවන්ද කියලා. මේ බෙහෙත් ජාති 8ම එකතුවක් විදිහට තමයි ලින්ක් නැචුරල් පස්පංගුව යගාවට එන්නේ. ඉතින් හොඳම ප්‍රමිතියෙන් නෙනහඳා කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලින්ක් නැචුරල් කියලා කියන්නේ අවුරුදු 43ක් තිස්සේ අපි දන්න කියන ආයතනයක්. ඒක හඳා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ළඟම තියාගන්න, බෑග් එකේ දාලා තියාගන්න ලින්ක් නැචුරල් පස්පංගුව අදම ගෙදර අරගෙන යන්න. වගේම ආට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර පිළිබඳව. කැන්සර්ස්, ඊට පස්සේ ඩයබටික්, දියවැඩියාව, වකුගඩු රෝග, ඊට පස්සේ ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්, මේ වගේ ලෙඩ රෝග සාමාන්‍යයෙන් ඉස්සර කාලෙන් අවුරුදු 50ක් 60ක් පිරුණාට පස්සේ තමයි අපි හොයාගෙන ඉන්නේ. හැබැයි කොච්චර වාසනාවන්තයිද කියනවනම් අපේ ජීවිත දැන් අවුරුදු 15 20 වෙනකොට මේ ලෙඩ රෝග හැදෙන පුංචි දුවල පුතාලා පවා අපිට හම්බ වෙලා තියෙනවා. එහිඳ තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර පිළිබඳව. ඔය මං කියපු ලෙඩ රෝග ඔක්කොටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා ගාව තියෙනවා. කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයාගේ සමහර ප්‍රතිකාර නිකන් අපිට පේන්නේ ආශ්චර්යයන් වගේ. ඒකට හේතුව එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරට හදාරලා තියෙනවා. ඒ නිසාම තමයි එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට පත් වෙලා ඉන්නේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777යි 300යි 940ට කතා කරලා හරි 0773යි 273යි 540ට කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න අවස්ථාව තියෙනවා. ඊයේ දවසේ තිබුණු උපන්දිනයක් වෙනුවෙන් අද දවසේ සුබපැතුම් එකතු කරන්න තමයි හදන්නේ. මේ අපිට බර්ත්ඩේ විශ් එක ගැන විස්තරේ එවලා තියෙන්නේ කෑගලුපත් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ චම්ලි අක්කා ඇතුළු සෙට් එක. ඊයේ දවසේ තිබුණු උපන්දිනයේ පිට සුබ පතන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. පුතාගේ නම තමයි කෛලාෂ් ඩේමිත්. කෛලාෂ් පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා දවසක් බරක් වෙලා හරි කමක් නැහැ මං සුබ ප්‍රාර්ථනා කරනවා. net fm අපේ ටීම් එකත් එකතු වෙනවා කෛලාෂ් පුතාට සුබපැතුම් එකතු කරන්න. වරකාගොඩ අනුර ගාමන්ටගේ සෙට් එකත් මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා. සම්පත් ඉන්නවා, රුමේෂ් ඉන්නවා, සඳුනි ඉන්නවා, නදී ඉන්නවා, තමර, සමන්මලි, සාම, ලක්ෂි, දේවි, කුමුදු, අශානි, විනෝජනි. කතියම එකතු කරගන්න ඕනි සිඳුවට. ඒ වගේම තමයි කිරිබත් ගොඩට ගියාට පස්සේ අපේ සඳුනි නංගිත් අපි වහගෙන ඉන්නවා. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, ඒ වගේම තමයි යාළුව හංසිකා මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා. හයි හයි ජනී, ලස්සන සිඳුවකට අපිවත් එකතු කරගන්න කියලා මහවිල

සඳමාලි මෙසේජ් එක දාලා තියෙනවා. මහවිල තියෙන්නේ යටියන්තොට බෑ. ඔමාෂ දුව, රනින්දු පුතා, රසින්දු පුතා, චූටි මැණික චේනෝෂ, හස්බන්ඩ් සුසන්තවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපේ බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා ඉන්නවා. ලස්සන සින්දුවකට අපි හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. පොළොන්නරුවෙන් ඉඳන් අපි වහගෙන ඉන්න සමීර මල්. ඒ වගේම තමයි මහරගම දුලානි අක්කා එකතු කරගන්න ඕනි. පාට හතේ දේදුණු මාවතෙන් ආව ජනී කොල්ලෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බෝකුන්දර නිවන්තිදියේ දීප්තියක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඉනෝෂ, රීනව, අනුෂා, ලලිතා, මානිල්, චන්ද්‍රිකා, දායකනුව, මංගලී ෆැෂන් ගාමන්ට් එකේ යාළුව කට්ටිය මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 01 12 53 63 WhatsApp කරන්න 0711 95 95 95. අද Facebook එකේ මම අහලා තියෙන අමුතු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔයාට කියන්නේ. යන්න අපේ Facebook fan page එකට ගිහිල්ලා දැන්ම comment එකක් දාන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velava Dahayai Vinadi Visi Hatarai
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: මොකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද
6: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
5: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ රුපියල් 150ක් තරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: සරත් නන්දු සිරි වළංගොඩ මට සුග ආවා. බේත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මට ඒ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එක අරගෙන එතුමා ගාව ටිකා. ඒ දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊයේ පෙරේද බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
13: කතා කරන්න 0777 300 940.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
16: හරි
15: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා වා කාටද දැන් උදව් කරන්නේ
16: වෙන කාටද වයිෆ් ඔයාට
15: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා

වෙලාව 10යි විනාඩි 28යි. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාට ලබා දෙන දේදුණු මාවතේ අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. දැන්ම කෝල් කරන්න, WhatsApp මැසේජ් සෙවන්න, Facebook fan page එකේ මම දාලා තියෙන post එකට ඔයාගේ විස්තර comment කරන්න. තව පුංචි වෙලාවකින් මේ පැත්තෙන් මං සෝදානම් ඉන්නවා තරඟ කරුවෙක්ව තරඟ කාර්යයක් තරඟය වෙනුවෙන් සම්බන්ධ කරගන්න. සින්දුවට යන්න කලින් මම ඔයාට මතක් කරන්න හදන්නේ සුවිශේෂී දෙයක් පිළිබඳව. මේ දවස්වල මුළු රටම කතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවානේ මේ මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍ය කියන දේවල්. ඒව මැඩ පැවැත්වීම වෙනුවෙන් තමයි රටම එකට ජාතික මෙහෙම මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. මුළු රටම විෂ මද්ද්‍රව්‍ය වලින් තුනන් කිරීමේ අපේ පරමාර්ථයත් එක්ක. හානිකර මද්ද්‍රව්‍ය වල තියෙනවානේ සෑහෙන බරපතල හානියක්. ඒ හින්දමයි ඒවට හානිකර මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. සමහර විට හොඳ අනාගතයක් උරුම වෙලා තියෙන හොඳට ඉගෙන ගන්න පුංචි නංගිල මල්ලිලගේ ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට හරවන්න මේ දේවල් නිසා පුළුවන් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට තරුණ පරපුරේ කට්ටිය මේ මද්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ දෙමව්පියන්ගේ තියෙන අඩු සැලකිල්ලත් එක්ක. දෙමව්පියන් හරියට හොයලා බලන්නේ නැති වුණාම එහෙම ටග් ගාලා ඒගොල්ලෝ තියෙන සිදුරු වලින් ලිංගල ගිහිල්ලා මේ වගේ අලුත් දේවල් try කරන්න ඕනි කියලා මද්ද්‍රව්‍ය වලට යොමු වෙන අවස්ථා අපිට ඕනි තරම් දකින්න අහන්න හම්බ වෙලා තියෙනවා. Net News Facebook fan page එකට, Net News YouTube channel එකට ගිහිල්ලා අර දවසේ වෙලා තියෙන දේවල් මොනවාද ප්‍රවෘත්ති කියලා බැලුවට පස්සේ ඒ තියෙන දේවල් වලින් 90%කටම හේතුව වෙලා තියෙන්නේ මේ හානිකර මද්ද්‍රව්‍ය කියන දේවල් වලට පෙළඹිලා ඉන්න කට්ටිය. ඒ හින්දා තමයි අපිත් ඔයාලට මතක් කරන්නේ වාහෙම කෙනෙක් දන්නවනම් මේ හැම මද්ද්‍රව්‍යත් එක්කම එකතු වෙලා ඉන්න කෙනෙක්ව දන්නවනම් අනිවාර්යෙන්ම යව ප්‍රතිකාර වලට උපදේශනයන් වලට යොමු කරන්න. ඒකත් එක්ක පුළුවන් එක කෙනෙක්ගේ හරි ජීවිතයක් හරි පාරට අරගෙන ඒ ජීවිතය සාර්ථක කරන්න. ඒ රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව මතක් කරේ. වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. මුළු දවසම ප්‍රබෝධයෙන් ගත කරන්නේ කොහොමද කියලා සමහර විට ඔයා උදේ කල්පනා කරනවා. උදේට වැඩට එනකොට තියෙන ප්‍රබෝධය දවල් වෙනකොට නිකන් නැති වෙලා යනවා වෙන්න පුළුවන්. වැඩ කරනකොට තියෙන මහන්සිය එක්ක ඒ වගේම තමයි පොඩි කම්මැලිකම් ගතියක් නිදිමත ගතියක් එනවා කෑවට පස්සේ. එහෙම කම්මැලි හිතන වෙලාවට මහන්සි දැනෙන වෙලාවට මුළු දවසම ප්‍රබෝධයෙන් ගත කරන්න නම් හොඳ කෝපි එකක රස බලන්නම සිද්ධ වෙනවා. මොකද ඔය කෝපි වල තියෙන රසායනික සංයෝගයන් එක්ක අපේ මොළයේ උත්තේජනය වෙලා හරිම හොඳ ප්‍රබෝධමත් ගතියක් අපිට දැනෙනවා. හැබැයි කෝපි එකක් බොනකොට අර නිකන් කළු පාට ඩයි එකක් දාපු කොඩු එකක් තියෙන මේ කෝපි නම් බීලා හරියන්නේ නැහැ. අපේ රටේ දේශීය කෝපි අටවලින් නිෂ්පාදනය වුණු ස්වභාවික කෝපි වලින් නිෂ්පාදනය වුණු කෝපි එකක රස බලන්න අපිට සිද්ධ වෙනවා. එතකොට තමයි කල්පනා කරන්නේ කොහොමද එහෙම කෝපි එකක් හොයාගන්න කියලා. බොහොම ලේසි. කඩේට ගියාම, සුපර් මාකට් එකට ගියාම කෝපි පැකට් එකක් අරගන්නකොට ෆ්‍රීලන් කෝපිද කියලා බලන්න. ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ 100%ක්ම අපේ රටේ කෝපි අටවලින්. ඒ වගේම තමයි අර කෝපි එකක් බොනකොට අපි බලාපොරොත්තු වෙන රසය, සුවඳ ඒ විදිහටම අපිට අරගෙන එන්නේ ෆ්‍රීලන් කෝපි එකකින් විතරමයි. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් අපි දන්න කියන ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන හන්දා ඒ විශ්වාසය පිළිබඳව ආයෙත් පාරක් දෙපාරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සින්දුවට යන්න කලින් මතක් කරන්නේ අකුරෙන් අකුර තරඟ වටයක් වෙනුවෙන් සියල්ල සූදානම්. දැන්ම මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එකක් දාන්න, අපේ Facebook post එකට වැඩි වැඩියෙන් comment කරන්න. ඊළඟ අවස්ථාව ඔයාගේ වෙන්න පුළුවන්.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 35යි ඔයාලට පොරොන්දුනා වගේම අපි ඇවිල්ලා ඉන්නේ අකුරෙන් අකුර තරංග වටයක් එක්ක එකතු වෙන්න. මේ වෙලාවේ මං ෆෝන් එක ආන්සර් කරනකොට සෑහෙන කෝල් ප්‍රමාණයක් අතරින් බොහොම අමාරුවෙන් කෙනෙක්ව මං තෝරගත්තා. හරියටම කිව්වොත් එහෙම රත්නපුරේ පැත්තට තමයි මම යන්න හදන්නේ, අපේ ගම්පලාත පැත්තට. රත්නපුරේ ඉඳන් අපිට කතා කරා දමයන්ති. එයාගේ නමේ වචන දෙකක් තියෙනවා, කලින් වචනේ ලියාගෙන තිබුණා, මට ඒකේ අකුරු කියව ගන්න බෑ. අපි ඒක හන්ද එයාගෙන්ම අහගමු එයාගේ නම මොකද්ද කියලා. සුබ උදෑසනක් වේවා. ඔයාගේ නම කියන්නකො, මං ලියාගෙන තියෙන අකුරු මටම කියව ගන්න බෑ. රූපිකා දමයන්ති.
1: ඔව්.
0: හරි රූපිකා, දැන් මොකද කරන්නේ මේ වෙලාවේ? ගෙදර වැඩ කරගෙන ඉන්නවා. හරි, කොහොමද රත්නපුරේට කාලගුණ තත්වි? එහෙමද? මෙහෙට නම් පායනවා. එවන්න බැරිද වැස්ස චුට්ට? වට්ස්ඇප් කරලා එවන්න අපිට වැස්ස ටික. හරි, කෝල්ස් කීයක් විතර ගත්තද? දවස් කීයක් විතර ට්‍රයි කළාද? පුදුම වාසනාවක් මෙයාට කැරකිලා තියෙන්නේ. අපි බලමු මේ වාසනාව ඒ විදිහටම කන්ටිනියු කරගන්න පුළුවන් වෙයිද කියලා. රූපිකා, දැන් මේ වෙනකොට තත්වය වෙනස් වෙලා තියෙන්නේ තරඟේ. මොකද ඊයේ දවසේදී අපිට කතා කරපු තඹුත්තේ ගම ඉඳන් කතා කරපු දිල්හි තමයි මේ වෙනකොට තප්පර 30ක කාලයක් ඇතුලේ වචන 30ක ප්‍රමාණයක් කියලා ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින්ම ඉන්නේ. හැබැයි අද දවසේදී ඔයා හෝ දැන් ඊළඟ පැයත් අපි කෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඔය දෙන්නා අතරින් කෙනෙක් මේ වචන 30 අභියෝගයට අභියෝගයක් කළොතින් කෙලින්ම මේ වෙනකොට තඹුත්තේ ගමට ගිහිල්ලා තියෙන රුපියල් 5000 මුදල ඔයාගේ කරගන්න අවස්ථාව තියෙනවා. හරිද?
1: හරි.
0: තරංගේ වෙන හැටි දන්නව නේද? හරි, මම ඔයාට අකුරක් කියනවා. මේ අකුරෙන් වාගේ වචනේ පටන් ගන්න. ඊට පස්සේ එක දිගට අවසාන මේ හැම වචනයකම අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදියට කියාගෙන යන්න තියෙන තප්පර 30ක කාලයක් ඔයාට හම්බ වෙනවා. හැබැයි මේ තප්පර 30ක කාලය ඇතුළේදී එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන වචන තියෙන ටයි පටිය රාවණ ඇල්ල ඔය වගේ වචන කියන්න බෑ. පැහැදිලි නේද?
1: ඔව්
0: පැහැදිලි. රයිට්. අපි එහෙනම් යමුද තරඟෙට? හරි, තරගයට යන්න කලින් මං ඔයාට දෙන්න හදන්නේ අකුරක්. මං ඔයාට අකුරක් දෙනවා. දැන් ඉන්නේ අපේ රූපිකා දමයන්ති රත්නපුරේනේ. රත්නපුරේ කොහෙද ඉන්නේ?
1: කරඳන.
0: කරඳන තියෙන ඉඩංගොඩ පැත්තේ කිව්වා නේද? හරි, ඉඩංගොඩ කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද?
1: ඩයන්න.
0: අන්න ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද?
1: ඔව් ලෑස්ති.
0: අපි යමු තරගයට.
2: Your time starts now.
1: ඩක්කුව, සාරාව, වාහනය, යහළුවා, වගාව, වචන, නරියා, යසිඳු, දුම්බර, සෞම, මහර, රඹුටන්, නහය, යක්කල, ළමයා, යාරය, යහන, නාදය, යගුලිය, යුවනි, නගුල, ලාවුලු, ලස්සන, නාගයා, යානාව, වතුර.
0: කාලේ අවසන්. මේ රූපිකා, මට ඇහුණ විදිය හරිනම් ඔයාගේ පළවෙනි වචනේ ඩක්කුව කිව්වා. ඊළඟ වචනේ විදියට කිව්වේ තාරාව නේද? බලමු මං හෙට හරියටම අහගෙන, හෙට නෙවෙයිනේ මං ආයෙත් ඉන්නේ සඳුදට. සඳුදට එනකොට හරියටම අහගෙන ඉන්නම් තරංගයේ ප්‍රතිඵල කොහොමද කියලා. මේ පැත්තට කතා කරපු එකම වටිනවනේ රූපිකා. කවුද එකතු කරගන්නේ සින්දුවට යන්න? බොහොම ස්තුතියි. දිගටම නෙත් අහගෙන ඉන්න. ආයෙත් පාරක් අපි ඉතින් ට්‍රයි කරමු නේද?

0: Paha FM anu hatarayta shumata Net FM.
1: Velava dahayai vinadi 42 ay.
2: Alu tena kaatuma mila kasagala green super. Shaka madale athurukiriya mulle eriyawa narammala gane mulle kampola. Kasagala green super. E vitarak neme obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada thihala pratilaba laba ganna. Denma katha karanna. Kasagala plantation bindu 1122777 kasagala samuha vyapare wetin.
3: Black curry ekaka rasa balanna. Den oyat kemathi athi neida? Menna maathara freeland black curry rasa soya meat. Black curry rasata masnuka maskanna.
4: Engineeru ek vidiyata mudalata වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: අක්මා විතෙල් ෆැටිලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
1: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
3: ගින්දර හැන්දෑව විජානු. ජානු.
4: මේ හස්බන්
5: මොකද වයිෆ්?
4: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
5: ඩිනර් එක. රෑනේ.
4: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන පොල්.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
5: වෙලාව 10:46. මේ වෙලාවේ යන්න හදන්නේ කොළඹ ඉඳන් ටිකක් ඈතට ගිහිල්ලා පොඩ්ඩක් කාලගුණය ටිකක් රස්නේ පැත්තකට තමයි යන්න හදන්නේ. හැබැයි ඒ යන්න කලින් වාට මතක් කරන්න ඕනේ, දැන් මේ දවස්වල ලංකාවම කතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට අපිට දකින්නට හම්බ වෙලා තියෙන මේ මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක. ලංකා ටයිල්ස් වෙතින් තමයි මේ මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඊයේ දවසේ තමයි ජයග්‍රාහී පළවෙනි දවස විදිහට වැඩේ ආරම්භ වුණේ. ඊයේ දවසේදී නිකවැරටිය ගල්ගමුව නගරවල ගිහිල්ලා අද දවසේදී තමුත්තේගම නගරයට තමයි මේ වෙනකොට මොබයිල් ෂෝරූම් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මං අර හැම වෙලේම කියනවනේ, සාමාන්‍යයෙන් ගෙදරකට ඔයා අලුත් වැඩියා කරනකොට, එහෙම නැත්නම් අලුතින්ම ගෙයක් හදනකොට, ටයිල්ස්, බාත්වයා, ඊට පස්සේ අවශ්‍ය කරන ෆිටින්ග්ස් මේ වගේ දේවල් අරගන්නකොට, ඒ දේවල් පොඩ්ඩක් ළඟට ගිහිල්ලා අතගාලා බලලා කලයක කොහොමද කියලා බලලා අන්න එහෙම තමයි මේ දේවල් තෝරගන්නේ. හැබැයි ඒකට අපිට ෂෝරූම් එකකට යන්න සමහර වෙලාවට දුර තියනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාලේ ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. අන්න ඒ ගැටලුව තේරුම් අරගෙන තමයි ලංකා ටයිල්ස් ආයතනය ෂෝරූම් එකට ඔයා එන්නේ කියන්නේ නැතුව ෂෝරූම් එක ඔයාගේ ළඟට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක ලංකා ටයිල්ස් කණ්ඩායම අද දවසේදී NetFM අපේ කණ්ඩායමත් එක්ක ඉන්නේ තඹුතේගම නගරේ. විස්තර කියන්න මේ වෙලාවේ මම සම්බන්ධ කරගත්ත අපේ ඉෂාන්ව. ආයුබෝවන් ඉෂාන්.
7: අයිබන් දැරේ මතක් කළා වගේම ලංකාවේ ප්‍රථම වතාවට තමයි අර සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අතික්‍රමණය කරපු නාලිකාව තමයි FM 95.4 කවදත් අලුත් කාගෙත් නෙත් කියලා කියන ලංකාවේ ප්‍රථම වතාවට තමයි ලංකා ටයිල් එක මොබයිල් ෂෝරූම් එකක් අරගෙන අපි රටවට ඔන්න අලුත් ගමනක් ආරම්භ කළා තින්නේ. අද දවසේ අපි ඉන්නේ මතක් කළා වගේම ජනිත් සමුත් එකම සුන්දර ආදරණීය පුරවරිදල තමයි මේ වැඩ කටයුතු ගැන අද දවසේ කතා කරන්නේ. ඉතින් මේ දවස්වල වසර මැද සේල් වන්න පටන් අරගෙන තියෙනවා ලංකා ටයිල්. ඕනම කෙනෙක්ගේ ජීවිතයේ ඊනියක් තමයි ජනි ලස්සන ගයක් හදනවා කියන්නේ නේද? අපේ
5: ජීවිතේ
7: අපේ අත්‍යවශ්‍ය දෙයක්නේ ගයක් කියලා කියන්නේ. දන්නේ හදන නිවස ඉදි කරගෙනකොට ටයිල් කියලා කියන්නේ මේ ගෙදරට අලුත් වටිනාකමක්, පොඩි රසක් එකතු කරනවා නේද, පොඩි හැඩයක් එකතු කරනවා. මේ හැමදේම අතරේ තියන්නේ ඉතින් ලංකා ටයිල් කියලා කියන්නේ ඔන්න මේ වටිනාකම ගන්න ඕන හොඳම විදිය තමයි. මොකද ලංකා ටයිල් කියගෙන වසර 50ක ඉතිහාසයක් තියෙන ආදරණීය ආයතන මේ ලංකාවේ ටයිල් කලාව හඳුන්වලා දුන්නෝ ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා මේ වටිනාකම් කියන මොබයිල් ෂෝරූම් එකට ඇවිල්ලා ටයිල් වෙන්න පුළුවන්, වාස්තුවේ වෙන්න පුළුවන්, උපාංග වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔබට බලා ගන්න පුළුවන්, අරගන්න පුළුවන්. අද දවසේ ලොකු වටිනාකම ඩිස්කවුන්ට් එකක් 40% දක්වාම ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා තෝරාගත් ටයිල් වලට. ඉතින් මේකත් ලොකු වාසියක් නිදනේ නේද? අපි දන්නවා මේ දවස්වල ලොකු වියදමක් දරන්න යනවා ටයිල් ටික ගෙදරට ගන්නව නම්.
5: ඉතින්
7: අන්න ඒකට තමයි 40% ඩිස්කවුන්ට් එකක් ඔන්න ලැබෙනවා. ඉතින් මේ පරිසර හිතකාමි, සමාජ හිතකාමි විශ්වාදනයක් තමයි මේ ලංකා ටයිල් කියලා කියන්නේ. මේ සම්මානය නිසා තමයි ISO සහතික වලින් පවා පිදුම් ලබලා තියෙන්නේ. ඉතින් අපි ඔබටත් මතක් කරන්න ආරාධනා කරන්න අද දවසේ අපි ඉන්නවා මේ මොබයිල් ෂෝරූම් එක අරගෙන සමුත් ඒකම නගරය බලන්නත් පුළුවන්, ඇවිල්ලා බලන්න පුළුවන්. මේ දවස්වල ගෙදර සාකච්ඡාවක් කරනවා අපි අලුතින් ගියා හදමු, නැත්නම් මේ හදලා තියෙන ගේ
5: අලුත්
7: කරමු. අන්න ඒකනේ මේ හැම දෙයකටම වටිනාකමක් එකතු කරනවා ලංකා ටයිල්. ඉතින් හැඩකාරයි, චමත්කාරයේ සොඳුරු නවාතන, ඔබේ සොඳුරු නවාතන ඉදිරි කරනකොට අමතක කරන්න එපා ලංකා ටයිල් එක එකතු වෙන වසර මැද සේල් එක 40% දක්වාම ඩිස්කවන්් ඔබට හිමි කරගන්න පුලන් අවසන්න අපි රාජාගන ආදරන්නේ පුරවරේ හට දවස කරමත කර නොන ජනී චැකිරාව නගරේ තමයි උදේසර කාලේ අවස් කාලය අපි ආදරනීය අනුරාධපුර නගරයට එකතු වෙන සුදාන අපි බොහොම ස්තුතියි මේ වෙලාව මම සම්බන්ධ කරගත්තට
5: බොහොම ස්තුතියි ඊෂා කියන්න මේ පැතරාවට ඒ වගේම තමයි දැන් සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක දැන් ඔයාලට අවස්ථාව හම්බ වෙලා තිනවා වගාවන් හරහා සල්ලි ටිකක් හම්බ කරගන්න දැන් ඔයාලට තියෙන මේ දවස්වල වියදම් එක්ක දැන් අර කියනවා වගේ ගෙදර හදනවා වගේ ගෙදර අලුත් වැඩියා කරනවා වගේ දෙයක් එකපාරට ආවොතින් එහෙම ඒක ඔයාගේ මාසෙ ප්ලෑන්ස් වල තියෙන දෙයක් නෙවෙයිනි දැන් මේ වගේ අවස්ථාවක ඩිස්කවුන්ට් තියෙන වෙලාවක ගෙදරට අවශ්‍ය කරන බඩමුට්ටු ටිකක් අරගන්න ඕන නම් අතේ පොඩි සල්ලි ප්‍රමාණයක් තියෙන්න ඕන අන්න ඒ හින්දා තමයි ඔයාට අමතර ආදායමක් විදිහට වගාවන් හරහා සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා දෙන්න සූදානම් ඉන්නේ. ඔයාට ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් ටික දෙනවා වගේම තමයි ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ වර්ග වගේම පොහොර වර්ග ටිකත් ඔයාට ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒක හන්දා දැන්ම කෝල් එකක් අරගෙන විස්තර අහගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. 011 437 1250 මේ සින්දුවත් එක්ක අපි අලුත් පැයකට යනවා. අලුත් පැයකදී ආයෙත් හම්බ වෙලා කතා කරමු.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: මුහුතෙන්ම කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සෑමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15,160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 තන්න කොන්දේසි සහිතයි.
10: ඩවුම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩවුම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
13: හොට්ස්පොට් අයියේ
12: ඩේටා නෑ යන්නේ
13: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
14: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරගවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
15: Neither ready for this war or squash the battle of Hitler's Nazi Congress comes to an end.
16: Gather on a day of profound joy and soaring hope.
17: The day a planet stops for a game.
0: Net FM Algo Town
1: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
18: Oya try karanna ganna vijaya aapapiti
19: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwa kuwanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
4: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
0: FM

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: වේලාව උදේ 11:00.

0: 101.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑන් පෑ අලුත් වන අලුත් පෑ විමසුමා ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර කාන්තාවකගේ නිර්වත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අදාළ කාන්තාව වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM
4: Brought to you by
5: Atunu lake namahu bavana rata purama rasagena yana Aule sawama rasakara kana Mather freela noodles taste ke trust ka
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
9: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
11: ජනි එක දේ දුනුමාවත.

වෙලාවෙ 11 විනාඩි 8යි අපි ඇවිල්ලා තියෙන්නේ නෙතෙෆම් දේදුණු මාවතේ දෙවැනි පැයි වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. මේ වෙලාවේ දේදුණු මාවතේ Facebook live එකත් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ. මොකද මම මේ වෙනකොට නෙතෙෆම් Facebook fan page එකේ අපේ සුපුරුදු Facebook live එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාලට ලබා දෙන්න. අකුරෙන් අකුර තරංග බටය වෙනුවෙන් කෙනෙක් තෝරාපත් කරගන්නේ. අපේ Facebook live එක ෂෙයා කරලා වැඩිපුරම කමෙන්ට් දාන අය අතරින් ඉතින් ඒක හන්දා දැන්ම යන්න netfm facebook fan page එකට මම දාලා තියෙන facebook live එක ෂෙයා කරලා කමෙන්ට් කරන්න වැඩිපුරම කමෙන්ට් කරලා මගේ අවධානය දිනා ගත්තොත් මේ සතියේ ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල් ටැග් ඔයාගේ කරගන්න පුළුවන්. Facebook live එකේ ඉන්න කට්ටිය පුංචි වෙලාවකින් මතක් කරන්නම්. හැබැයි ඊට කලින් මම මතක් කරන්න ඕනි මේ වෙලාවේ WhatsApp messages දාලා නම කියනකම් බලාගෙන ඉන්න කට්ටිය. අපේ දුම්බර ආයේෂා, පහුගිය සතියේ ජයග්‍රාහකයා වෙච්ච ආයේෂා, මට කවියකුත් ලියලෙවලා තියෙනවා. පුළුවන් නම් ඒ කවිය කියවන්න කියලා තියෙනවා. මට ලැජ්ජයි වගේ කියවන්න. ඉතින් ආයේෂාව මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊළඟට අපේ අනුර අයියා මට message එකක් දාලා තිනවා WhatsApp එකේ. කඩවත ඉඳන් කඩවත තුෂාර ඇලුමිනියම් එකේ ඉඳන් තමයි අපි වහනවා කියලා WhatsApp message එකක් දාලා තියෙන්නේ. Hi hi Jani, good morning. අදවත් අපි ඉල්ලන සින්දුව දෙන්න. එහෙම කියලා අපිට message එකක් දාලා තියෙන්නේ. කළුතර ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රමණි සුමේදක්කා, දෙවුලි ශෂි බහති එක්ක, කැනඩාවෙ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ත්‍රිගුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩයිය සුපුරුදු වෙලාව විදිහටම අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජ සුපුරුදු පරිදි අහගෙන ඉන්නවා. ඊට පස්සේ කිරිල්ලවල ඉඳන් කුමුදු මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. කුමුදු, මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම තමයි මාකොල ගල්පොත්ත හන්දියට යන්න හදන්නේ අපේ ප්‍රියන්ත සමරවීරයියා සුපුරුදු පරිදි මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ අතරේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. මං කෝල් කරපු කට්ටියගේ නම් ටික ලියාගත්තට කිව්වේ නෑනි. මේ වෙලාවේ අපිට කතා කරලා නම් දීලා තියෙන කට්ටිය අතරේ ඉහළින්ම ඉන්නේ වලස් මුල්ලේ සිනමා ශාලාව ගාව තියෙන ත්‍රී වීලර් පාක් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ වීරසේකර අයියාගේ නම, ධර්මේ අයියයි බණ්ඩාරයියයි එකතු කරගන්න කියලා කියනවා යාළුවෝ දෙන්නව. ඊට පස්සේ රන් මුතු ගල ඉඳන් රසිකා කතා කරා, එයාගේ හස්බන්ඩ්වත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. ගල්ලේ සිට සීතා අක්කා කතා කරා. ඒ වගේම තමයි පොළොන්නරු ඉඳන් සමීර මල්ලි කතා කරා. ගේම් එකට chance එකක් දෙන්න කියලා තමයි මෙතන ඉන්න ගොඩ දෙනෙක් කිව්වේ. chance එකක් මන් දෙනවා. මේ වෙලාවේ Facebook live එකට අවිල්ල comment කරනවා නම් Facebook live එක share කරනවා නම් පොළොන්නරු ඉඳන් අපේ රමණි සුපුරුදු විදිහටම අද කතා කරා. ඒ වගේම තමයි ගාල්ලේ වඳුරබ ඉඳන් රණසිංහ අයියා කතා කරා. චාන්දනී, රොමේෂි, ඊට පස්සේ දුලංජලි, චන්දන, උඩුගම කැටගොඩ ඉඳන් අපි වහගෙන ඉන්නවලු. ගංගාණි ලැබ් එකේ ඉඳන් කසුණී ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ රඹුක්කන කොටගම පැත්තට ගිහිල්ලා ඉන්න ධම්මිකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දැමේ, කෝල් එකක් දුන්නා. ඊට පස්සේ පඬුවස් නුවර ඉඳන් ඉඳුවරී කතා කරා. ඉඳුවරී කතා කරලා කිව්වා අම්මවයි තාත්තවයි මල්ලිවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. අනුරාධපුරේ පුල්ලයාර් හන්දියේ ඉඳන් අපේ රංජිත් ප්‍රියංකරයිය කතා කරා. සැලෝන් මායා එකේ මායා ගුණසේකර නිපුන්දි එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම තමයි මැදවච්චිය මන්නාරම් පාරේ ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂිකා ලක්මාලිව එකතු කරගන්න කියලා කිව්වා. සේනානායක සුපර් එකේ ඉන්න සේනානායක මහත්තයා ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා. ඒ එක කොලේක ලියලා තියෙන කට්ටිය තව කොල තියෙනවා. මාබිම ඉඳන් කාන්ති අම්මා කතා කරා. යෙනුක පුතාවයි, සංගීත් පුතාවයි, අපේ ලියනාරච්චි අයවයි, පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. ඊශානී චූටි බබෙක් අපිට කතා කරේ බෙලිහුල්ලොය ඉඳන්. අම්මා නන්දනී, තාත්තා ජයරත්න, ඒ වගේම තමයි පොඩි අක්කා මාෂා, ලොකු අක්කා මනීෂා, ඊට පස්සේ ලොකු තාත්තවයි ලොකු අම්මවයි මාවයි සින්දුවට එකතු කරගන්නවා කියලා තමයි අපිට කතා කරපු වෙලාවෙ කිව්වේ. ඒ කට්ටියව ආදරෙන් එකතු කරගන්න අතරේ ඔයාලට මතක් කරන්න ඕනි ලින්ක් නැචුරල් පස්පංගුව පිළිබඳව. ලින්ක් නැචුරල් පස්පංගුව සුවිශේෂී වෙන්න තවත් එක කාරණාවක් තමයි ලින්ක් නැචුරල් පස්පංගුව එන පැකේජින් එක. සාමාන්‍යයෙන් පස්පංගුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර ඉටිකොළ පැකට් එකේ දාලා ওই ටික ඔක්කොම එකට එකතු කරලා තියෙන කෑලි පස්පංගුවනේ. හැබැයි ඔය ඕකේ තියෙන කටු අරව මේව ඇනිලා ඔය පැකට් එක ගොඩාක් විලාවට තියෙන්නේ හිල් වෙලා. කූඹිත් යනවා, වතුරත් යනවා. හැබැයි ඔයා අරගන්නේ ලින්ක් නැචුරල් පස්පංගුව නම් මේක ඉන්නේ කුඩු එකක් විදිහට. එතකොට මේක ඉන්නේ හොඳම පැකේජින් එකක. කිසිම වෙලාවක සත්තු යන්නේවත්, ඊට පස්සේ වතුර අරෝමයක් මුකුත් යන්නේ නැහැ. හොඳට සීල් වෙලා ඉන්නේ. ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් 100%ක් සහතික කරලා අරගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි
ලිංක් නැචුරල් බස් පංගුව කියලා කියන්නේ. විශේෂම දේ වෙන්නේ අපි කාලයත් එක්ක සෑහෙන තරංගයක නියලිලා ඉන්න මේ කාලේ. ඉතින් උදේ පාන්දර වැඩට යන ලෑස්ති වෙනකොට වෙන්න පුළුවන්, වැඩ ඇරිලා හවස නිදා ගන්න ලෑස්ති වෙනකොට වෙන්න පුළුවන්, ඔළුවේ කැක්කුමක්, හෙම්බිරිස්සාවක්, උණගතියක්, ඊට පස්සේ ඇඟේ පතේ අමාරුවක් ආවොත් ඉන්න එහෙම කාට කියන්නද කියලා කල්පනා කරනවනි. ඔය අමාරු තියාගෙන මොනවා හරි කරලා වැඩ ටිකක් කරගන්න වෙනවා. මොකද ඔය ලෙඩවල නම් කිව්වා කියලා අනිවාර්යෙන් බොස් නිවාඩු දෙන්නේ නැත. ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ ළඟම තියාගන්න කියලා ලිංක් නැචරල් පස්පංගුව. උණට, හෙම්බිරිස්සාවට, කැස්සට, කිවිසුම් යාමට, ඒ වගේම තමයි ඇඟේ පතේ අමාරුවට නිට්ටාවටම සුවය අරගෙන එනවා ලිංක් නැචරල් පස්පංගුව. ඔය කිව්ව ලෙඩවලින් නැගිටිනවනම් ලිංක් නැචරල් පස්පංගුව විතරමයි.

සමහර විට තේක නැන්ද කේන්ති අරන් ඉන්නේ අමු තුන පහ කුඩු වලින් බෙදපු තුන පහ කුඩු හදන්න ගිහිල්ලා කිවිසුම් යන්න පටන් අරගෙන ඉන්න හඳ වෙන්න පුළුවන්. සෝ ගොඩාක් වෙලාවට ඒකනේ කරන්නේ අපි බෙදපු තුන පහ කුඩු ටිකක් ගෙදරදී හදාගන්න අවශ්‍ය වෙච්ච ගමන්ම අපි කරන්නේ ගන්නවා අමු තුන පහ කුඩු ටික අරගෙන හිටන් ඒක තියාගන්න අර මොඩි තැටියක් වගේ එකක් රත් වෙන්න දීලා ඒකට දාලා හොඳට කර කර ගන්නවා. එතකොට තමයි බෙදපු තුන පහ කුඩු ටික හදාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඕකේ අර එන රස සුවඳ හරියටම අරගන්න නම් ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු නිෂ්පාදන දැන් ඔයාලට අරගන්න පුළුවන්. ෆ්‍රීලන් නිවසින් එන බැදපු තුන පහ කුඩු බැකට් එක අරගත්තා කියලා කියන්නේ ඔයාගේ කාලය සෑහෙන තරමින් ඉතිරි වෙනවා වගේම තමයි බැදපු තුන පහ කුඩු ටිකක් දාලා කෑම හදනකොට එන රස සුවඳ හරියටම අරගන්න පුළුවන්. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු බැකට් එක නිෂ්පාදනය වෙන්නේ. ෆ්‍රීලන් අනික් හැම නිෂ්පාදනයක්ම වගේ ගෙදරින් එළියට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය කරන තුන පහ බඩු ටික කොළුබඩු බඩු ටික අරගන්නකොට මතක ඇතුව ඒ කුලබඩු කුළුබඩු ලිස්ට් එකට බැදපු තුන පහ කුඩු එකක් දාගන්න අමතක කරන්න එපා. ඒ ගන්න හැම කුළුබඩු වර්ගයක්ම ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන කුළුබඩු බවට තහවුරු කරගන්න අමතක කරන්න එපා. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැනත් මතක් කරන්න ඕනි. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගොඩක් අම්මල තාත්තල යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව ඒ තරමටම අසනීප වලින් දුකටපත් වෙලා යන්නේ. හැබැයි නිවැරදි ප්‍රතිකාර ටික හරි කාලයට කරාට පස්සේ ඒගොල්ලෝ අපිට වඩා හොඳට ඇවිදලා කරලා ජීවත් වෙනවා. ඒ හින්දා තමයි කැන්සර් එකක් වෙන්න පුළුවන්, ඇඟේ පතේ අමාරුවක් වෙන්න පුළුවන්, ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, වයසත් එක්ක එන රෝග තියෙන සුව කරන්න බෑ කියලා කියන ඔය ඕනි රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනි දවසක ඔයාට කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 3940 හරි 0773 273 540 හරි. මේ වෙලාවේ Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටිය අකුරෙන් අකුර තරඟ වටේට එන්න කියලා හිතාගෙනම සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් දාන ගමන් ඉන්නවා. ඉතින් මං අද කියලා තියෙන්නේ වැඩිපුරම Facebook live එක ෂෙයා කරලා වැඩිපුරම කමෙන්ට් කරන කෙනෙකුට තමයි සුපුරුදු විදිහටම අපේ තරංගය වෙනුවෙන් තව පුංචි වෙලාවකින් අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් අපේ මොරටු ඉඳන් සුජානි චන්දිමා තරංගයේ ඉස්සරහින්ම ඉන්නවා. ඒ වගේම තමයි අචිනි රණසිංහ ඉන්නවා. ඒ වගේම තමයි ගම්පහ ඉඳන් අපිව බලාගෙන Facebook live එකේ කමෙන්ට් කරගෙන යන ෂෙරීන් ඉන්නවා අපේ Facebook live එකේ මගේ අවධානය මේ වෙනකොට දිලාගෙන. ඒ වගේම තමයි සුභාෂිනි බස්නායක ඉන්නවා. ඊට පස්සේ නෙත්මි තලෝකා කලින් දවසකත් මට මතකයි නෙත්මි තලෝකා අපිව Facebook live එකේ බලාගෙන හිටියා. මහියංගනේ ඉඳන් තමයිලු සුජානි අපිව බලාගෙන ඉන්නේ. සුජානි නෙවෙයි මහියංගනේ ඉඳන් අපිව බලාගෙන ඉන්නේ සුභාෂිනි. අචිනි රණසිංහගේ නම කිව්වා අපේ ලස

කුමාරයඉන්නවා ඒවගේම තමයි සන්ධ්‍යා කුමාරි කම්බුරු පිටියෙන් ඉදන් අපිව බලාගෙනන්න ෆස්බුක් ලයි එක ඒගුලන්ටත් සිින්දුව කෝනි කියල තමයි කියල තින මේගේ ගොඩ දෙනෙ කින්නවා මං ඉස්සරහදි අනිවාර්යගේ හැමෝගම නම්ගම් මත කරන්න බලාපොරත්තුවෙන් තමයි ඉන්න එන්න අපේ නතෙන් ෆස්බුක් ෆෑන් පේජගේ මයි විල්ලතින ලයි එකට අපේ ලයි එක ෂයා කරලා පුල්ලුවන්තරං ඔයාගේ විස්තර කමෙන්ට් කරන්න මගේ අවධානය අද දවසේ දිනාගන්න කෙනාට තව පුංචි වෙලාවකින් අකුරෙන් අකුර තරඟ වටයත් එකතුවෙන් අවස්ථාව හම්බ වෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Velave kola hai vinadi 24.
2: Wow, laksha ganak wadina lassana bike ekak salli deela mata gatte.
3: Ey danne nadda? Adumadu moolika gewimak kalama KD Rice Motor Company Private Limited ekin dan Leader 125 bike ekak ganna puluwan. Danma katha karanna 0773523535.
4: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahanea, Meltol, Parasitamol Vishishaki.
5: Warta Pitavarta, Tabana Koti Ate, NLV, Tanadetahane, Lutrai, Rupial Koti, the Hatun, Name Ata, Ikmau, Devanta, Supiritia, Galabadim, Prate, Sangbardanate, Devanta, Shaktia, Pimim, Oba Tinava, Rata, Tinavan, Chati, Mahatana, Sampata, Tananitahane, Viladigan, Oba Koti, the Jekuan.
6: Mater a freelance cheese, Rasa Soyaka, Rasabalamud. Mother of Freeland cheese rasa the soya meat. Varnakaraka, Rasakaraka, Kisivakadangunata.
7: Lanka Tiles Mobile Showroom then Obinagreta. August to Pahalava Apienne. Ude Kakirabasaha, Savasa Anuradhapura Nagaravalata. Obatin, me Apurwa dekima Vindagana. Lanka Tiles Visheshaknakandai Mahamuvi. Obe Nivase Alindator, Nidana Kamberator, Nana Kamberator, Hariatama Galapena Tile Bakweasaha Upanga. Suisheshi Milakatala Bagana. Lanka Tiles Hadakarai Chamatkare Sandrunavatan.
2: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: කොළොන්නේ මංගලිකා හත්මසේදී මගේ මහත්තයා අපේ හැක්කුම ආවා එහෙම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් ඇටැක් කමල බන් ડોක්ටරගෙ ඉහත් අක්ෂරයක් ගත්තා ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටරද දී ගාසු වේවා ඉන්නේනවා
2: කතා කරන්න 0777
9: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බතුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානම්ින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
10: My husband.
11: මොකද වයිෆ්?
10: ඔයා ගැතින් වැරද්දක් වෙනවා. හා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා.
11: හා.
10: කවුද මුලින්ම සමාව ගන්න?
11: මම ගන්නවා.
10: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
11: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
10: වැරද්දෝනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
12: කිලියේ කිලියේ මනි මනි
13: Paul Prashna Netu Ahan Jani Ek De Dunu Mavat
1: Velave Kolahai Vinadi Visi Hatai මේ වෙලාවේ Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකේ කට්ටිය සෑහෙන උත්සාහයක් දරනවා මේ පුංචි වෙලාව ඇතුලේ මගේ අවධානය දිනා ගන්න. මොකද මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට රුපියල් 5000 මුදල් තෑග්ග අතේ තියාගෙන ඉන්නේ තමුත්තේ ගම ඉඳන් අපිට කතා කරපු දිල්කි. අපි බලමු අද දවසේදී මේ ඊළඟට අපි සම්බන්ධ කරගන්න කෙනාට තරඟ කරුවාට හෝ තරඟ කාර්යයට අකුරෙන් අකුර තරඟ වටේ මේ සතියේ මුදල් තෑග්ග යාගේ කරගන්න පුළුවන් වෙයිද කියලා Facebook live එකෙන් තමයි මම තෝරගන්නේ. එන්න Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට live එක share කිරීම අනිවාර්යයි comment කිරීම අනිවාර්යයි. එතනින් තමයි මං කෙනෙක් සජීවීවම තෝරගන්නේ. ඒගන මතක් කරන අතරේ කියන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මොකද මේ පිළිබඳව වගකීමක් කරගෙන අපි අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ අපේ තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍යවලට හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අනිවාර්යෙන් වැළකෙන්නම ඕනි ඒ නිසාම තමයි රටම එකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඉතින් මේකත් එක්ක මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියට අනිවාර්යෙන් අපි දැනුවත් කිරීම කරන්න ඕනි අම්මලා තාත්තලා ඒ ගැලපී පිළිබඳව අපි දැනුවත් කරන්න ඕනි
11: කවුරු හරි දුවෙක් පුතෙක් ඒ වගේ දේවල් වලට සම්බන්ධයි ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පවුල කෙනෙකුට යාළුවෙකුට දැනගන්න ලැබුණොත් එහෙම මුලින්ම කරන්න ඕනි දේ තමයි ඒගොල්ලන්ව හරි මගට ගන්න උත්සාහ කරන්න ඕනි. ඒ වෙනුවෙන් ප්‍රතිකාර තියනවා, උපදේශන සේවාවන් තියනවා. ඉතින් ඒගොල්ලන්ගේ අනාගතය යම් තැනකදී වරදින්නේ නැති. ඉතින් ඒ අනාගතය සාර්ථක කරගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තරුණ පරපුරේ අපේ නංගිලා මල්ලිලා මේ හැමෝම අලුත් දේවල් අත්දැක බලන්න කැමති. හැබැයි අලුත් දේවල් අත්දැක බලන්න කැමති කියලා මේ වගේ කවුරු හරි කෙනෙක් දෙන මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන එක නම් හරියන දෙයක් නෙවෙයි. ඒකෙන් සමහර විට අනාගතේ නාස්ති වෙනවා වගේම තමයි අමාරුවෙන් හරි හම්බ කරගෙන තියෙන සල්ලි ටික නැති වෙලා යනවා වෙන්න පුළුවන්. ඉස්කෝලෙන් අවුට් වෙනකොට කැම්පස් එකට යනකොට උසස් අධ්‍යාපනය වෙනුවෙන් එකතු කරගෙන තියෙන සල්ලි ටික මේ වගේ දේවල් වලට යොදවලා අනාගතේම නාස්ති කරගන්න ජීවිත පිළිබඳව අපිට අනිවාර්යෙන් අහන්න දකින්න හම්බ වෙනවා. Net News Facebook fan page එක පැත්තට ගිහිල්ලා බලන්න රටේ තොටේ සිද්ධ වෙන දේවල් netnews.lk web අඩවියට ගිහිල්ලා බලන්න. ඒ සිද්ධ වෙන දේවල් වලින් 90%ක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මේ වගේ මද්‍රව්‍ය වලට බැහැවිලා ඉන්න කට්ටිය හන්ද. ඒක හන්ද හොඳ යාළුවා ආශ්‍රය කරන්න හැම වෙලේම නිරන්තරයෙන්ම මේ වගේ දේවල් වලින් සතුට වෙනවට වඩා හොඳ වැදගත් දෙයකින් සතුට වෙන්න ඔයාගේ ජීවිතේ ගත කරන්න. යාළුවෝ එකතු වුණා නම් ගමේ ඉන්න තරුණ කට්ටිය එකතු වුණා නම් හොඳ ළමා සමාජයක් තරුණ සමාජයක් එකතු කරගෙන හදාගන්න පුළුවන්. ක්‍රීඩා සමිතියක් හදාගන්න කරන්න දේවල් ඕනි තරම් ගම්බල නගරවල තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන නිවාඩු කාලේ ඉතින් ඒකත් එක්ක සරුංගල් ලැවන්න කට්ටියට පුළුවන්. ඊට පස්සේ තව මොනවද කරන්න තියෙන්නේ? ක්‍රිකට් ගහන්න පුළුවන්. මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න නොදන්නා කට්ටිය ගෙනල්ලා දෙන මේ වගේ විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැතුව. ඒ වගේම තමයි වාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් දැන් සූදානමින් ඉන්න ඔයාගේ පේරවගාවේ පළදාව හොඳම මිලකට මිලදී ගන්න. ඔයාගේ පේරවගාවේ පළදාව දැන් විකුණ ගන්න විදිහක් නැතුව ඉන්නවනම් අනික් වගාවන් වල වගේ නෙවෙයි පේරවගාව එහෙම සාමාන්‍යයෙන් පළදාව විකුණ ගන්න හරි අමාරුයි. හැබැයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ඔයාගේ පේරවගාවේ පළදාවෙන් හොඳ නිෂ්පාදන කරන හන්දා. ඒගොල්ලන්ට හැකියාව තියෙන ඔයාගේ පේරවගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න. ඒ නිෂ්පාදන තමයි ඩිලෙක්ට නිෂ්පාදන විදිහට අපි හැමෝම හොය හොය මේ දවස්වල අරගන්න. ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ඔයාගේ කඩේටත් අරගන්න පුළුවන්. දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250 කියන නම්බෙකට. මේ වෙලාවේ Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන Facebook live එකේ කටිය සෑහෙන දිනෙක් මගේ අවධානය දිනා ගන්න pore කරනවා. ඒ අතරට ඔයාටත් එකතු වෙලා මේ සින්දුවෙන් පස්සේ අපි සූදානම් කරගෙන ඉන්න අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු වෙන්න පුළුවන්. එන්න සජීවීවම කොහොමද ගේම් එක සිද්ධ වෙන්නේ කියලා බලන්න Net FM Facebook fan page එකේ අපි ඇවිල්ලා තියෙන live එකට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලා 11යි විනාඩි 35යි. මෙච්චර වෙලා මම Facebook live එකේ comment බලාගෙන හිටියා. මොකද මම තරඟයට සම්බන්ධ කරගත්ත කෙනා කවුද කියලා දැන් Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය දන්නවා. ඉතින් ඒගොල්ලන්ට මම අභියෝගයක් දීලා තිනවා දැන් මේ තරඟයට සම්බන්ධ වෙන කෙනාට හොඳ අකුරක් දෙන්න කියලා. මේ වෙලාවේ තරඟයට සම්බන්ධ වෙන කෙනාට දෙන අකුර තෝරන්නේ මම නෙවෙයි, Facebook live එකේ මාව බලාගෙන ඉන්න මගේ මිතුරු කැල. ඉතින් මේගොල්ලෝ එහෙම අකුරු comment කරන අතරේ මම සම්බන්ධ කරගත්ත කෙනා කවුද කියලා ඔයාලට කියන්න හදන්නේ. Facebook live එකේ ඇත්තටම මේ වෙලාවේ අද දවසේ මට සෑහෙන අමාරුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද ඒ තරමට කට්ටිය අපේ Facebook live එකේ comment කරලා මගේ අවධානය දිනා ගන්න උත්සාහ කරා. අපේ සුජානි චන්දිමා, ඊට පස්සේ ගම්පහ ඉඳන් අපිට comment කරපු ෂෙරීන් වත්සලා, ඊට පස්සේ මේ වගේ ගොඩ දෙනෙක් අපිව බලාගෙන හිටියා. ඉතින් ඒ අතරින් වැඩිපුරම මගේ අවධානය අද දිනා ගත්තේ ගම්පහ ඉඳන්ම අපිව Facebook live එකේ බලාගෙන ඉන්න, රේඩියෝ එකේ අහගෙන ඉන්න අචිනි. අචිනි අයබෝවන් සුබ උදෑසනක් වේවා.
1: අයබෝවන් සුබ උදෑසනක්.
0: අචිනි කොහෙද ගම්පහ? අපි තරංගයට යන්න කලින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ තරංගයේ තත්වය. මේ වෙනකොට ඊයේ දවසේ තඹුත්තේ ගම ඉඳන් අපිට කතා කරපු දිල්කි තමයි තප්පර 30ක කාලය ඇතුලේ වචන 30ක් කියලා මේ වෙනකොට අපි සූදානම් කරලා තියෙන මුදල් තෑග්ග එයාගේ කරගෙන ඉන්නේ. දැන් අද දවසේදී ඔයාට උනත් පුළුවන් මේ අවස්ථාව ඔයාගේ කරගන්න. තරංගය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවද?
1: ඔව් දන්නවා.
0: හරි, මම කෝකටත් ඔයාට මතක් කරන්නම්. මගේ පැත්තෙන් අකුරක් දෙනවා පළවෙනි අකුර. එතකොට ඒ අකුරෙන් ඔයා පටන් ගන්න ඕනේ වචනයක්. ඊළඟට එතන ඉඳන් තප්පර 30ක කාලය ඇතුලේ ඔයා හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදියට වචන දන්වැලක් ආකාරයෙන් කියාගෙන යන්න තමයි තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. සහාර වචන දෙක ගාන එකතු කරලා සමහර කට්ටිය වචන කියනවා. රාවණ, ඇල්ල, මල්, වත්ත, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද?
1: පැහැදිලි.
0: රයිට්. අපි යමු එහෙනම් තරඟයට. ඔයාට දෙන්න කියලා කට්ටිය අකුරු දාලා තියෙනවා. ඒ අතරේ මගේ හිතගත්ත අකුර තමයි අපි රත්නපුරේ ඉඳන් ශෂි අපිට කමෙන්ට් එකක් දාලා දෙවිච්ච අකුර. ඒ අකුර තමයි ඔයන්න. ඔරුගොඩ ගත්ත කියලා වචනයක් අහලා තිනවා නේද? ඔරුගොඩ වත්ත කියලා.
1: ඔව්.
0: අන්න ඒ වචනේ පළවෙනි අකුර තමයි මං කිව්වේ. පැහැදිලි නේද?
1: ඔව්.
0: ඔයන්න. හරි.
1: හරි.
0: ලෑස්තිද? අපි යමුද තරඟෙට? ලෑස්තිද?
1: ලෑස්ති.
0: Right, අපි යමු තරඟෙට.
2: Your time starts now.
1: පටන් ගන්නද?
0: පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්න තියෙන්නේ.
1: තරුව, වාසනාව, වන්දනා, නාවික, කචුර, රශ්මික, කචල, ළමයා, යානය, යාරය, යනවා, වාචික, කලිසම, මාලය.
0: කාලය අවසන්. ඔයා කියපු වචන ගන්න මම Facebook live එකේ ඉන්න කට්ටියට පේන්න ගණන් කරා. live එක පොඩ්ඩක් පිටිපස්සට දාලා බලන්න ගියක් ගණන් කරාද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. හරිද?
1: හරි.
0: හරි, සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි අචිනි. කවුද ඉන්නේ මේ සින්දුවට මේ වෙලාවෙ එකතු කරගන්න? අචිනි?
1: මේ වෙලාවේ මගේ ඔෆිස් එකේ කට්ටියම ඉන්නවා අහගෙන.
0: ආහා.
1: ඔෆිස් එකේ සඳුනි, අචිනි, අපේ ගෙදර අම්මයි තාත්තයි කට්ටියම එකතු කරගෙන මේ කහන හැමෝමත් එකතු කරගමු.
0: ඔව්, Facebook live එක බලාගෙන ඉන්න හැමෝමයි ඔයාට අර අමාරුවේ දාන අකුර දුන්න රත්නපුරේ ශෂීවයි අනිවාර්යෙන් එකතු කරගමු.
1: අනිවාර්යෙන්.
0: බොහොම ස්තුතියි. දිගටම net අහගෙන ඉන්න.
1: Thank you.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Melawe kolahai minari hatalis hatarai.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200 කුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
6: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
13: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
14: අනේ මන්දා.
13: මේ ඔයා නොදන්නා වුණාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
14: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාගෙන් විතරයි.
15: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
16: Net FM 4 වතේ.
17: මේ වයිෆ්
18: මොකද
17: අර හන්දට යන වැඩේට මොකට කාන්තා පරාණයක් එකතු කරගත්තද දන්නේ
18: නැ මොකද වට එකේ තියෙන ප්‍රශ්නේ
17: කොල්ලන්ට හන්දට යන එකවත් නිදහසේ යන්න නෑනේ
18: අනේ මේ තනියෙන් තේ එකක්වත් හදාගන්න බැරි ඕගොල්ලෝ අපි නැතුව හන්දට යන්නේ
19: මනි මනි මේ
1: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත වෙලාවේ 11 විනාඩි 47යි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ලංකාවේ පළවෙනි වතාවට ඔයාට දකින්න හම්බ වෙලා තියෙන මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක පිළිබඳව ඉස්සර තමයි අපි ෂෝරූම් එක හොයාගෙන අපිට අවශ්‍ය වැඩවලට ෂෝරූම් ගාන ගිහිල්ලා වෙලාව නාස්ති කරගන්න දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ ළඟටම එන හන්දා ඔයාගේ ගෙදරට අලුතින් අලුත් වැඩියාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් අලුතින් ගෙදරට ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට මේ වැඩේ සෑහෙන පහසු වෙලා තියෙනවා අනික මේ දවස් ටික හොඳ දවස් ටිකක් ඔයාගේ ගෙදර අලුත් වැඩියාවක් කරනවනම් ඒ වෙනුවෙන් ටයිල් මිල දී ගන්න මොකද ලංකා ටයිල්ස් වසර මැද සේල් එක වසර මැද වාසියත් එක්ක 40%ක් දක්වා ටයිල් වල මිල ගණන් අඩු වෙලා තියෙනවා. අද දවසේදී උදේවරුේ තඹුත්තේ ගම නගරයේ ඉන්න අපේ ලංකා ටයිල්ස් කණ්ඩායම හවස් වෙනකොට රාජාංගනය නගරයට යන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒක නත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. හෙට දවසේදී උදේවරුව කැකිරාව නගරයට වගේම තමයි හවස් වරුවේදී අනුරාධපුර නගරයට ලංකා ටයිල්ස් කණ්ඩායම එනවා. අපි හැමදාම ටයිල්ස් තෝරගන්නකොට නිකම්ම නිකන් ටයිල් එකක් විතරයිනේ තෝරන්නේ. හැබැයි එහෙම නැතුව ඔයාගේ නිවසට ටයිල් එකක් විතරක් තෝරන්නේ නැතුව ගුණාත්මක භාවය, ඒ වගේම තමයි මෝස්තරය, විශ්වාසය, පිරුණු ලංකා ටයිල් එකක්ම තෝරගන්න කියලා අපි මතක් කරනවා. එහෙම තෝරගන්න හදන නිවස කැදල් එන්ටර්ප්‍රයිසස් හරහා ඔයා හදනවා නම් ඔයාගේ ගෙදර හදාගන්න පුළුවන් සාමාන්‍යයෙන් කාමර දෙකක විතර ගෙදරක් 150,000ක් වගේ යනකොට.
17: විශේෂම දේ වෙන්නේ ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාගේ ගෙදර හදනවා නම් ඔයාට ගෙදර හදන්න යන වියදම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති එක. ඔයාට ඒ යන මුදල අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් පොලී රහිතව ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙන්න සූදානම් ඉන්නවා. ඒක හන්දා ලංකාවේ කොතනක ඔයා ගෙදර හදන්න සැලසුම් කරගෙන හිටියත් මහරගම ඇල්හේන පාර තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එකට ගිහිල්ලා අනිවාර්යෙන් කතා කරලා බලන්න. යන කලින් කෝල් එකක් දෙන්න 0744 390 32 50ට 0744 390 32 51ට. මම උදාහරණයක් විදිහට කාමර දෙකක ගයක් හදාගන්න යන ගාන කිව්වට ඒගොල්ලෝ කාමර 50ක් තියෙන ගයක් උනත් ඔයා හදන්න ඕනි කිව්වොත් ඒ වැඩවලටත් ඔට්ටුයි. හොඳයි, යන්න අදම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මේ සින්දු ටික අහලා අපි කෙලින්ම යන්නේ අලුත් පැයකට. අලුත් පැයේදී ඔය නම් කිව්වේ නැති හැමෝගෙම නම් ටික අනිවාර්යෙන් දවල් එකට කලින්මම කියනවා. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට පුළුවන් තරම් comment කරන්න. ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා හම්බ වෙමු.

0: அனுபா எஃப்எம் அனு ஹத்தராய் தசும அட்டா நெட் எஃப்எம்
1: හදරෝග ස්නාය රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
3: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0770 313 3036.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317 340.
9: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම.
0: FM 95 FM 94.8 Net FM
10: Divine Pura Divine Pura
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0767 716 3672.
1: විශ්වාස කරන සත්‍ය.
2: අයිබෝන් අද 2026 අගෝස්තු 14 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල වත්තේගම මහමග දමාගිය දැරිය හදාගන්න දෙන්නයි ඉල්ලා පොලිසියට ප්‍රදේශ රැසකින් දුරකථන ඇමතුම්. දැරියගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලි ඇලදී අත්අඩංගුවට. විශේෂ විමර්ශනයක් සිදු කරන බවට විෂය පහර නියෝජ්‍ය ඇමතිගෙන් නෙට් නිවුස් වෙත ප්‍රකාශයක්. මරණ දඬුවම ගැන කතාව යළි කරලියට ගත්තේ ඇත්ත ප්‍රශ්න වහන්නද මන්ත්‍රී අජිත් පී සැකයෙන්. මවට අවසන් ගෞරව දක්වන්න යනවාද බැකෝ සමන් දෙලොවක් අතර. මැද පෙරදිග සාමය වෙනුවෙන් ට්‍රම්ප්ගේ බෑනා සහ ටෝනි බ්ලෙයා ලබන සතියේ ජෙරුසලමට. රටම කම්පා කළ වත්තේගමදී මහමග දමා ගොස් සිටියේදී සොයාගත් වයස අවුරුදු 4 දැරිය හදා වඩා ගන්න තමන්ට දෙන්නයි ඉල්ලා පොලිසියට දුරකථන ඇමතුම් ලැබිලා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. වත්තේගම යටි රාවණ මාර්ගයේ පාලුස්ථානයක දමා ගොස් සිටියේදී සොයාගත් අවුරුදු 4 වයසති දැරිය රැකබලා ගැනීම සඳහා තමන් වෙත ලබා දෙන ලෙසට බොහෝ පාර්ශ්ව පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දෙවේනේ විවිධ ප්‍රදේශවලින් එලෙස දුරකථන ඇමතුම් ලැබුණු බවයි පොලිසිය පැවසුවේ. එම ඇමතුම් ලබා දුන් පිරිස අතර දරුවන් නොමැති අඹු සැමියන් බොහෝ පිරිසක්ද වනවා. මේ අතර එම දැරිය මහමග දමා ගොස් පලා ගිය ඇගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලියල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වෙනවා. ඒ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා රැගෙනීම සඳහා වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙවැනි විට හාලියල පොලිස් ස්ථානයේ වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුවේ දැරිය එම පාලු ස්ථානයේ දමා ගොස් තිබියදී වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි. එම අවස්ථාවේ දැරිය දැඩි කුසගින්නේ පසු වූ බවත් ඇයට කිරි හා ආහාර ලබා දීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසවා. පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටි දැරිය ඉන්පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගත්තා. දැරිය මහමග දමා ගිය ඇගේ මව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක් තුළයි හාලියල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාර කාන්තාව සිය සැමියා අතහැර දැරියද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත් ඇති බවයි වාර්තා වුණේ. ඔහු විසින් දැරියට නිතර මෙලෙස පහර දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. දැරියගේ නීත්‍යානුකූල පියා මෙවන විට වත්තේගම පොලිසිය වෙත පැමිණ ඇති බවද වාර්තා වුණා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසනවා. ඒ නිත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක් වෙමින්
3: පහර දී සිද්ධියක් එක දැරියක් වත්තේගම පාරක දාලා ගිහිල්ලාගෙන සිද්ධියක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකද අමාත්‍යංශ විදියට ඔබතුමාලා ගන්න උපරිම මාර්ගය?
4: අනිවාර්යයෙන්ම කොත්තනක දරුවෙකුට අසාධාරණයක් වුණා. සාන්තාසය ළමකට අමාත්‍යංශ විදියට ළම ආරක්ෂක අධිකාරි එක්කම පරිවාසය ළම ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ ආයතන වලට අදාළ නිලධාරීන් මගින් ඊට අදාළව අවශ්‍ය සොයා බැලීම් ටික විමර්ශන ටික සිදු කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා පොලිසිය විදියටත් ඒ පැත්තේ නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය විමර්ශන ටික සිදු කරනවා. තොර ඇතටම වෙන සෝචනය සිදුවීම අපිට වරින්වර මේ රටේ දකින්න ලැබෙනවා. සමාජයක් විදිහට කොතනද ඉන්නේ තමයි ලොකුම ගැටලුව. දරුවෙක් කෙවෙන චත්තයට පත් කරනවා නම් මොකක්ද මේ සමාජය? මම හිතනවා මේක අපි වෙනස් කරන්නට අපිට හැමෝටම එක පැත්තකින් සාමූහික වගකීමක් තියෙනවා. අපි රාජ්‍ය ආන්තනයේ දේ මැදිහත් වීම කරන අතරතුර දේශපාලන අධිකාරී විදිහට සහ පොදුවේ අපි හිතනවා මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් ඇති කරන්නට මේ වගේ නේද සිද්ධ නොවෙන්නට සදාචාරත්මත්වයෙන් සමාජය ගොඩනගන්නට සෑහෙන කාර්යභාරයක් අපිට තියෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධ විතරක් නෙමෙයි එවැනි ඕනම සිද්ධි සම්බන්ධව අපි දැඩිව අවශ්‍ය විමර්ශන කටයුතු කරනවා.
3: මේ වගේ සිද්ධීන් අපිට වරින් වර අපිට මේ සම්බන්ධයෙන් අහන්න දකින්න ලැබෙන සිද්ධීන් වෙනවා. දැන් මේ වගේ සිද්ධියක් වාර්තා වුණා මැදිහත් වීමක් වෙනවා. නමුත් ඔබතුමාලා සෑම මොහොතකම ළමා හිංසනයන් වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක සෑම මොහොතකම කටයුතු ප්‍රකාශ කරා. නමුත් ක්‍රියාමාර්ග ගනිමිනුත් සිටින කාල සීමාවක් තමයි මේ කාල සීමාව අමාත්‍යංශයේ විදියට. ඉදිරියේ මොකද්ද ඔබතුමාලගේ නව වැඩපිළිවෙළක් ඉදිරිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ළමයින්ට වන හිංසන වැළැක්වීම සඳහා?
4: අපේ සමහර අනපනක් තියෙනවා යාවත් කරන්න වෙලා නැහැ. නීති විපැත්තෙනුත් අපිට සමහර සංශෝධන කරන්න දෙයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1994 තම ආරක්ෂණ අධිකාරී පනත සෑහෙන කාලයක් වෙනවා මේ පනත ගෙනල්ල. ඒ වගේ දරුවන් සම්බන්ධයෙන් තියෙන අනපනක් ගත්තම නීති සම්බන්ධයෙන් ගත්තත් යන්න ගැටලුකාරී තැන් තියෙනවා. අපි මේනොට ඒ පන සම්බන්ධයෙන් සමාලෝචනය කරගෙන යනවා. මේක යාවත් කරගද සමාජයේ වෙනම තැනක තියෙන තාක්ෂණය දියුණු වෙලා ස්මාර්ට් ෆෝන් වගේ ආවට පස්සේ සමහරට දරුවන් අපචාරයට පත් වෙන විදික්‍රම පව වෙනස් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා.
2: මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් අපරාධ අඩුවීමේ ප්‍රවණතාවක් ලොව වෙනත් රටවලද දක්නට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා. එබැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
5: මරණය දඬුවම ක්‍රියාත්මක කළ පමණින් අපරාධකරුවන් අපරාධ නොකර සිටීවිය යන කාරණේ ගැන සනාථ කරන කිසිම සාක්ෂියක් නැහැ. අද මරණය දඬුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ඇමරිකා සත් ජනපදයේත් ඉතාම බරපතල විදිහට අපරාධ සිද්ධ වෙනවා. ඒ වගේම ඉරානයේ වෙන්න පුළුවන්, චීනයේ වෙන්න පුළුවන්, ජපානයේ වෙන්න පුළුවන් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ රටවල මරණය දඬුවම ක්‍රියාත්මක වීමයි අපරාධ අඩුවීම අතර සම්බන්ධයක් සොයාගෙන නැහැ. ඒ නිසා මරණය දඬුවම ක්‍රියාත්මක කළ පමණකින්ම මද්‍රව්‍ය ව්‍යාපාරම හෝ වෙනත් බරපතල අපරාධ අඩුවේයි තීරණය කරන්න තරම් සාක්ෂි සාධක නැහැ. අනෙක් කාරණේ තමයි පොලිසිය ස්වාධීන නැති රටක, පොලිසිය කාර්යක්ෂම නැති රටක අහිංසක මිනිසුන්වත් මේ මද්‍රව්‍ය සහ වෙනත් අපරාධවලට පොලිසිය විසින්ම පටලවන ඉතිහාසයක් තියෙන රටක අන්තිමට මේ මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් එල්ලෙන්නේ මැරෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු තමයි. පොසත් මිනිස්සු ධනේ බලේ පාවිච්චි කරලා එවන් මිදිලයි දුප්පත් මිනිස්සු මරණ දඬුවමට ලක් වෙන සිද්ධ වෙයි. ඒ නිසා අපරාධ පරීක්ෂණ සම්බන්ධව කාර්යක්ෂම යහපත් ක්‍රමවේදයක් නැති රටක ලොකු අනතුරක් තියෙනවා මරණ දඬුවම දඬුවමක් හැටියට ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම පෞද්ගලිකව හිතනවා මරණීය දඬුවම දඬුවමක් හැටියට ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ, ප්‍රායෝගික නැහැ.
2: අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් මතුවැති සාකච්ඡාව යටපත් කිරීම මෙම මාතෘකාව සම්බන්ධයෙන් යළි කතාබහක් ඇති කිරීමේ අරමුණ විය හැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.
5: මේ වෙලාවේ ලෝකයේ තිබෙන පිළිගත් ආචාර ධර්ම සියල්ලම පසක දාලා මේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කරලා අධිකරණය තුළ තමන්ගේ බලය ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ කරන පසුබිමක් තුළ අනිවාර්යයෙන්ම මෙවැනි අලුත් මාතෘකාවක් ගෙනල්ලා අර සාකච්ඡාව පසකර ගැනීම කරන්නට රජය උත්සාහ කරන බව වෙනවා. මොකද මේක රජයේම ප්‍රචාරණ ප්‍රියාදාමයක් තුළින් තමයි මතුනේ. රජය මේ උත්සාහ කරන්නේ මාතෘකාව රට තුළ සාකච්ඡා වන ගැඹුරින් සාකච්ඡා වන මාතෘකාවන් යටපත් කිරීම සඳහාගෙන මගේ අදහස ක්‍රියාත්මක කරන්න ඕන නම් සාකච්ඡා කර ඉන්න දෙයක් නැහැ. ඉතින් ජනාධිපතිතුමාට දිනේ වේලාව ස්ථානය නියම කරන්නයි තියෙන්නේ. ඒ සඳහා සුදුසුකම් සපුරලා තියෙන සියලුම අභියාචනා අවස්ථාවන් අවසන් වෙච්ච ජනාධිපති සමාවන් නොලබපු මරණ දඬුවමට ලක් වෙච්ච ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, බරපතල අපරාධකරුවන් ප්‍රමාණවත් ලෙස සිටිනවා. එතකොට ඒක කරන්න පුළුවන් කැමති නැහැ. මේ කරන්නේ නැහැ මාතෘකාව විතරයි අරගෙන.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සමග සිදු කළ සම්පූර්ණ සංවාදය නෙත් නිවුස් YouTube නාලිකාවෙන් සහ නෙත් නිවුස් Facebook පිටුවෙන් නැරඹිය හැකියි. සියම් බවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකුව සමන් නැමැත්තා මෙතෙක් ඉල්ලීමක් කරනු නොමැති බව බඳනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔහුහෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ සඳහා ඉල්ලීමක් කළද බැකුව සමන් බඳනාගාරින් පිටතට රැගෙන යනු ලබන්නේ මෙතනීය පොලිසිය විසින් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට තහවුරු කළත් පමණක් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බැකුව සමන්ගේ මවගේ මරණ පරීක්ෂණය මෙවන විට තංගල්ල රෝහලේදී සිදුවනවා. පොලිසිය පැවසුවේ එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ කාන්තාවගේ දේහය ඥාතීන්ට බාර දෙන බවයි. එනුව බැකුව සමන්ගේ මවගේ අවසන් කටයුතු හෙට දිනේ මිද්දෙනිය උල්හිටියාව පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ. පසුගියදා සිය නිවස ඉදිරිපිට රැඳී සිටියේදී එම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක් වුණා. එෙහිදී බඩපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ. වෙඩිතැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු බවටයි අනාවරණ වුණේ. ඔවුන් පැමිණි යතුරුපැදිය බවට සැක කෙරෙන යතුරුපැදියක් රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහළ පොල්වත්ත ප්‍රදේශයේ තේවත්තක දමා ගොස් තිබියදී ඊයේ සොයාගත්තා. ඒ ඌරුබොක්ක පොලිසිය විසින් වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදු කරනවා. ඒ සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානයේ කණ්ඩායම් පහක්ද පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. බිනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් වාද විවාද මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව අමරසූරිය මහතා පැවසුවේ ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
6: අපි කියන්නේ රටට හොඳ නැහැ කියලා. මේක රටට ජනතාවට මේ රටේ ඉදිරි අනාගතයට හොඳ නැති දෙයක්. කළු පැල්ලමක් ගේනවා. අපේ අධිකරණ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් ලොකු සැකයක් මතුවෙනවා. අපේ ඉදිරි ගමනට, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට, ජනරජයේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා කියලා අපි කියනවා. මේ අවස්ථාවේ අපි සාකච්ඡාව අවසන් කරේ එතුමාට ඉල්ලීමක් කරා මේ ගැන නැවත හිතන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක එහෙම හිතයි කියලා. ඉතින් දැන් තියෙන්නේ ආණ්ඩුවට තීරණය කරන්න අපි මේ ආපු ගමන තව ඉදිරියට යනවාද. ඒතර ඒ වෙලාවේ අපි අපේ නිසි නීතිමය ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙනවා. අපි තාමත් බලාපොරොත්තු වෙනවා ඒ මේ අපි කතා කරන පුළුල් සාකච්ඡාව, විද්වත් සාකච්ඡාව මේ අවස්ථාවේ වෙයි.
2: සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: මේක ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි, මේක නීතිඥවරු ඉල්ලපු දෙයක් නෙමෙයි, මේක ගරු විනිසුරුවරුන් ඉල්ලපු කාරණයක් කියලා අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට මේ රටේ ජනතාව සහ මේ රට අපහසුතාවයට පත් කරන්න එපා. එහෙම කළොත් වෙන දේ තමයි අපි ජාත්‍යන්තර ඉදිරියේ රටක් හැටියට අපහසුතාවට අපිට ලක් වෙන්න සිදු වෙනවා. ඔබට මේ බලය නැති වෙච්ච දවසට බලය ලබා ගන්න අය ඒ අයත් ඒකාධිපති ආකාරයට මේ රට පාලනය කරන්න ගියොත් ඔබට අත්වෙන ඉරණම පිළිබඳවත් සිතා බලන්න සිදු වෙනවා.
2: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවතු මාධ්‍ය හමුවකෙකු නීතිඥ පියල් ගුරුගේ මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
8: ඇයි මේ අපි දිගින් දිගට මේ විරෝධය පළ කරන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් විපක්ෂයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කෑ ගහන්නේ මේ හොරු අල්ලන එක නවත්තන්න, මේ හොරු අල්ලන හින්දා තමයි මේකට විරුද්ධව කෑ ගහන්නේ කියලා කියනවා නම් පළවෙනි දේ තමයි මේ ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ කාල සීමාව වැඩි කිරීම මගින් ඔය කියන එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. සමස්ත නඩු 11,21,758ක් තියෙනවා. දැන් මේ නඩු 111න් මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා නඩු 806,153. අනිත් පැත්තෙන් දිසා අධිකරණවල ගත්තොත් නඩු 260,007ක්. දැන් සමස්ත නඩු වලින් 95.5%, ඒ කියන්නේ 1,010ක් විතර තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවලයි දිසා අධිකරණවලයි. ඒ හින්දා අපි මේ රටේ වැකගියුතු පුරවැසියන් විදියට මේ රටේ ඡන්දදායකින් වෙන ඔබ තේරුම් ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණය හරි අභියාචන අධිකරණය හරි විනිශ්චයකාරවරුන්ගේ දූර කාලය අවුරුදු දෙකකින් දික් කරා කියලා මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුව ඉක්මන් වෙන්නේ නැහැ.
2: අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජන හමුවකදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
9: මේ අධිකරණ පද්ධතියේම අපි දැවැන්ත ප්‍රසස්කරණය කරමින් 22 වෙනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචන අධිකරණයේ විනිශ්චයකාරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කරන්න, අධිකරණ සේවා පනත හරහා ඉතිරි විනිශ්චයකාරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කරන්න. සාමාන්‍ය ඔක්කොම විනිශ්චයකාරු 400ක්ද ලංකාවේ ඉන්නවා. 400 දෙනාගේම විශ්‍රාම වෙන වයස අවුරුදු දෙකකින් වැඩි කරන තමයි මේ යෝජනාව වෙලා තියෙන්නේ අර සමස්ත ප්‍රසස්කරණය ඇතුළේ.
2: මෙම වසරේ සිදු වූ රියනතුරු පිළිබඳ සලකා බැලීමේදී අතුරු පැදි අනතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාතිර මහතා පැවසුවේ ප්‍රමිතියෙන් තොර යතුරු පැදි සහ අධිවේගයෙන් එවැනි යතුරු පැදි දහවනිය මීට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බවයි.
10: මේ යතුරු පැදි ගත්තොත් එහෙම විශේෂයෙන් මේවා අපි ඉන්ඩියන් බයික්ස් ජනතාවට දරන්න පුළුවන් මුදලකට ඒවා සැහැල්ලුයි බර අඩුයි අත වශයෙන් ඒ වගේම පෙට්‍රල් කරනවා වැඩි. අත වශයෙන් මේ යතුරු පැදි හඳුන්වා දීලා තියෙන්නේ මහ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව ඉෂ්ට කරන්න. විශේෂයෙන් ඒ කියන්නේ කෙනෙක්ට කාර්යාලයට යන්න පුළුවන්, නගරයට යන්න පුළුවන්, අපි කාන්තාවත් ස්කූටි බයික් අරන් යනවා, ළමෙක් ඉස්කෝලට දාන්න පුළුවන්, නගරයට යන්න, ඒ වගේ ප්‍රවාහන අවශ්‍යතාවේ වේග සීමා යටතේ ප්‍රවාහන අවශ්‍යතාවට තමයි මේවා අඳුල්ලා දීලා තින්නේ. විශේෂයෙන්ම මේ යතුරු පැදි වල අපිට අගන දෙයක් තමයි දැන් මේ යතුරු පැදි භාවිතා කරලා විශේෂයෙන් මේ තරුණයෝ මේවා පාවිච්චි කරන්නේ මේ යතුරු පැදි අධික වේගයෙන් යන්න. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි මෙවැනි යතුරු පැදි අධික වේගෙන් ගමන් කිරීම නිසා එක පාර

0: සිකල් වනන දවස ගානේ මට ස්ථානාධිපතිතුමන් කතා කරන මාර්ගය යන තුනක් වුණාම ඒකට හේතු වශයෙන් මම කාරණා කවම අධික වේගයෙන් ගිහිල්ලා බ්‍රේක් කරනවා කන්ට්‍රෝල් ඇති යනවා ඊට පස්සේ කියලා විසික් වෙලා ගිහිල්ලා ඉස්සරහින් එන වාහනට යට වෙලා මැරෙන්නේ එමෙ නැත්තම් පිටිපස්සෙන් එන වාහනට යට වෙලා මැරෙන්නේ
1: මෙම වසරේ මේ දක්වා කාලය තුල මාර්ග අනතුරු 1605ක් වාර්තා වී ඇති අතර එම අනතුරු වලින් පුද්ගලයන් 1693 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම මෙම වසරේ මේ දක්වා බරපතල අනතුරු 3125ක්, සුළු අනතුරු 6477ක් සහ අලාභ අනතුරු 2388ක් වාර්තා වී ඇති බවයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා වැඩිදුරටත් අනාවරණ කළේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බැනුඩුවන් වන ජෙරඩ් කුෂ්ණ ලබන සතියේ ජෙරුසලම බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයර් සහ දැනට ගාසා තීරයේ උසස් නියෝජිත ලෙස කටයුතු කරන හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජිත නිකොලොයි මොලොන්ඩොව්ද මෙම සංචාරයට එක්වීමට නියමිත බවයි සාම මණ්ඩලයේ නිලධාරියක උපුටා දක්වමින් විදුස් මාධ්‍ය වාර්තා කළේ. මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වන්නේ 2025 සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායල් අගමැතිවරයාගේද අනුමැතිය හිමි වූ ජනාධිපති ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමයි. කෙසේ වෙතත් මෑතකදී බෙන්ජමින් නෙතන්‍යාහු විසින් ඉදිරිපත් වූ කරුණු 15ක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම සාකච්ඡා මගින් දෙපාර්ශ්වීම අදහස්වලට සවන් දීමටත් ඉදිරි පියවරන් තීරණය කිරීමටත් නියමිත බවයි විදුස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් හමාස් සංවිධානය අතින් අවි ආයුධ ඉවත් කළ යුතුය යන්න පිළිබඳව ඇමරිකාව සහ ඊශ්‍රායල් ඒකගතාවයක පසුවන බව අදාළ සාම මණ්ඩලයේ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායල් සාකච්ඡාවලින් අනතුරුව මෙම නියෝජිත පිරිස කයිරෝ නුවර බලා පිටත්ව යාමට නියමිතයි. එනටදී ඊජිප්තු නායකින් සහ අනෙකුත් මැදිහත්කරුවන් හමුවී මෙම මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සහ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සියලු ප්‍රයත්නන්හි අවසාන අරමුණ ගාසා තීරයේ ජනතාව උදෙසා නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීම බව එම සාම මණ්ඩලයේ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව වෛද්‍යවරයෙකු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු පර්යේෂකයෙකු මෙන්ම දේශපාලඥයෙකු වන ආචාර්ය චන්න ජයසුමන මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: අවුරුදු 21ක් පුරා අපේ රටේ FM නාලිකාවකට විශ්වසනීයත්වය රැකගන්න පුළුවන් වුණා කියන එක තමයි මම දකින ප්‍රධානම කාරණේ. අද විවිධ නාලිකා තියෙනවා විවිධ ආකාරයේ. නමුත් ඒ සියල්ල අතරින් අවුරුදු 21ක් පුරා විශ්වසනීයත්වය රැක ගැනීම අතින් මම හිතනවා නෙට් FM නාලිකාව ඉදිරියම සිටිනවා කියලා. ඒකම අපි මෑතක ඉඳන් දකිනවා අලුතෙන් බිහිවෙච්ච විවිධ ඒ ජනසන්නිවේදන ක්‍රම හරහා පැනන කිසි දෙයක් තමයි අනවශ්‍ය අභූත උලුප්පාදයක් වීම. ඒවා දැක්කම කුතුහලය පමණයි. හැබැයි ඒකේ ප්‍රවෘත්තිමේ වටිනාකමක් නැහැ. කවදාවත් නෙට් FM අපි දැක්කේ නැහැ එහෙම කරනවා. බස මැරුවේ නැහැ. ඒකත් ඉතාම වැදගත්. මම හිතන්නේ අද මේ නූතනයේදී භාෂාව විකෘති කරන්නේ නැතුව ප්‍රවෘත්තිය විකෘති කරන්නේ නැතුව ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ කිරීමට නෙට් FM දශක දෙකකට අධික කාලයක් පුරා දක්වපු දායකත්වය බෙහෙවින්ම අගය කිරීමට ලක් වෙන්න ඕන. විශේෂයෙන්ම මට මතකයි මේ රටේ කෘෂිකාර්මික ජනප්‍රජාව අතර පැතිරගිය වකුගඩු රෝගය පිළිබඳ අපි මීට වසර 17-18කට ඉස්සෙල්ලා මේ රට දැනුවත් කිරීමේදී එහි ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරා නෙට් FM නාලිකාව. විශේෂයෙන්ම පානීය ජලය හරහා විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය මුසුවීම මේ රෝගය ඇතිවීමට හේතුවක් කියන කාරණය ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ ඒත් එක්කම විලකලාපීය ගොවිවීමවල වැඩිම පිරිසක් අසුව නාලිකාවක් තමයි වෙනකොටත් නෙට් FM නාලිකාව. අද එහි ඍජු ප්‍රතිඵල ලැබිලා තියෙනවා. රෝගය 80%කට ආසන්න ප්‍රමාණයකින් පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. අප සියලු දෙනා අනුගමනය කරපු ක්‍රියාමාර්ග නිසා එහිලා ඒ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා නිත්‍යක්‍රම නාලිකාව ලබා දුන්න සුවිශේෂී දායකත්ව කෘතවේදීව සිහිපත් කරන්නත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒත් එක්කම කොවිඩ් රෝග සංගතයේ අවස්ථාවේදී මම සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරා.

0: අවස්ථාවේදීත් ඒ ඇත්ත ඇතිහැටියෙන් ජනතාව වෙත ගෙන යාම සඳහා ඉතාම විශාල කාර්යභාරයක් නෙත් FM නාලිකාව සිදු කරා. ඒ ගැනත් මම මේ අවස්ථාවේදී ශ්‍රීපත් කරන්න කැමතියි. ඒ වගේම මෙතුක්කල් රැකගෙන ආපු ඒ අදීනත්වය, ඒ වගේම ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, වගේම විශ්වසනීයත්වය රැකගෙන ඉදිරියට කටයුතු කරන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: FM 95, FM 94.8, Net FM. Divine Pura. Divine Pura.
3: දේදුනු මාවත, දේදුනු මාවත.
4: Brought to you by.
5: අකුණු ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
9: උදා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේදුණු මාවත
2: මේ සද්ද බොම කරකයි.

වෙලාව 12යි විනාඩි 28යි. අපි ඇවිල්ලා ඉන්නේ NetFM දේ දුරු මාවතේ අද දවසේ අවසාන පැය වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. ඉතින් සෑහෙන වෙලාව ගිහිල්ලා තියෙන තව පුංචි වෙලාවක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වෙලාව අතර ඒවත් එක කතා බහ කරන්න මේ පැත්තට WhatsApp messages දාලා තියෙන කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. මට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැඩ ගොඩ අතරේ තියෙන වැදගත්ම වැඩක් තමයි අද රාත්‍රී 9ට ඔගොල්ලෝ හැමෝම බලාගෙන ඉන්න NetFM DJ Night ගැන ඔයගොල්ලන්ට මතක් කරන එක. මොකද මේ දවස්වල මුළු ලංකාවම රෑ 9 ඉඳන් රෑ 12 වෙනකම් වෙලාව වෙන් කරගෙන ඉන්නේ මේ හැපනින් ෆ්‍රයිඩේ එක. තව තවත් හැපනින් කරගන්න NetFM DJ Night එකත් එක්ක. දැන් ඔයා දන්නවා මේ දවස්වල NetFM DJ Night එකේ බැටල් රවුන්ඩ් වල පළවෙනි අදියරේ අවසාන දවස් ටික ගෙවෙන ගමන් තියෙන්නේ. තව පුංචිම දවසකින් දෙවෙනි අදියරේ තරඟ කටයුතු පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක අද දවසේදී පුත්තලම දිස්ත්‍රික්කයට එදිරිව බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි තරඟ වදින්න සූදානම් ඉන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වේව් වයිබ් වෙනවා වගේම තමයි බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ DC DC මේ දෙන්න තමයි අද දවසේ තරඟ වදින්න සූදානම් ඉන්නේ. Facebook live සජීවීව බලන්න පුළුවන් රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන්. ඒ ගැනත් මතක් කරන ගමන් මේ වැතර කෝල් කරපු කට්ටිය WhatsApp messages එවලා දෙන කට්ටිය එකතු කරගන්න තමයි මම සූදානම් වෙන්නේ. අපේ ඊයේ දවස වෙනකන් අපේ ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින්ම හිටපු තරංගයේ ඉස්සරහින්ම හිටපු පානදුරේ ධනුෂ්ක මල්ලි මැසේජ් එකක් දාලා තිනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. මොරටුවේ සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තිනවා. ජනී කුමාරයා අපිට ශෂිකා නිසංසලා මහත්මියගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාලා අහලා තින්නේ. අපේ කඩවත ලක්මාලි කුමාරමිස් දුල්මි ගයන් දිනිඳු හර්ෂණ තිනුලි මේ කට්ටියව එකතු කරගන්න කියනවා. අද නම් ඉතින් ඉල්ලන සින්දු දෙන්න වෙලාව පොඩ්ඩක් මදි. මං අනිවාර්යයෙන්ම ඉරිදට අරන් එන්නම් ඔයගොල්ලෝ වෙනුවෙන් ඒ සින්දුව. ඇඹලිපිටියේ ගල්වන්ගේ ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් අපේ ඉන්දික අයියා සුබරද විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. ලලිත් ප්‍රියංකරයියා දුම්බර ඉඳන් අපි වහගෙන ඉද්දි තංගල්ලේ අප්සරා අපි වහගෙන ඉන්නවා. මේ මං කියවන මැසේජ් උදේ 10ට විතර ආපු ඒවා. හොඳේ මං අද ගොඩාක් පරක් වෙලා මැසේජස් කියවන්නේ. හැමෝම එකතු කරගන්න අපි කට්ටියම. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ කලවානේ සිට පුෂ්පා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියනවා. උදේ 10 ඉඳන් එක වෙනකන් නටන්න සින්දු ගොඩක් ඕනි. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න මගේ මිතුරු කැල සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිදී දේවින්‍යා ෆැෂන් එකේ කෙල්ල කොල්ල සෙට් එකත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ අපි යන්න හදන්නේ කහවත් ප්‍රසාද් මෝටර්ස් එකට ගොඩ වෙලා එන්න. විනීත අක්ක සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්නම් මම මේ සින්දුවට. හායි ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇහැලියගොඩ බොරළුවේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. තාත්තා සමන්ත, අම්මා වන්නියාරච්චි, අයියා උමයන්ත, අක්කා ශෂිනි, උමා අක්කා මේ කට්ටියව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ උදාර මල්ලි. මම එකතු කරගන්නම් උදාර කොල්ලා. අපි අසානේ එහෙම කියන්නේ. හැපි බර්ත්ඩේ එකක් තියෙනවා. ඒ ගැන විස්තර කියන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. අදිභාෂිනි සුමිත් පුබුදු මාලා තාත්තා මේ කට්ටියම එකතු වෙනවා. හරි, අදිභාෂිනීගේ තාත්තගේ තමයි අද සුභ උපන්දිනය තියෙන්නේ. අදිභාෂිනීගේ තාත්තට සුභ උපන්දිනයක් වෙන්න කියලා NetFM ටීම් එකේ අපි හැමෝම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි යටියන්තොට සිට අපේ මහේෂි මෙයවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හම්බන්තොට කළු දොදොල් කඩේ මිතුරු කැල එකතු කරගන්න ඕනි. ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිම සෙට් එකම එකතු කරගන්නම්. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. පැට්ටෝ එහෙම කියන්නේ කවුද මේ? අනුරාධපුරේ ඉන්න නිපුණි පැට්ටි. මම එකතු කරගන්නම්. අද ඒගොල්ලන්ගේ ගෙදර කඩුපුල් මලක් පිපිලාද? මේ කඩුපුල් මලක ෆොටෝ එකක් එවලා තියෙන්නේ. කාලකින්නේ සාමාන්‍යයෙන් පිපෙන්නේ නේ හරිෂෝ. LBD පුම්සරා අපිට මැසේජ් එකක් දාලා තිනවා යාටත් සින්දුවක් දෙන්න කියලා. මකුලලුව රංජිත් දිසානායකයි අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ මගේ මිතුරු කැල බොස් චමින්ද සනත් රසින්දු කුරුවිට කඹුරාවින්න බින්ති නග මාලින්ද තනුෂ ශාක්‍යා විහාරා කුට්ටපිටිය නිලු සමන්ත මන්දාරා හුලංගස් දළුවේ චාරික රුවන් එයාලගේ දුව තරුෂි මැගිනන්ද අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන් එයාලගේ දරුව බලංගොඩින් ඉන්ද්‍රාණියක්කයි දිස්නක්කයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගන්නම්. ඊළඟට LPTA ඉහළ ඕමත් තල් ගස් තැන්නේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එකක් මැසේජ් එකක් දාලා තියෙනවා. අද ඒ පැත්තේ ඉන්න තරංග ස්වර්ණජිත්ගේ උපන්දිනේලු. තරංග සුබ උපන්දිනයක් වේවා කියලා NetFM ටීම් එක අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එයාගේ පවුලේ කට්ටිය එකතු වෙනවා සුබපතන්න. අම්මා තාත්තා ඊට පස්සේ වයිෆ් චාන්දනි කුමාරී සුදු චූටි නෑනලා මේ කට්ටියම එකතු වෙනවා සහ සුරංග කපිල රුක්ෂාන් සුපුන් නවෝත් මේ කියන මස්සිලාල කට්ටිය. ඒ වගේම තමයි ලොකු පුතා හංස රංස පුතා තරූදු ඇතුළු සියලුම දෙනා
එකතු කරගන්න කියලා කියනවා අපේ තරංග ස්වර්ණ චිත්‍ර සුබපදන්න. තරංග ඒගොල්ලෝ විතරක් නෙවෙයි Net FM ටීම් එකේ අපි හැමෝමත් ඔයාට සුබපදන්න එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි සඳ ලංකාවේ තරුණි මැසේජ් ගොඩාක් දැම්ම මේ වෙලාවේ යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මං එකතු කරගන්නම්. ඊට පස්සේ බුත්තල මැකගාමන්ට කර තමයි යන්න හදන්නේ අපේ රුවන්තිකා සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් මිස් සඳමාලි, ඒ වගේම තමයි ලාලනි, සේපාලි, පුෂ්පා, සුජානි, ඉමාලි, වත්සලා, නෙළුම්, අනුෂා ඇතුළු සියලුම දෙනාව මේ අපි අහන්න යන සින්දුවට. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි අනිවාර්යයෙන්ම ඒ තමයි ලින්ක් නැචුරල් පස්පංගුව පිළිබඳව. උණක් හෙමිරිස්සාවක් හැඟේ පතේ අමාරුවක් ඔළුවේ කැක්කුමක් කැස්සක් ඊට පස්සේ කිවිසුම් යාමක් මේ ඕනිම ලෙඩක් හැදුනොතින් හරියනම දේ තමයි ලින්ක් නැචුරල් පස්පංගුව. දැන් අද සිකුරාදා, සිකුරාදා රෑ කියලා කියන්නේ හැපනින් පිරුණු රාත්‍රියක්. මේ වගේ ලෙඩ රෝග තියාගෙන රාත්‍රිය ගත කරන්න බෑ සතුටින්. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ ලින්ක් නැචුරල් පස්පංගුව ළඟටම තියාගන්න කියලා. මොකද විනාඩි 5කින් 10කින් බොහොම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන් කුඩු එකක් විදිහට එනහන්න. අර කෑලි පස්පංගුව හදන්න ගියාම සාමාන්‍යයෙන් පැයක් විතර තම්බන්න ඕනේ. හැබැයි ලින්ක් නැචුරල් පස්පංගුව ඔයාකට විනාඩි 5කින් 10කින් හදාගන්න පුළුවන්. අදම ළඟම තියෙන කඩේට ගියත් බොහොම ලේසියෙන් අරගන්න පුළුවන් ලින්ක් නැචුරල් පස්පංගුව පැකට් එකක්. ඔයාගේ ළඟ නිතරම තියාගන්න කියලා මතක් කරනවා.

ඔය මොනදේ රීමික්ස් කරත් ගෙදර හදන කෑම වේල රීමික්ස් කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවනේ. ඒ තමයි වාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ඉන්දියාව යන්න නැතුව ඉන්දියාවේ රහ මසාලා රහට ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් ඔයාට පුළුවන්. ලංකාවේ අපේම රටේ අමුද්‍රව්‍ය වලින් හදන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඉන්දියාවේ මසාලා රහට කෑම වේල රසවත් කරගන්න නම් එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර් විදිහට පාට තුනෙන් ගානට එකතු කරගන්න ඕන. සෙවනගල කිරි බණ්ඩාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. ලංකාව වටේම ඉන්න අම්මල තාත්තලා සුවනු කරන්න බැහැ කියලා කියපු රෝගාබාධවලට ලක්වෙච්ච ගොඩ දෙනෙක් කමල්බන්දුල වීරපිනෝ වෙදමහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක නිතාවටම සුවපත් වෙලා තියෙනවා. ඒකෙන් අපි නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩක් නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන්. 0777 0773 573 හරි කතා කරලා වාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් ට්වින් කරගන්නත් පුළුවන්. රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව ජාතික වගකීමක් කරගෙන ඔයාට මතක් කරන්න හදන්න. මද්‍රව්‍ය නිසා සෑහෙන පිරිසක් අපේ තරුණ පරපුරේ තමන්ගේ අනාගතය විනාශයට පත් කරගන්නවා. ඒ හින්දා තමයි කියන්නේ ඒ වෙනුවෙන් අත දෙන්නේ නැතුව පුළුවන් තරම් ඒ වෙනුවෙන් යන්නේ නැතුව ඒවයින් ඈත් වෙලා ඉන්න කියලා. මද්‍රව්‍ය වලට බිහි ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ මේක සමාජයටත් කරන සෑහෙන ද්‍රෝහීකමක් වගේ ගොඩාක් වෙලාවට අපිට දකින්න අහන්න ලැබෙනවා. සමහර වෙලාවට ඒ දේවල් වලට කිසිම විදිහකට සම්බන්ධ වෙලා නැති අය තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවනවා මේ මද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ආශ්‍රය කරන හැම. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න, හැම වෙලේම විවේක කාලය ගත කරන්න, හොඳ වැඩවලට එකතු වෙන්න කියලාත් මතක් කරන ගමන් ඒ විදිහට රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාට මතක් කරනවා. කවුරු හරි එහෙම දන්න කෙනෙක් ඇබ්බැහි වෙලා ඒවයි මිදෙන්න බැරුව ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ව ප්‍රතිකාරවලට උපදේශන සේවාවලට යොමු කරන්න කියලාත් මතක් කරනවා. අත්හදා බලන්නවත්, පළවෙනි පාරට ට්‍රයි කරන්නවත්, වැරදිලාවත් මද්‍රව්‍ය කියන දේවල් පාවිච්චි කරන්න එපා. ඇබ්බැහි වෙන එක ඔයාටවත් හිතාගන්න බැරි විදිහට වෙන්නේ. සින්දු වලට කට්ටියට අග්ගාල එකතු කරගන්නම් වෙලාව බොහොම වේගයෙන් යන හන්දා. සමන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කොහේ ඉඳන්ද මේ මැසේජ් එක දාලා තියෙන්නේ කියලා නෑ, සමන් සිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ මහවිල පැත්තට ගිහිල්ලා ඉන්න යටියන්තොට. අපේ යටියන්තොට ටයිටනික් සැලොන් එක කෙට්ටුව තියෙන ත්‍රී වීලර් පාක් එකේ ඉන්න අපේ ලසා බෝයි මැසේජ් එකක් දාලා තියෙනවා. හාලියල ගල උඩ 12 කණු උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ ඉන්න සෙට් එක එකතු කරගන්න ඕනි උපුල් අයියා මැසේජ් එක දාලා තිනවා. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙවුදි බබා ඇතුළු සෙට් එක එකතු කරගන්නවා. දෙහිවල නැදි මාල ඇන්ඩර්සන් පාරේ තියෙන චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනි මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපිට සුපුරුදු විදිහටම නිකවැරටියේ සිට චම්පික ලලිත් ප්‍රේරේරා මැසේජ් එකක් දාලා තිනවා. ඔයාගේ පවුලේ සියලුම දෙනාව මේ සින්දුවට මම එකතු කරගන්නම් යාළුවෝ හැමෝමත් එක්කම. සනුල් අපිට මැසේජ් එකක් දාලා තිනවා. නංගි චනුලි, කිරියම්මා මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම තමයි අම්පාරේ ඉඳන් නෙවෙයි වීරපොකුණේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. සමීර කේටරින් එකේ සෙට් එක වැඩ කරන ගමන් අහගෙන ඉන්නවලු ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මහියංගනේ ඉඳන් සුභාෂිනි අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි මඩපාත ඉඳන් ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. තමරා, ඊට පස්සේ නිෂානි, තේ චේතනා, තේජ අවෝර්, පුංචි පුතා භාග්‍ය විෂ්ක, සේරුවාවිල ඉන්න KDA සමරසිංහ එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ හංසනී කෞශල්‍යාව එකතු කරගන්න. ඒ වගේම තමයි වේයන්ගොඩ තරුෂි සුපර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙව්වන්දි නංගිවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Melawa Dola Hai Vinadi Hatalis Pahai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: Home Blaster and Mamang, Katana, what you?

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරෙහි බංආර සෙවනගල 0777-300-940.
4: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
4: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
5: වෙන කාටද වයිෆ්? ඔයාට.
4: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත
1: ටිකිරිමැණික දැනට ඇවිල්ලා ඉන්නේ මැදිරියට හැබැයි ඉතින් එයාට දෙන්න කලින් වැඩ තියෙනවනේ අපිට කරගන්න කටි එකතු කරගමු යන්න හදන්නේ කොහෙටද මේ අපේ දයානන්ද මේ පොතු පිටියට යන්න හද වාද්‍ය පොතු පිටි ඉඳන් රාණියක මැසේජ් එකක් දාලා තියෙනවා දයානන්ද සමන්ත ලසන්ත චමින්ද අපේක්ෂා තිලංකා මලින්කා යානුල ඊට පස්සේ භූමි තෙව්මි සිතුන් එක්ක STF කැම්ප් එකේ ඉන්න HR කොඩිතුවක් ව එකතු කරගන්න කියලා මං කට්ටියම එකතු කරගන්නම් ඊළඟට පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් EG අනුරයි අසපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා අලව්වේ සිට අපේ මොවිඳු මල්ලි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා අම්මා නිමාලි තාත්තා රුක්මන් ඒ වගේම තමයි අලව්වේ කරුවක්කවත් එකතු කරගන්න කියලා කියනවා මේ අලව්වේ කරුවක්කගේ මුණුබුරා තමයි මොවිඳු කියලා කියන්නේ මාපලගම PLJ අයියත් එකතු කරගන්නන් ඊට පස්සේ හයි හයි ජනී අපිවත් එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් රසික මැසේජ් එකක් දාලා තියෙනවා අද කෑගල් නිදහස් මාවතේ සුපිරි බයිට් කඩේ අක්කගේ හැපි බර්ත්ඩේ එක. ඒ කියන්නේ අද නිදහස් මාවතේ ඉන්න හැමෝටම බයිට් හම්බ වෙයි ෆ්‍රී නේ. අපේ බයිට් කඩේ අක්කට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි කළුතර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් නම හොයාගන්න විදිහක් නැහැ. චන්ද්‍රිකා මං එකතු කරගන්නම් ඔයාවත් මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද අපේ උදයන්ගේ නෙතුමිව එකතු කරගන්න. මාතර කිංකිනිව චතුමිව යසාරව ඒ වගේම තමයි හල්මුල් හල්දුම් මුල්ලේ ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්මි දෝණිවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ශාන්ත ටේලර්ස් එකට යන්න හදන්නේ නිදහස් මාවතේම කෑගල්ලේ. දැන් ශාන්ත අයියලටත් අද බයිට් හම්බ වෙයිනේ. මම එකතු කරගන්නම් ශාන්ත අයියවත් මේ සින්දුවට. සුබ දවසක් ජනී. අද මැසේජ් කරන්න පරක් වුණා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ගොඩක වෙල ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ ශෂිකා බංග එකතු කරගන්න අලව්වේ මොවිඳු ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තියෙනවා මා තුදේ ඉඳන් අහගෙන ඉන්නේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අර නම කියන්නේ නැති නම නැති හදත් මැසේජ් එකක් දාලා තියෙනවා ජනී මටත් සින්දුවක් දෙන්න කියලා කුරුණෑගල ඉඳුල් ගොඩ ඉඳන් තරංගා දිසානායක මැසේජ් එකක් දාලා තියෙනවා මං එකතු කරගන්නම් ඔයාවත් මේ සින්දුවට ඇහැලිය ගොඩ බුලු ගහ පිටියේ වාසනා ස්ටෝස් එකේ සෙට් එකත් එකතු කරගන්නම් ඒ වගේම තමයි බණ්ඩාර වෙල උපුල් සිංහ පතිරණ ඒගොල්ලන්වත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඒ අතරේ යන්න කලින් අවසාන වශයෙන් එකතු කරගන්න ඕනි මේ වෙලාවේ මගේ ප්‍රෝග්‍රෑම් එක සද්දෙටම අහගෙන යනවා කියලා අපිව කඩුවෙල කිරිබත් ගොඩ බස් එකේ යන ගමන් අපේ දිෂ්ම මල්ලි මැසේජ් එකක් දාලා කියලා තියෙනවා මං කට්ටියම එකතු කරගන්නම් බස් එකේ රියදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා අපේ බස් එකේ යන සෙට් එක පරිස්සමට ගමන යන්න ඕනි මං එකතු කරගන්නම් ඒ වගේම තමයි ගාල්ලේ ආර්යදාස බුක් ෂොප් එකේ ඉඳන් සද්දෙටම මේ වෙලාවේ අපේ කසුන් ඇතුළු සෙට් එක අහගෙන ඉන්නවා කියලා අපේ මාකටිං ටීම් එකේ අශෝක අයියා මට පණිවිඩය දුන්නා කට්ටියම එකතු කරගන්නවා

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මඩලින් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
9: කොල්ල කෙල්ල කොට

0: ත්‍රයි මණ්ඩලය.
1: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
2: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන් ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන් ලීන් සීමා බිඳලන්න.
3: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: අක්මා විතෙල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් තෝරන්නේ නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: Brought to you by
6: Haride Haritani Naraganna Vision Care. Supahadili dasanak paripurna jeevithayak.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
9: සුබ දවල් අග්දවල් එකයි විනාඩි 1යි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සවා බැත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91346ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ ඩෙංගු රෝගයේ හේතුවෙන් මරණ 68ක්ද සිදු ඇති බවයි. මෙම වසර ඇතුළත වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී. ඒ අනුව එම වසරේදී එම මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29968ක් ලෙස සටහන් වෙති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ මාසයේදී ඊයේ දිනේ වාර්තා වූ දින 13 තුළ ඩෙංගු රෝගීන් 6004ක් වාර්තා වී තිබෙනවා. මිලඟනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: නෙත් නිවුස් The truth people trust. FM 95 FM 94.8 Net FM
4: Kinder Handava
5: brought to you by
6: Sumudu matupita nisa endan innat pahasui leak wennet na
7: Fems ayeka oyata oyawa mage arinne na
8: oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
10: FM 95

0: Kinder Hände war. Kinder Hände war.
1: හරිම කාලේ හරිම වෙලාවයි තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ මගේ ගින්දර හැන්දෑවට. හයි, ගුඩ් ආෆ්ටර්නූන්. අදීතින් සිකුරාදා නටාගෙන ඉන්න තියෙන දවස, හරිම කැමැත්තෙන් සතියක අපි ගෙවන දවස නේද? මොකද්ද මේකට හේතුව? හේතුව ඉතින් අද දවස ඉවර කරනවා කියන්නේ ඉතින් පාටි තමයි. ඔය ගර්ල්ස්ලට නැති වුණත් බෝයිස්ලට ඉතින් අද දවසේ රෑ වෙනකොට එක එක පාටි වැටෙයි. ඔය කොයි පාටිය වැටුණත් ඔය කොයි පාටියටත් සින්දු වැටෙන්න ඕනි අපෙන්, මියුසික් හම්බ වෙන්න ඕනි අපෙන්. එහෙනම් ඉතින් අද වයිෆ්වත් ෂේප් කරගෙන, ගර්ල්ෆ්‍රෙන්ඩ්වත් ෂේප් කරගෙන පාටි දාන්න ඕනි නම් ගින්දර හැන්දෑව අහන්න. දැන් ඒ දෙකේ තියෙන සමානකම් මොකද්ද? මම මේ පැත්තෙන් ෂේප් කරලා දෙනවා බබා, ඔයාගේ බබාව, ඔයාගේ දෝණිව. හරිද? එහෙනම් සුදු මහත්තුර ටික මට ටග් ගාලා මැසේජ් කරන්න ඕනි. හරි, එහෙනම් ඉතින් වෙනද වගේම මං අදා තියනවා මේ පැත්තේ හවස 4 වෙනකන් වගේ මගේ ගින්දර හැන්දෑවේ අපිට කතා කරන්න, ෂෙයා කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. යතරේ කාල එකක් දෙන්න. ඒ විතරක් නෙමෙයි, WhatsApp chat එකේ මම ඉන්නව හවස 4 වෙනකන් 0711 95 95 95. එහෙනම් WhatsApp chat එකටත් එන්න තමයි තියන්නේ. ඒ අතර යන්න අපේ wall post එකට, නැත්නම් FM අපේ Facebook fan page එක like කරන්න, follow කරන්න. මොකද අද රෑ 9 ඉඳලා මට DJ night එකත් අහනවා වගේම බලන්නත් පුළුවන්. fan page එක like කරලා follow කරලා තියනවා නම් ඒ නිසා අනිවාර්යෙන්ම fan page එක like කරලා follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද මගේ live එකට join වෙනත් අමතක කරන්න එපා. wall post එක ගිහිල්ලා බලලා හෙමීට පොඩි කමෙන්ට් එකකුත් ඒ පැත්තෙන් හලාගෙන යන්නකෝ. ෆස්ට් ලව් එකට මොකද උනේ? එයා ආවා, ආය ගියා. එච්චර තමයි ඉතින් උනේ නේද? ඊට වඩා දෙයක් උනේ. හරි, එහෙනම් ඒකත් කියාගෙන යමුකෝ. බලන්න මොකද උනේ කියලා මන් දැනගන්න කැමති. හරි, එහෙනම් ඒ දේවල් ටිකේ අතරේ කරන්නේ ගමන් ලෑස්ති වෙලා ඉන්න. අද රෑ 9ට නෙත FM DJ night අහනවා වගේම මේක බලන්න මොණි වැඩක් පුතේ. අද පුත්තලම දිස්ත්‍රික්කයයි බදුල දිස්ත්‍රික්කය අතර තමයි මේ තරඟේ පැවැත්වෙන්නේ. ඉතින් කොහොමද, පුත්තලමද බදුල්ලද, පුත්තලමද බදුල්ලද, තීරණය ඔයාසේ. එහෙනම් ඉතින් ලෑස්තිලා ඉන්නවා කැමතිම කෙනා අද දවසේ තරඟේ ජයග්‍රහණය කර අරගෙන යන්න රණවේ ඉඳලා ඔයාගේ පාටියකට ෆ්‍රී මියුසික් අපි ගානේ. කතා ඇති පටන්ගමු වගේ මගේ ගින්දර හැන්දෑව ජයස් ගෙනාංගිකෙන්. මං ඔයාගේ ජානෝ.

0: mindre hen det var.
1: Dole kai minadi dah acai belawa. මේ සින්දුව අහන්න කලින් ඩාලින් මතක් කරන දේවල් ටිකක් වැඩ තියෙනවා. ඒ හින්දා මේ ටික අහගෙනම යන්නකෝ. ගොඩක් ගෑනු ළමයින්ට ඉතින් පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොයි තරම් නම් අපහසු දවස්ද. අන්න එහෙම දවස්වලට නේගොලන් ආසාවෙන් කරපු වැඩත් අතාරින්නේ. සමහර වෙලාවට ළඟින් ඉන්න කෙනාවත් පේන්න බැරුව යනවා. බැනුම් අහන බොයි ෆ්‍රෙන්ඩ්ස් ලා හැම ඇති නේද එහෙම දවස්වලට. හැබැයි පුතේ ඔයා ඉවසන්නම ඕනි. ඒ විතරක් නෙමෙයි, එයාට හරියනම දේ ගෙනල්ලා දෙන්නත් ඕනි. ඔයා හිතන්නකෝ දැන් මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා. එතකොට අපේ නංගි ළමල්ලිලට අමල්ලිලා දාල වෙන්නේ නැහැ නේ. අපේ නංගිලට මේ ගැන කියන්නම ඕනි. මේ දවස් ඉතින් ඔයා කොච්චර අමාරු වුණත් කොහොම හරි එක්සෑම් එකට යන්න ඕනි. එහෙනම් ඔයා හරිම පෑඩ් එක පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වය, හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ඔයාගේ ළඟ තියෙන්න ඕනි. දැන් ඔයා හිතන්නකෝ එක්සෑම් එක ලියන වෙලාවට ඔයා නම් ඉන්න පෑඩ් එක හින්දා ඔයාට ඉඳගෙන ඉන්නත් අපහසුයි. පොඩි හිතට බයක් වගේ තියෙනවා නැගිටිනකොට. හැමෝම ඉස්සර අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා. ඔය ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම විදිහට තමයි ෆෙම්සය දැන් මාකට් එකේ තියෙන සලසා ISO සහතිකද සහිතව සාධාරණ මිලකට ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට ෆෙම්සය දැන් ඔයාගේ අතට පත් වෙනවා. ඉතින් ඒ නිසා පීඩියට් දවස් කියලා කිසිම විදිහකින් ඔයාට ඔයාගේ හොඳම දවස් මගහැරෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ළඟින්ම ෆෙම්ස ඇය තියාගන්න. දැන් දිවයින පුරා තියෙන ඔන්නෑම සුපර් මාකට් එකකින්, ෆාමසි වලින් ඔයාට ෆෙම්ස ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන්, ආයුර්වේද ඖෂධ කියන නම ගැන කතා කරපු ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව තමයි 100% ප්‍රතිඵල. මෙවතාවකාලික විසඳුම් නෙමේ, 100% හරියම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දියවැඩියාව නිසා දුක් විඳින කෙනෙක්ද, කාලයක් තිස්සේ බෙහෙත් බොනවා හැබැයි තාමත් දියවැඩියාවට නම් හරි විසඳුමක් නැහැ. හැබැයි මම ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න ඔයාට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිව එකේ තෙල් පැටි ලිව බය වෙලා ඉන්නේ, කන්නත් නෑ හරියට, මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගත්තේ නැද්ද? අරගෙන පාවිච්චි කරන්න ඔයාට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අර මම මුලින් කිව්වා වගේ මේ වතාවකාලික විසඳුම් නෙමෙයි, ටික දවසකට විතරක් නෙමෙයි, හැමදාටම හරියටම හරියන විසඳුම තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ. කැමෝප්‍රියයි බඩ පිපෙන ඔබට කැක්කුම් බඩ ජීර්ණය. ඔය ප්‍රශ්න ගෙවල් වල ඉතින් නිතරම අහන්න ලැබෙන ප්‍රශ්න. ඒකට තමයි 100% ස්වභාවික සෙවනගල සමෝධකම් දැන් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන. ඉතින් මේ විදිහට එකීම කී නොකී නිෂ්පාදන ගණනාව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කෙරෙනවා. ඉතින් අපේ වෙදකම අපේ

0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
3: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා හෙප හඳන්නට මගේ සුදා. ඕම් ප්ලාස්ටර්ම් මම කතා නවතින්නේ දැන්. ඉතින් කතා කරන්න
4: අලුත් මඩාල කෝම්බ්ලාස්ටර් ප්ලෑන් එක රීලෝඩ් කර ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 400ක් SMS 400ක් ලබා ගන්න මාසෙකට රුපියල් 298යි.
3: ඔය ආගේ ලතාවට අතිතරම් කතාවට ඩයලෝ කෝම්බ්ලාස්ටර්
5: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්වලින් දැන් ලබා ගන්න 070313 36.
0: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම.
7: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

Athena, Athena, Madi, Madi, Madi, on the tomb, Madi. Hari, me and a sinduata. Katia to Gregana Kaling or Madakar and Menda May, they will take a Tiano putte. Belikon the Vedra with Rumonium Horis Nairogakti and Kenneg, the Athanidi Sendapula, Sandi Roga Manshupeshi Vedana. Naharu get a game, Hari Maketi Kali King. See at the Siaxo Kanelanka, Anka Eke, both chickens of Pratikaravai, the Madasan and Jalea. Active Plus. Horan Sakota with a Mashaka at the end. එවගේම උපතේදී හෝ උපතින් පසුව දරුවන්ට ඇතිවෙච්ච ආබාධ නිසා ඔයාගේ ගෙදරත් ඉන්නවද එහෙම නැත්නම් ඔයා දන්න කෙනෙක් ඔය හැටි තැනක ඉන්නවද පුංචි දරුවේ කැඳක් මත රෝදු පුටුවක් මත කාලයක් තිස්සේ ඇවිද ගන්න බැරුව එහෙනම් පරක්කු වෙන්න එපා ආයව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ තියෙනවා ඉතින් ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් ජාලය තුල මේ ආරම්භ කරලා තියෙන ළමුන් සඳහා තියෙන ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාගේ දරුවව ඉක්මනටම අරගෙන යන්න පැරලයිස් ළමා මුළු ජීවිත කාලය පුරාවටම ඔයාට රෝද පුටුවක් මත ඇඳක් මත ඉන්න වෙයි කියලා හිතුවනම් මම ඔයාට කියනවා ඒක දැන් අමතක කරන්න මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් හරියටම සුව කරපු නිට්ටාවටම සුව කරපු විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඉතින් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ පැරලයිස් රෝගීන් වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා ඔයාට මෙතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා මේ කියන තැන්වලට යන්න විදිහක් නැහැ ඉන්න ලොකු දුරක ඉන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒ හින්දා ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්ද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත්, "ඔව් පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන අනිත් විශේෂත්වය, තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පට මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සෑම ඖෂධයක්ම ලංකාවේ ඖෂධ සංස්ථාව ලියාපදිංච වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක හරිම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ නිසා 100%ක් විශ්වාසයෙන් ඔයාට මේ දේවල් අරගන්න පුළුවන්කම තියෙනවා." තව කෙනෙක්ට හිතනොත් ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒකටත් උත්තරේ ඔව්ම තමයි. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් හරියම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා වගේම ඒ කාලය පුරාවටම රෝගීන් සඳහා නොමිලේ ආහාර පාන නවා දැන් පහසුකම් ඒ හැමදේම ආයතනය මගින් සපයනවා. ඉතින් මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිරිය හැමදේම සූදානම් කරලා තියෙනවා. ඉතින් මං ඔයාලට කියනවා පරක්කු වෙන්න එපා. එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුරුරුතාපන මධ්‍යස්ථානයටවත් එන්න. සියයට සියක් හරිම ප්‍රතිඵලවාට එතකොට බලා ගන්න පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න යනවනම් දිනේ වෙලාව වෙන් කරගන්න කාලෙකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76
හැම දාටම නේදේ කරන්නේ. අද හදනගේ ආයි හෙට වෙනස් කරන්න නැහැනේ දවසින් දෙකෙන් නේද? අපි අලුත් වැඩියා කරනවා වුණත් ඒකට ටික කාලයක් ගන්නවා. එහෙම අලුතින් ගෙයක් හදනවා නම් එහෙම නැත්නම් වාගේ තිබුණු පරණ ගේ ආයි අලුතින් ටයිල් කරලා හැම අලුත් වැඩියා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් මං කියන්නේ මේක තමයි ඔයාට හරියනම පණිවිඩේ. ටයිල් කරනවා කියලා කිව්වනේ ටයිල් කරන එකත් ඉස්සර වගේ නෙමෙයි. කාලෙන් කාලෙට ඔය හැමදේම වෙනස් වෙනවා. ෆැෂන් කරනවා වගේ තමයි ළමයි ගෙදරකට වුණත් ෆැෂන් කරනවනේ අපි නේද? අලුතින් ටයිල් කරනවා, හොඳම ටයිල්ස් තෝරගන්න ඕනි. ඒ හැමදේම හරි විදිහට කරන්න ඕනි. ආවට ගියාට සල්ලි වියදම් කළා හරියන්නේ නැහැ. අපි සල්ලි වියදම් කරනකොට වුණත් හොඳ විදිහට විශ්වාසයක් තියන්න පුළුවන් තැනකින් දේවල් අරගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි ඒ දෙයකට සල්ලි වියදම් කරන්න ඕනි. එහෙනම් ඉතින් දීකු කාලීන තීරණයක් නෙමේ ගෙදරක් ටයිල් කරනවා කියන එක. ඒකට නම් විශ්වාසනීය ගුණාත්මක භාවයේ කල්පවැත්ම සහ හොඳ අලංකාර මෝස්තරය කියන හොඳ හොඳ ලස්සන ඩිසයින්ස් එකම තැනකින් ගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙනම් ඉතින් ටයිල් කරණයේ පුරෝගාමියා වසර 50ක විශ්වාසය දිනාගත් ටයිල් කරණයේ පුරෝගාමියා තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ලංකා ටයිල්ස් පළවෙනි වතාවට අලුත්ම අත්දැකීමක් ඔයාලට දෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔයාගේ නගරයටත් එන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඊයේ දවසේ නිකවරටිය සහ ගල්ගමුව නගර දෙකෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට අද අගෝස්තු 14 උදේ කාලේ හිටියත් හමුත්තේගම නගරයේ
දැන් හවස එනවා රාජාංගණයට. කෝමලන්න තබුත්තේකම මිස් වෙච්ච කට්ටිය. එහෙනම් යන්න රාජාංගණයට. රාජාංගණය අවට ඉන්න කට්ටියට, රාජාංගණයේ ඉන්න කට්ටියට ඔක්කොටම යන්න පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ අත්දැකීම විඳගන්න. ඉතින් මෙතෙන්ට යන ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට හරියටම ගැලපෙන ටයිල්, ඒ වගේම බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ රාජාංගණයට තමයි හවස එන්නේ. උදේ හිටිය තබුත්තේගම. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න රාජාංගණයේ සහ රාජාංගණයේ අවට ඉන්න කට්ටිය, ලංකා ටයිල්ස් ෂෝරූම් මොබයිල් ෂෝරූම් මේ අත්දැකීම විඳගන්න. ඒ විතරක් නෙමෙයි, මේ ටයිල් කරනවා කියන එකත් ළමයි කාලෙන් කාලෙට එක එක විදිහට වෙනස් වෙනවා. එතකොට අද කාලේ නවීන ඉන්ටීරියර් ඩිසයින් එකක් වෙච්ච හරිම ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක් තමයි ලාර්ජ් ෆෝමට් ටයිල්ස් කියලා කියන්නේ. ඔන්න දැන් ඒ අත්දැකීමත් ඔයාලට විඳගන්න පුළුවන්කම තියෙනවා ලංකා ටයිල්ස් මැජෙස්ටික් කලෙක්ෂන් එක හරහා. ඉතින් ඔයාගේ නිවසට හොඳ ලක්සරි පෙනුමක් ලබා ගන්න මේ අත්දැකීමත් විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මොබයිල් ෂෝරූම් මේ වැඩේ විදිහට සිද්ධ වෙනකොට ඔයාට මම කියනවා, ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ඔයාටත් වාසි තියෙනවා. ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට වාසි හම්බ වෙන්නේ ටයිල් කරණයේ පුරෝගාමියා ලංකා ටයිල්ස් ඉතින් විතරමයි. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. මේ විදිහට වාසිත් එක්කම මේ පාර ඔයාගේ නිවස ලස්සනට ටයිල් කරගන්න. ඒ වාසි අත්විඳින්න ඔයාට පුළුවන් ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්න. එහෙනම් ඒ පණිවිඩෙත් මතක් කළා. ඒ පණිවිඩේ මතක් කරගෙන WhatsApp messages පැත්තට අග්ගාල යමුද? කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න තව ටිකකින් මං කෝල් කරන කඩියට chance එක දෙනවා. හරි, මම මෙතනින් පටන් ගන්නම්. මට උම්මා දෙකක් මෝණි අද නම්. සුබ ගින ගිනි ගින්දර හැන්දව ගිනි බෝල ජානෝ. උම්මා කැටේ. මට උම්මා දෙකම දෙකක් අද නම් ඕනි. සුබ දවසක් නිපුණි අනුරාධපුරෙන් message කියලා තියෙන්නේ. හරි හරි, දෙන්නම් පොඩ්ඩක් ඉන්නකෝ. හයි ජාඩු මැනික, මම පානදුරේ කුෂාන්. මටත් ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. දෙන්නම් සින්දුවක්. එතකොට මේ උම්ම දෙකම නිපුණි ඔයාට. හරිද? තව එකක් ඕනිද? ඕනි.

0: Bye.
1: දවල් එකයි විනාඩි 43යි.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 0111 437 1250.
3: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773 523 535.
4: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි එක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

0: විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

0: පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
1: ගින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: සුබ දහවලක් දවල් දෙකයි විනාඩිය කයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මහනුවර ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටි සොයාගත් අවුරුදු 4ක වයස ඇති දැරිය ශල්‍ය කර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. ඒ දිගින් දිගට මෙම දැරියට සිදු කර ඇති පහර දීම් හමුවේ මුකේ හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් ඒ අනුව දැරිය තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබනවා. ත්‍රොදරතෙකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුේම දැරිය වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු නිවසක දමාගොස් සිටියේදී වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරුකට අනුවයි දැරිය එලෙස දමාගොස් ගිය ඇගේ මව සහ තවත් පුද්ගලයෙකු හාලියල් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. මිලග නිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
8: FM 95 94.8

0: ZFM Kinder Händeva Vichanu.
1: දවල් දෙකයි විනාඩි පහයි සුබ දහවල. ඔයාගේ මගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදී අපි හම් වෙනවා එහෙනම් Facebook live එකකින්. හරිද? live එකට join වෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි. Facebook fan page එක හැම like කරලා follow කරලා. WhatsApp messages පැත්තට යන්න ඕනි. call කරපු කටියක් තියෙනවා. ඒ කටියත් එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් ඔන්න මතක් කරනවා Cadel Enterprises ගැන. Cadel Enterprises කියලා කියන්නේ මිතින් ලස්සනට ගයක් දොරක් හදාගන්න හීන දකින ඔයාට හරියටම හරියන තැන. කොහෙද ලංකාවේ ඉඩම ඔයාගේ තියෙන්නේ? ලංකාවේ කොයි කොනේ ඔයාගේ ඉඩම තිබුණත් එතෙන්ට ඇවිල්ලා ඔයාට ඕනම විදිහට ඔයාගේ ගේ හරි ලස්සනට හදලා දෙනවා. හැමෝටම තියෙන ලොකු හීනයක්නේ. ඒක පුංචි හීනයක්නේ, මේක ලොකු හීනයක්. තමන්ඩම කියලා ලස්සන නිවහනක් හදාගන්න ඕනි කෙනෙක්. ඉතින් ඒ හීනයක් විදිහට නැති වෙලා යන්න දෙන්නේ නැතුව මහඩුගම ඇලෙන් බාරේ තියන Cadel Enterprises එකට ගොඩ වුණොත් ඔයාට පුළුවන් ඒ හීන හැබෑවක් කරගන්න. හැබැයි ඉතින් අනිවාර්යෙන් යනකොට appointment එකක් දාලම යන්න ඕන. හරිද? හේතුව මම ඔයාලට කියන්නම්. හැබැයි ඊට කලින් මෙන්න මේ ගැන කියන්න ඕනි. ඔයා විශ්වාස කරනවද Cadel Enterprises එක හරහා ඔයාට නිදන කාමර දෙකක හරි ලස්සන නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන් කියලා කිව්වත් අද කාලේ හැටියට ලක්ෂ 50ක වගේ මුදලකට හරි ලස්සන පුංචි ගයක් හදාගන්න පුළුවන් කියලා කිව්වත් ඔයා විශ්වාස කරනවද? විශ්වාස කරන්නම වෙනවා. අනිත් දේ තමයි මේ මුදල වට එකපාර ගෙවන්න වෙන්නෙත් නෑ. මේක වට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. එහෙම ගෙවාගෙන යනකොට අනිත් වාසිය කිසිම පොලියක් එකතු වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ලක්ෂ 50කට මේගේ හදාගන්න පුළුවන් වගේම ඔයාට ඕනේ විදිහට ඒගොල්ලන් එක්ක කතා බහ කරලා ඔයාට අවශ්‍යම විදිහට ගේ හදාගන්න ඒගොල්ලන්ගේ අවස්ථාව තියෙනවා. ඉතින් දැන් මම ඔයාට කියවනේ මහරගම ඇල්හේන පාරේ තියෙන Cadel Enterprises එකට යනකොට කල්තියා පේමන්ට් එකක් දාගෙනම යන්න කියලා. හේතුව තමයි මෙතෙන්ට එච්චරට විශාල පිරිසක් එනවා. සිහිනය අරගෙන ගයක් හදාගන්න ඕනි කියන සිහිනයත් එක්ක තමයි එන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දීලා Cadel Enterprises ආයතනයට යන්න කලින් appointment එකක් දාගන්න, නම්බර්ස් ලියාගන්න. 0743390352 0743390352 කියන නම්බරකට කෝල් කරන්න. එහෙම නැත්නම් 0743390352 0743390352. හෙට දිහාට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා යන්න හිතාගෙනයි ඉන්නේ. එක්සෑම් එකක් තියෙනවා. මේ දවස්වල කොහොමද එක්සෑම්ස් රේ? හැබැයි ඔය ඔක්කොම අතාරින්න හිතනවා වගේ ෆීලිං එකක් එනවා ඒ දවසට පීරියඩ්ස් අදුනහම. ඉතින් මොනව කරන්නද? ඒවා ඉතින් කලින් අර ගාන්ට අර ගහලා වෙන්නේ නැහනේ. එතකොට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනි. එහෙමනම් හරිම පෑඩ් එකව පාවිච්චි කරන්න ඕනි. මොකද ඔය ඔක්කොම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ ඔයාට ඔයා පාවිච්චි කරන පෑඩ් එකේ මොකක් පරි ප්‍රශ්නයක් තියෙන හින්දා. මොකද ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා හිතර බයයි, කී දෙනෙක් ඉස්සරහ පසුතාවයට පත් වෙන්න වෙයිද දන්නේ. ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි. ඉතින් ඔය ඔක්කොම එකම විදිහට තියෙන හරිම විදිහට තියෙන එකක් ගන්න දැන් මාකට් එකේ තියෙනවද? ඊළඟ ප්‍රශ්නය ඔය තියෙනවා. ගෑනු ළමයි විදිහට දැනගන්න ඕනි මේ ගැන. ගෑනු ළමයි විතර නෙමෙයි මේවා, ඔය ගෑනු ළමයින්ගේ අයිතිකාරයෝ දැනගන්න ඕනි. කියන්නේ පිරිමි ළමයි එයත් දැනගෙන ඉන්න ඕනි යාට එහෙම දවස්වලට ඕනි කරන පෑඩ් එක මොකද්ද කියලා. SLS ISO සහතිකද සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සතේ පෑඩ් එකක් විදිහට තමයි දැන් මාකට් එකේ වට සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන්නේ Fems Air අරගන්න. ඔයාගේ ළඟ ඔය අනිත් ඔක්කොම දේවල් තියනවා වගේම පෑඩ් එකකුත් ළඟ තියෙන්න ඕනි හැම වෙලාවකම. ඒ හින්ද හැම තියාගන්න පෑඩ් එක Fems Air වෙන්නම ඕනි. එතකොට ඉතින් ඔයාට බයකුත් නැහැ ලීක් වෙයි කියලා, ඇඳගෙන ඉන්න පහසුත් නැහැ. දිවයින පුරා තියෙන ඔන්නෑම සුපර් මාකට්ස් වලින් ඔයාට ෆාමසි වලින් Fems Air දැන් මිලදී ගන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැනත් මතක් කළම ඉන්නද? ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව ප්‍රතිඵල 100%. ආයිතින් ටික දවසකින් ආයෙත් මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න වෙන්නේ 100%ක් හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ පාවිච්චි කළොත්. ෂුගර් තියෙනවා නම් දැන් ඔයාට සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණියි. ඉතින් මේ වයින් 100%ක් ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පැටි ලිවර් වලට බය වෙච්ච කාලේ ඉවරයි. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක මම ඔයාට පාවිච්චි කරන්න කියන්නේ පැටිලිවවලට දැන් බය වෙන්න ඕනේ නැති හින්දා 100%ක් වට හරීම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්කම තියෙනවා. කොණ්ඩේ ලස්සනට තියෙනවට ගෑනු ළමයි පිරිමි ළමයි කියලා නෑ කවුරුත් කැමති. එහෙනම් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල ශ්‍රියාදේවි හැව ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ලස්සන කොණ්ඩයක් මේ මට වගේ වටත් වවා ගන්න සෙවනගල ශ්‍රියාදේවි හැව ඔයිල් එක පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල්බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. පොඩි කාලයක් නෙමෙයි වසර 40ක්. අපේ වෙදකම අපේ උරුමය එක තමයි මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගොඩනැගෙන්නේ. කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න 047 31 33 540 හයි හයි ගින්දර සුදු බෝල ජානු මැණිකේ ඕ එකේ ඉඳන් හතර වෙනකන් ආදරේ ගිනි ගින්දර උම්ම දේවි. එතකොට හතරෙන් පස්සේ කාටද ආදරේ? එකේ ඉඳලා හතර වෙනකන් පැය තුනද මට ආදරේ? උම්ම දෙන්නේ නැහැ හරිද? ලොකු උම්මෙකුකුත් එක්ක දෙන්න කොලස්සට සිඳු ඇස්සක්. අපි බෝ කුඳුර 10 පාර මංගලී ෆැෂන් ගාවන්ටිගේ සාලිය මංගලී ශ්‍රයන්දි සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිරිය දෙවිද ෆැෂන් ගාවන්ටිගේ හැමෝම එකතු කරගෙන අහමු ලස්සන සිඳු ගොඩක්. කමන්නෑ පැය තුනකට හරි මට ආදරේ කියන මනුස්සයෙක් හිටියන මේ ලෝකේ. හයි ජානු සුදුමැණික කොහොමද වට? අපි තාම අහගෙන ඉන්නේ. බලමු යන කලින් දැන් ට්‍රයි කරන්නම් කුමාරිමිස් දුල්මි ගයාන් දිනිදු හර්ෂණ චිනුලි මේ හැමෝම එක්ක සිංදුවක් අහමු කියලා පෙල්ලක් මලියක කඩවතින් මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්නම් සුදුමැණිකේ ඊළඟ සිංදුවට. සොන්දර සිකුරාද අහමු ලස්සන සිංදු ටික ක්‍රන්ට ලංකායිකෙන් මනෝජ් තුෂාර ඔයාමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. හයි සුදු බෝලේ උම්ම කැටිය රෝස මල අපි වගේ කැන්ඩි බෝයිස් ප්‍රියන්ත යුකේ කුමාර මේ කුමාරල දෙන්නෙක් ඉන්නව නේද? තව කුමාර කෙනෙක් ඉන්නව. රොහාන්ත ඉන්නවා, සිල්වා ඉන්නවා. උඹ භාගයක් ඕනි කියලා තියෙනවා. භාග නෑ මල්ලි, මල්ලඟ දෙනවා නම් ඉතින් ඔක්කොම ෆුල් තමයි. හරිද? මෙන්න මේ කටියත් මට කතා කරා. අපේ ජනති බබා කතා කළා අනුරාධපුරෙන්. අම්මි තාත්ති නංගිවයි සිද්ධෝගෙන එකතු කරගන්න අක්කේ කිව්වා. වරු වරු. ඊට පස්සේ මාබිම මගේ කාන්ති අම්ම කතා කළා. යනකු පැටියා සංගීත් පුතා ලියන රචය යගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කිව්වා. වල් පිට මුල්ලේ දිනෝෂක කතා කළා. අදයාගේ දිනිත දම්රුවන් පුතාගේ 12 උපන්දිනේ. ඉතින් දිනිත දම්රුවන් පැටියෝ ඔයාට වගේ අම්මි තාත්තී අක්කා අයියා හතර දෙනාම ගොඩාක් ආදරෙන් විශ් කරනවා. නෙට් ටීම් එකේ අපි තෝට මෙන්න මෙහෙම විශ් කරනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. හොඳට ඉගෙන ගන්න ඕනේ හරිද? සින්දු අහනවා වගේ මේ සින්දුවට එකතු කරගන්නම් අම්මලා තාත්තලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම.

0: Dawal dekhai mein aari vissi pahai.
1: Meldol. Hisaratya una simpratishava. Angapata vedanava apahasudina sadaha. Ikman sahaneya. Meldol. Paracetamol visheshayaki.
2: CDP stavara tanpatu vetin. Siyata pahalawak dakwa. Asama sama poli anupata. Wedi visara sadaha. 01177388388 amatanna. Naya shreni katakirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe avasaralat balapatra labi mudal samagamaki.
3: Matara freelance cheese rasa soya ekaka rasa balamuda. Matara freelance cheese rasa de soya meat. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානම්ින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
6: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

දවල් දෙකයි වෙනාඩි 27යි වෙලාව. එන්නකෝ බලන්න Facebook live එක පැත්තට මොනවද අපිට කතා කරන්න තියෙන කියලා බලන්න ඉතින්. අද අපි Facebook live එකේ ගෙදර ඉන්නා වගේ හැසිරෙමු ළමයි. ඒ කියන්නේ අර අක්කලා අයියලා නංගිලා මල්ලිලා ගෙදර කොහොමද හැසිරෙන්නේ? අන්න ඒ වගේ අපි Facebook live එකේ හැසිරෙමුද බලන්න. කවුද කැමති Facebook live එකේ අම්මා තාත්තා වෙන්න? අර ගෙදරදී කොයි වෙලේත් ළමයින්ට බනින්නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. අන්න ඒ වගේ හැසිරෙමුද? එන්න බලන්න එහෙනම් කට්ටිය Facebook live එක පැත්තට. මෙල කොදි වේදනාවතුල මොනියම් හරි ස්ත්‍රී රෝග තියෙනවා නම් ආද්‍රයිඩිස් එන්න පුළුවන් සන්ධි රෝග මාංශ පේශි වේදනා නහර ගැට ගැසි හරිම කෙටි කාලකින් සෝකන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ඒ වෙනුවෙන් වර්ෂාකා තියන්නේ. ඒ විතරක් නෙමෙයි, උපතේදී දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. උපතින් පසුව ටික කාලයක් ගියාට පස්සේ යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් වාටත් ඉන්නෝ නම් පරක්කු වෙන්න එපා. පරක්කු නොවි දරුවව අරගෙන එන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. හොරණ තමයි ඒ වෙනුවෙන් ශාඛා තියන්නේ. පැරලයිස් නම් මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු ඔයා දැන් අන්න ඒ සිතුවිල්ලෙන් අයින් වෙන්න ඕනේ. මොකද ඔයාට යන්න තියෙන විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගින් හරිම කෙටි කාලෙකින් සුවකරපු ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඉතින් මම මෙහෙම කිව්වට සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එන්න නම් විදිහක් නැහැ, කොහෙත්ම මොකද ඉන්නේ ලොකු දුරක. ඇවිල්ලා යන්නත් වෙලාවක් යනවා, එන්නත් වෙලාවක් යනවා. එක්කෝනේ මාසික ප්‍රතිකාර තියෙන්න ඕනි, එහෙම නැත්නම් මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් නිවසටම ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනි. ওই වැඩ දෙකම දැන් ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහ වීඩියෝ පට මගින් ඔයාලට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නේවාසික ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔව් ඒ වැඩිත් කරගන්න පුළුවන්කම තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන් වගේම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේම රෝගීන්ට ඒ කාලය පුරාවටම ලැබෙනවා. සහ මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට රෝහල සෞදානම් කරලා තියෙන සකස් කරලා තියෙන. ඉතින් ඒ නිසා වඩ බය නැතුව නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මං වාඩි කියනවා එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න 100%ක් හරිම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ප්‍රතිකාර සඳහා යනවා නම් දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න කතා කරන්න. 0 26 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56
වෙම් සෑය ගැනත් වෙම් සෑය ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලේදී හිතන්නෙම නැති විදිහට තමන්ව මග අරගන්නවා. තමන් ආසාවෙන් කරපු දේවල් පවා අතහැරගන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට එහෙම හේතුව තමයි ඔය පාවිච්චි කරන පෑඩ් එක. හරිම පෑඩ් එක ඔය පාවිච්චි කරනවා නම් මේ ප්‍රශ්න මොකුත් නෑ. ඔයාට හැම දවසක්ම එක වගේ ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් පීරියඩ්ස් කාලේදී දැන් ඔයාගේ ළඟ තියෙන්නම ඕනේ පෑඩ් එක තමයි ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් විදිහට ගන්න පුළුවන්. ෆෙම් සෑය, SLS සහ ISO සහතිකද සහිතව සාධාරණ මිලකට දැන් ඔයාගේ අතටපත් වෙනවා. ෆෙම් සෑය දිවෙනපුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆෙම් සෑය දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. කවුද කවුද ඉන්නේ? අපි බලමුද කවුද ඉන්නේ. හයි හයි ගින්දරි, අදත් අපි ආවා. කොහොමද ඔයාට, හොඳින් නේද? කදානි චන්ද්‍රකාන්ති අක්කා, ඊට පස්සේ නිසන්සලා, එරන්ද, සෙව්වන්දි, නෑ සෙව්වන්දි නෙමෙයි, ශවින්දි. ලස්සන සින්දාක් දෙන්න අපිට කියලා යමු. උඹ එකක් කියලා තියනවා, ඔන්න මන් දුන්න. හරිද? Good evening, ආදරණීය ජනු. ඔනන්දත් සුපුරුදු විදිහටම ඔයාගේ ගින්දර හැන්දෑව වහගෙන ඉන්නේ. අපේ වාරිපුල උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අපේ ටීචර්ස් ලසර්ලා ටික, රෝෂන් බඩාර සර්, කොසත් සර්, ඒ වගේම නික වැරටිය, එක්රස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රානන්ද සර්, රොහන් මල්ලි, කසුන් මල්ලි, ඒ වගේම පරිපාලන ශ්‍රී සියලුම දෙනා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න. සුබ දවසක් ජනු. නික වැරටිය චම්පික ලලිත් පෙරේරායි අම සර්ජ් කළා තියන්නේ. ජය වේවා සිටකටම.
අපේ ගින්දරී නෝනා. ඕ කියන්න බලන්න. මම් බන්නරවල උපුල් සිංහපතිරණ අයියා. සිංදු ගොඩාක් අහන ගමන් මේ පණිවිඩයත් කියමු. කට්ටියම එකතු කරගන්න. අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සිංදුවට. ඔන්න අද හතරට බණ්ඩාරවෙල එන්න කියලා තියෙනවා. යන්න ඕනේ හරිද? බණ්ඩාරවෙල උපුල් සිංහ පදිරණ අයියා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අද හවස හතර වෙනකොට එහෙනම් යන්න ඕනේ. අපි වදලස්සට සින්දුවකට එකතු කරගන්න ජානෝ. අපි අටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක. රෂාන් සිසිරා, ඊට පස්සේ ජගත්, නිමල්, දිනේෂ්, සුමුදු, දිනේෂ දෙන්නෙක් ඉන්නවද? අපේ ලසායියා තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ. ජය වේවා ජානු මැනික කියලා තියෙනවා. ජය වේවා ලසායියා. අපේ කොල්ල සෙට් එකටයි ඔයාටයි.

දෙකයි විනාඩි 45යි ලයිව් එකේ ඉන්න කටියට අග්ගලම දක්කරන්න තමයි මම මේ පැත්තට මේ ආයෙ වතාවක් ආවේ බලමුද කවුද ඉන්නේ කියලා මට ගොඩ වෙලාවකින් දැන් ලයිව් එක ඇවිල්ලා නම් ටික වෙලාවක් එහිඳ ලයිව් එකේ ඉන්න කටිය මතක් කරන්න බැරි වුණානේ මම පටන් ගන්නම් මෙතනින් මේනක බාල සෝරිය ඉන්නවා ලලිත් සොයිසන් ඉන්නවා ඊට පස්සේ කවිඳු චාමික ඩීල් රත්නායක මෙන්න අලගෙඩියක්ලු ඊට පස්සේ ඉෂාර කියලා තියනවා ළමයි හොඳද මං අලගෙඩියක් වුණා නම් දැන් ඊළඟට ටී ටයිම් එක එනවා මාව පොටට චිප්ස් හදලා කනවලු එයා අනේ ඉතින් බලන්නකෝ එච්චර ආදරයක් ඔයාට මේ මගේ මූණ දිහා බලාගෙන මං අලගෙඩියක් වුණත් එහෙම කරලා කන්න පුළුවන්ද මං අහන්නේ ඊට පස්සේ මේනක සඳරුවන් ඉන්නවා ලක්ෂ දුදිල් ෂාන් වර්ක ගොඩින් ඉන්න ඔයාමත් එකතු කර ගන්න උමේෂා උමයන්ගනි කො උම්මා ලක්මාලි ප්‍රියදර්ශනී අනේ තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට ඔව්වට ඉතින් ඔය ඉරිසියාකාරයෝ මම මේව කියයි අපි ඒව කරක් ගන්න සරණ නතුල කමෙන්ට් කරලා තියෙනවා අවත් එකතු කර ගන්නම් එතනින් පස්සේ තව කවුද ඉන්නේ ලක්ෂිත හසිඳු පියුමා නිරංජී අඹගහ ගෙදර ප්‍රියානි පුෂ්පලතා සංගීත ලක්ෂාන් රූපසිංහ මොල්ඩිවස් වලින් ඉන්නවා ඔයවත් එකතු කර ගන්නම් අනිවාර්යම දීනුක රාජපක්ෂ හයි කොහමද ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම ඉදිරියෙන් පස්සේ කෝ ඉතින් මට කමෙන්ට් කියන්න දෙන්නේ නැහැනේ දුලාංචලි දුලා ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් හයි බෝලේ මගේ චෝටි පුතා සස්මිතවත් සින්දුවකට එකතු කරගන්න උම්මා කියලා තියනවා අනුරාධපුරෙන් මැසේජ් කළා තියෙන්නේ කමෙන්ට් කළා තියෙන්නේ එකතු කරගන්නම් නිරංචි thank you comment එකට ඊට පස්සේ මගේ දම්යක් ආවිලා ඉන්නවා live එකට ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගෙන මේ වෙලාවේ live එකට join වෙලා ඉන්න ඔක්කොටම

0: දවල් දෙකයි විනාඩි 47යි.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාව.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඇයි ෂුග කියන මූනෙල්ල කන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
2: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
3: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
4: හෙලෝ.
5: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ්ජ

දවල් දෙකයි විනාඩි 59 මේ පැය වාට හන දෙන අන්තිම සින්දුවට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ සින්දුවට යන්න කලින් මතක් කරනවා දරන නමයට net fm dj night හන්න බලන්න නම දකරන පාගේ පාටියකට අපි ගානේ ෆ්‍රී මියුසික් හම් වෙනවා. වයිෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් ෂේප් කරගෙන හිනං අද පාටියක ලෑස්ති කරගන්න. මියුසික් ගැන හිතන්න එපා, මියුසික් අපි ගානේ මේ පැත්තෙන් තියෙනවා. හරිද? අද පුත්තලම දිස්ත්‍රික්කයයි බදල දිස්ත්‍රික්කය අතර තමයි තරඟේ තියෙන්නේ. ධෝනිව ෂේප් කරගන්න බැරි නම් මට කියන්න, මං ෂේප් කරලා දෙන්නම්. යාව ලයිව් එකට එක්කගෙන එන්නකෝ. හරිද? රනවේ ඉඳලා ඉතින් අහනවා වගේම net fm අපේ Facebook fan page කරහා ඒ හැමදේම බලන්නත් ලෑස්ති වෙලා ඉන්න බලමු කවුද ඉන්නේ කියලා. good afternoon ජානු අක්කා, මම මලවෙමු විදු. මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. ලව කරුවකව එකතු කරගන්නකෝ කියලා තියෙනවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ජානු සුදු මැණික් කැටේ, කොයි පාටියද හොඳ? අපි බලමු අද කොයි පාටිය හොඳ වෙයිද කියලා. කලතරින් මැසේජ් කළා තියෙන්නේ. මේ හැන සින්දුවට එකතු කරගන්න ජනු නංගි, කලවාණි පුෂ්පක්කා, මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නම යෝවයිනෙත් තන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, එකතු කරගන්න. මට උම්මත් තෝණි, මට සින්දුත් තෝණි. උම්ම දෙකක් මැදින් දාලා සින්දු එක්ක එකතු කරන දෙන්න දැන් ජනු බෝලේ ආදරෙයි කියලා තියෙනවා. මං ශෂිකා, මං නෙමෙයි මැසේජ් කෙවලා තියෙන ශෂිකා. ඔයා හැම කිව්ව හින්දා මං ඔයාට උම්ම දෙනවා පැට්ටෝ.

0: වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: ඔයාට ෂුග නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: ඔයාට ෂුග නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: සුබ සඳ වාකවසුතු නායේ විනාඩිය කායේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. හෙරොයින් මත්කුඩු චාවාරමෙන් උපයාගත් මුදල් වලින් රුපියල් කෝටි ගණනක දේපල අත්පත් කර ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට වින්දනීය සූර්යාරච්චි හෙවත් පොඩ්ඩේ නැමැතිය ලබන 17 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මෙම සැකකාරිය අධිකරණය ඉදිරිපත් කළා. හෙරොයින් මත්කුඩු චාවාරම් තුළින් රුපියල් 1,850,000 අධික වත්කම් අයතාලිස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අත්අඩංගුවට ගන් ලැබුවා. මෙලෙස නීති විරෝධී ලෙස අත්පත් කරගන්නා ලද කොළඹ ආසන්නයේ පිහිටි නිවාස තුනක්, වෙළඳසැල් තුනක් සහ බැංකු ගිණුම් හයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට තහනමට ගෙන තිබෙනවා. මෙම සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මිලගනිත් නිවුස් පසර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm anupahan fm anu 4.8 net fm divina pura
3: ඉන්දර හැන්දෑව
4: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicianu.
1: සැන්දමක් හවසතුනයි වින්නා රිපහයි වෙලාව ඔයාගේ මගේ අන්තිම පැටම විලා තියන මේ පැදිත් කල් කරන්න සේච් කරනතව චූඩි වෙලාවක් මංගින්නම් ෆස්බුක් ලයි එකේ ඉක්මනට ඔට ලයිවකට චයින්නත් පුළුවන් වත්සප සේච් කරන්න පුළන් කල් කරන්න පුළන් හරිද හරි අපි අමුට ගලවත් සමසජස් පැදට හයුම කටේ කොහොමද ඔයාට ඕන අදත් අපි අවහගෙන නොවෙන පොල්ලුණු විල ඉඳලා අපි නම් මේ වෙලාවේ පවුල පිටින් එකතු වෙලා දවල්ට කෑම හදලා ඉවරුණා විතරයි. හැබැයි අපිට රුක්මනා සිතගේ සින්දුවක් ඉල්ලා තියෙන්නේ බලමු හොදේ. අජේ සොනේ ත්‍රාසියා චීත කසඳු. අයියා චතු නංගි දැහැමි. එතකොට මම මනුලි සිනත්මා. ඔයාලවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා. අපි එකතු කරගත්ත නම් නරකද ඔය දවල්ට හදපු කෑම ටික කන්න? හරි හරි කන්නකෝ කන්නකෝ මඩත් එක්කම මගේ සුදු මැණික හිඹුට ගෙඩිය අද හිඹුට ගෙඩියලෝ ආදරේ ගොඩක් සුදු නෝන උම්මා අපි මැණික අපි බෝකුදර නිවන් තිරියදී මිද ෆැෂන් ගාමටිගේ දීප්ති ඉනෝස ඊට පස්සේ අනුෂා ලලිතා මනෙල් චන්ද්‍රිකා නදීෂමී ක්‍රිෂාන්ත දහයකන මංගලි ෆැෂන්ගේ සෙට් එක මගේ මැණික චූටි කෙල්ලේ මනෙල් ලක්කට උම්ම එකක් දෙන්න පැටියෝ අද ඉනෝසට එපාද මං වාට ආදරේ ගොඩාක් කියලා තියෙනවා මාතයට ගොඩ ගොඩාරියක් ආදරේ ඔයාටයි මානේ ලක්කටයි අපේ ඉනෝසටයි good afternoon මම දැසින සින්දුවකට එකතු කරගන්න බරදල්පල එස්එල් ප්‍රනාන්දා මැසේජ් කියලා තියෙනවා ඕකේ මේ සින්දුවට එකතු කරගන්නම් හයි ජනුවකි අද තමයි ඔයාලට මැසේජ් එක දාන පළමු වෙනි දවස නියමයි නේ දැන් ඉතින් දිගටම මම බලන් ඉන්නවා මේ මැසේජ් එක ගෙනගන් හරිද කො බලන්න අපිට ලස්සන සින්දුවකුත් දෙන්නකෝ උම්ම එකකුත් ඕනි මම හන්සනී අම්මයි ශංකා පච්චි සුසන්ත නංගි තෙනුලි හෙටත් මම බලන් ඉන්නවා ඔයාමනේ මැසේජ් කරනකන් හරිද ජනවනික කොහොමද ආට විසද්දිටම වහන ගමන් වැඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න පිළියන්දර කහපල හේලිත ෆැෂන් එකේ මගේ කෙල්ලෝ සෙට් එක සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රියදර්ශනී රූපා ජයශානි අචන්ති නිලන් නිශාන්ති සුනේත්‍රා නිලෝකා දෙවුමි අකියාද අපේ පාලිතයගේ උපන්දිනය අපි ආද විශ් කරනවා ආදරේ මැණිකයාට උම්ම එකක් දෙන්න හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ පාලිතයියේ හැපි බර්ත්ඩේ ජය වේවා කේක් කැලක් එහෙම එවුවා කියලා තරහ වෙන්නේ නැහැ හරිද උම්ම එකක් දෙනවා නම් කේක් කැලක් දෙන්න මෙපැ

හවසතුන විනාඩි දාස්සේයි වෙලාව. මතක් කරන්න ඕනි ඔයාට ගෑනු ළමයින්ට වැදගත්ම වෙන පණිවිඩය මුලින්ම කියන්න. FM's air ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ තමන් ආසාවෙන් කරපු වැඩ පවා අතහැරගන්න කාලයක්. මේ දවස්වල එක්සෑම්ස් තියෙනවා, එක්සෑම් ලියන්න යන අපේ නංගිලට එහෙම ඒක ගොඩාක් වැදගත් වෙනවා මේ දවස්වල ඔයා පීරියඩ්ස් නිසා. එක්සෑම් එකකට ගිහිල්ලා තින්නේ අපහසුවෙන්නේ, හේතුව ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙයි කියලා බය, ඉඳගෙන ඉන්න තැනින් නැකිටිනකන් හිතේ බයෙන් ඉන්නේ ලීක් වෙලාද දන්නේ නැහැ කියලා. ඇයි ඉතින් එහෙම කරගන්නේ? හරි පෑඩ් එකක් පාවිච්චි කරනනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ නේ පුතේ. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි, සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නත් ඕනි. ඉතින් ඔය ඔක්කොම තියෙන පෑඩ් එකක් කොහෙන්ද ගන්නේ? අපෝ දැන් තියෙනවා ආයට මාකට් එකේ ගන්න. ඒ තමයි ඉතින් ෆෙම්ස් අය. SLS ISO සහතිකද සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට ෆෙම්ස් අය ඔයාට දැන් මිලදී ගන්න පුළුවන්. සාධාරණ මිලකට වාගේ අතර පත් වෙනවා දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් වලින් ෆාමසි වලින් ගන්න ෆෙම්ස් අය. ආයුර්වේදය ගැන කතා කරනකොට ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට

වගේම තමයි අපේ වෙදකම අපේ උරුමය එක්ක පොඩි කාලයක් නෙමෙයි මේක ගොඩ නැගිලා අවුරුදු 40ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ අතරේ දියවැඩියාව තියෙන කෙනෙක් නම් හරියටම හරියන දේ එතන තියෙනවා. ඒ තමයි සමනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ 100% නීචාවටම දියවැඩියාව සුව කරගන්න සමනගල මධුමේහ හරණි කැප්සියුල් අරගෙන පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව මේ දවස්වල කාලගුණය දේශගුණය මෙහෙම මෙහෙම කරනකොට වෙනස් වෙනවනේ. එතකොට ඉතින් උදේට ගෙදරින් යන මිනිස්සයා අයි හවසට ගෙදරට එන්නේ ලොකු දෑවැද්දකුත් අරගෙන කැස්සක් හෙම්බිරිස්සාවක් උණක් ඔය වගේ දේවල් හදාගෙන එන්නේ. ඕවා ඇවිල්ලා එයා තනියෙන් නෙමෙයිනේ ඉතින් භුක්ති විඳින්නේ, මුළු පවුලටම දෙනවා. ඒ හින්දා ගෙදර ගෙනල්ලා තියාගන්න සෙවනගල මදුකා කැස්සට පැනියා. ලිවයි කේතල් පැටි ලිව බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කෑම ප්‍රියයි බඩ පිපෙන ඔබට කැක්කුම බඩ ජීර්ණය. එහෙනම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් තමයි. සෙවනගල ශ්‍රියාදේවි හැ ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන් කොණ්ඩේ ලස්සනට වවා ගන්න. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ලපිත සෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ කීමකී නොකී නිෂ්පාදන සියල්ල වාට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් මිලදී ගන්න පුළුවන්. කතා කරන්න 0747 31 33 540 0747 31 33 540. මගේ ටර්කි කොල්ලා ඇවිල්ලා. හයි ගින්දරි, අපි තව තමයි අහගෙන ඉන්නේ තුර්කියේ ඉඳලා. ඇසර සින්දුවකට එකතු කරගන්න අපි සමන් අයියා ආදරේ. හරි හයි වරකපල සියප්‍රලකි සුරංගි විසතුළු සෙට් එකට ලස්සන සින්දුවක් දෙන්න. ශෂි මැසේජ් කළා තියෙන ලොකුම එකක් ඕනි අපේ සෙට් එකටම. ජානු මණික අපිත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න හලිකොඩි ශමිද මෝඩසගේ. අපිට හේමසිරි මැද්ද ගෙදර සෝමසිරි මැද්ද ගෙදර මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වචනත් පේන්නේ නැතුව ගියා ළමයි. ශානක, ආනන්ද, නිලන්ත, මහිමා, ශෂිමා, රන්දිමා, උමෙක කෝණි, චාමර ස්ටෝස්ගේ මගේ පනාපිටියේ චාමර අයයි තනුෂක්කායි දෙන්නම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ඊට පස්සේ නුවන් චාමර චතුරංග ගමගේ. හයි හයි සුදු මැණික, බද්‍රලිය රේනු, ඔමේෂි, දිලුමි, අජිත් සුබසිංහ ලස්සන සින්දුවකට එකතු කරගන්න. උම්ම මැණික ඔයාගේ පැයතට හරිම ෂෝක් කියලා තියෙනවා.

0: හවසතුනයි විනාඩි 24යි.
1: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01121125125 අමතන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: මගේ දරුවගේ නම සජිත නිමිනේ. එයාට වයස වුරුදු 9යි. මේ ආයතනයේ දැවිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ත ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ත ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 1856.956.
6: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය. මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම.
7: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

හවසතුන විනා දිවිස්සේ හතයි වෙලාව. බෙල්ලෙකොන්ද වේදනාව ඇතුළු මොනයම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම, මෙන්න මේ වගේ දෙයක් නිසා දුක් විඳින කෙනෙක් නම් ඔයාට හරියටම හරියන තැන ගැන මම මේ මතක් කරන්න හදන්නේ. හරියටම හරියන තැන කියලා එක එක්කෙනා කියන වෙන වෙන තැන්වලට ගිහිල්ලා පස්සේ කියන්න එපා හරිම තැනට යන්න බැරි වුණා කියලා. එහෙනම් හරිම තැනට වා යන්න ඕනි. එහෙම යනවා නම් ඉතින් ඒ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මාධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් සහකොට්ටාවේ තමයි ශාඛා තියෙන්නේ. එවගේම උපතින්ම හෝ උපතින් පසුව දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොට ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්. පුංචි දරුවෙක් ඇවිද ගන්න බැරුව ඇඳක් මත රෝද පුටුවක් මත නම් කාලයක් තිස්සේ ඉන්නේ. පරක්කු කරන්න එපා. අම්මෙක් තාත්තෙක් විදිහට හරිම තැනට යව අරගෙන යන්නකෝ. ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මාධ්‍යස්ථානයට රැගෙන එන්න. හොරණ තමයි ශාඛාව තියෙන්නේ. වගේම පැරලයිසලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු හැමෝම පුදුම කරපු හරිම විශ්වාසනීය තැනක් තියෙනවා. ඒ තමයි ඇක්ටිව් ප්ලස්. ඉතින් ඔයාට පුළුවන් හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට යන්න. පැරලයිසලා මුළු ජීවිත කාලෙම ඉවර කරන්න වෙන්නේ ඇඳක් මත රෝද පුටුවක් මත කියලා හිතපු අයට තමයි එතනින් විශ්වාසනීය විදිහට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන අයට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිකාර නේවාසික ප්‍රතිකාර ලබා ගන්නකොට හරිම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්. වගේම ඒ කාලය පුරාවට නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් මේ හැමදේම රෝගීන්ට රෝහල මගින් ලබා දෙනවා. ඉතින් ප්‍රතිකාර ගන්න එකම එක පතාවකට හරි ඔයත් ගිහිලා බලන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. 100%ක් හරීම ප්‍රතිඵල වාට අරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න, වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0134-226-746 එහෙම නැත්නම් 077-5119-18 077-5119-18 0 8 56 9 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56
කරන්න ඕනි. ඒ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඔන්න ලංකාවේ පළවෙනි වදාවට ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් පටන් ගත්තා ඊයේ දවසේදී. නිකවරටියෙන් සහ ගල්ගමුවෙන් පටන් ගත්ත මේ ගමන අද උදේ කාලේ තඹුත්තේ ගම හිටියේ. දැන් මේ වෙනකොට මේ කට්ටිය ඉන්නේ රාජාංගනේ. මේ අත්දැකීම විඳ ගන්න ඔයා යන්නම ඕනි. රාජාංගනේ අවචින්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේම තමයි හෙට මේගොල්ලන් එන්න ලෑස්ති වෙලා ඉන්නවා කැකිරාවට සහ අනුරාධපුරේට. දැන් රාජාංගන ඉන්නවා. එතකොට හෙට උදේ එනවා කැකිරාවට, හෙට හවස එනවා අනුරාධපුරයට. ඉතින් ඔයත් මේ අත්දැකීම විඳ ගන්න අනිවාර්යයෙන්ම යන ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැළපෙන ටයිල් සහ බාත්වයා, ඒ වගේම උපාංග, මේ හැමදේම සුවිශේෂී මිලකට ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි ගයක් දොරක් හදනකොට ඒක හදන්නේ දීර්ඝකාලීන ප්ලෑන් එකකටනේ. අද හදනගේ හෙට කඩලා අපි වෙනස් කරන්නේ නැහැනේ. එතකොට නවීකරණය කරනකොට ඒකත් ඉතින් අද කරලා ආයේ හෙට කරන්න නැහැනේ නේද? ටිකක් කාලයක් අපි මේ ගෙදර පදිංචි වෙලා ඉන්න තමයි අපි අපේ හීන මාලිගාව හදාගන්නේ. එහෙම හදාගන්න හීන මාලිගාවට හරියටම හරියන ටයිල්ස්, ඊට පස්සේ බාත්වයා උපකරණ, මේ හැමදේම අරගන්න ඕනි. ඒකට ඉතින් දැන් තියෙන හොඳම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. පොඩි කාලයක් නෙමෙයි, වසර 50කට එහා ගිය කාලයක් පුරාවට මේ ටයිල් කරනේ පුරෝගාමියා තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනකොට, ෆැෂන් පවා වෙනස් වෙනකොට මේ ටයිල් කරනවා කියන එකෙත් එක එක විදිහ වෙනස්කම් වෙනවා. අන්න ඒ වෙනස්කම් වලට අනුගත වෙමින් ඔයාට හොඳ අත්දැකීමක් විඳ ගන්න තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මතකයිනේ, දැන් මේ වෙනකොට රාජාංගනේ ඉන්නේ.
හෙට උදේ කැකිරාවෙ ඉන්නවා. ඊට පස්සේ හෙට හවස අනුරාධපුරේ ඉන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න. ඒ අතර ඔයාට මෙන්න මේකත් මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීමේ විදිහට සිද්ධ වෙනකොට ඔයාගේ ප්‍රදේශය වලට ළඟම තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් එකට ප්‍රදර්ශනාගාරයට යන්න අමතක කරන්න එපා. මොකද ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා වාසි අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වාසි අත්විඳින්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ළඟම තියෙන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්නම වෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. දැන් මම කියන්නම් කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. කොබලන්න WhatsApp messages පැත්තට යන්න ඕනේ. උම්මා මම කැගලින් සවින්දා, අම්ම කුමාරි, අයියා සමිත, අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්න. තව message වෙලා, හායි ජානු ගින්දරි, උම්මා එකක් ඕනි. දෙන්නම් ශාන්ති ටේලර්ස් නිදහස් මාවතේ කෑගල්ලෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ජානුවක් කියෝ ඉස්කෝලේ නිවාඩු හින්දා ඔයාව දැන් අහන් ඉන්න පුළුවන්. හැමදාම ලස්සන සින්දු ගොඩාක් දෙන්නකෝ. හරි ආසාවෙන් අවහගෙන ඉන්නවා කියලා කෑගල්ලේ ප්‍රමුදි මැසේජ් කළා තියෙනවා. ආදරෙයි, හරිද? ඊට පස්සේ ට්‍රින්කු පහේ කනුව පුංචි බඩයා මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. කට්ටියම එකතු කරගන්නම්. සුබ දහවලක් ගින්දරි. යටි අන්තර දේශානි ස්ටුඩියෝක අපි හැමෝම අවසන්දර මහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඕකේ, අපිටත් සින්දුවක් දෙන්න. අපි අලවිකේම් ශගමන්ටිකේ මනෝරි කුමාරි, ඊට පස්සේ නිලන්ති, මම හර්ෂණි, හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවටම එකතු කරගන්න. අපිට නම් වහිනවා, ඔයාලට වහිනවත් දන්නෑමට එළිය පේන්නේ. සරත් චන්ද්‍ර ඩයසයියා ගලේ කඩේ රයිගමින් මැසේජ් කළා තියෙන්නේ. එතනින් පස්සේ හයි ගින්දරි, මම හරකං හරංක පතනි පියුමාලි, පළවෙනි පාර ඔයාට මේ මැසේජ් එක දාන. බලන්න ඉතින් අපේ ෆැමිලි එකේ ඔක්කොමයි ඔයාවයි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දු ගොඩාක් දෙන්න. මේ දවස්වල ඒලෙවල්ස් ලියන කට්ටියටත් සුබ පතන්න. මොකද මාත් මේ පාර ඒලෙවල් අනේ පාඩම් කරලා ඇත්ති වෙලා මේ ඔයාව අහනවා. දැන් හැමදාම අහනවා ඔයාව. ඒත් අද තමයි ඔයාට මැසේජ් එකක් දැම්මේ. කෙල්ල මේ මාව අහනවා වගේම හොඳට පාඩම් කරලා හොඳට එක්සෑම් එක කරගෙන රිසල්ට් ආපු ගමන් මට කියනවා නේද? මම බලාගෙන ඉන්නවා. හරිද?

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 15 අපි එන්නේ උදේ කැකිරාව සහ සවස අනුරාධපුර නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
3: හොඳම මිලට quality 100% 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1599.
4: අලුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: හෙලෝ,
8: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

හවසතුනා වෙන්නාරි හදලි සතරයි වෙලාව. යන්න නම් වෙලාව දැන් ඇවිල්ලා තියෙන. යන්න කලින් මෙන්න මේ ඔක්කොම එකතු කරගන්නම්කෝ. අපි තින්නවා මහරගම 90 ටීම් සෙක්‍රටරි සෙට් එක. අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ජානු අපිට සින්දු නැද්දෝ කියලා අහලා තියෙනවා. තියෙනවා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්න සින්දු එකක් නෙමෙයි සින්දු ගොඩාක් දැන් මෙතන අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බර්ලස්කමු දිනි තමි මුක්ති හා ශ්‍රේම චන්ද්‍ර මල්කාන්දි කමල් සන්ධ්‍යා සන චන්ද්‍රයා ජය වේවා. එතනින් පස්සේ සුබ දහවල කළුබෝමු ලෝෂදි සචින්. අද සචින්ගේ උපන්දිනේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, happy birthday Sachin. කියන්න කලින් මැසේජ් එක ඩිලීට් කරගත්තනේ. අනේ මන් දන්නේ අප්පා, කොමගේ එකත් කියන්නකෝ. ලස්සන සින්දුවක් දෙන්න යටි අඳුරින් ප්‍රියංගනී අක්කා. මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ජනු බබ මාතව වහගෙන ඉන්නවා. ලයිව් එකෙත් මම ඉන්නවා. ලයිව් එකේ වරයි පැලම් පිටිය කළුම මැසේජ් කියලා තියෙන්නේ. Thank you මාව ලයිව් එකෙත් බලාගෙන හිටියද? මට තුම්ම එකක් ඕනි. ලයිව් එකේ උම්මයිලුවට දුන්න හැල්ලෝ. දුන්නානේ ඔක්කොටම. ජානපටියෝ අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරුවේ චන්දන ස්ටෝස් එකේ චන්දනයා චන්දනි අක්කා ජය වේවා. කොහොමද ඉතින් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට? මම සනෝ නංගි චනුලි කෙලි අම්මත් එක්ක නෙත් අහගෙන ඉන්න කියලා තියෙනවා. අනේ ළඟටම වෙලා ඉන්න. එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. අක්කා මැසේජ් එක කියන්නකෝ. අහගෙන ඉඳලා නැහැලු. කොහොම බලන්න අද පාලිතයියාගේ උපන්දිනය කියලා කියව එක. පාලිතයියා මං ඔයාට විශ් කරා දෙයියෝ.

palita aie. Happy birthday, Jaya Viva. Aduh, umai kag dene kila pe chatu kiu. Hari tu, onno umai kag dunna. So pesan dewa kue mawarat lasir sindu ag dene ko. Inas Baba, Navod, Hasini, Ajit, Tatlu, Paul, Hemo, Mekutu Karigani, Kila Badul, Andeniye, Shriyani message, Kelatin, Shriyani Akka. Thank you, Mama Haganina, to Mehana Sindhuri, Kutu Karigana. Hi, Janu Akki, Api Hamadaman, Neteko, Mama Haganina, Api Wat Sindhuri, Kutu Karigana. Mama Heshali, Emily Pityang, Mama Wate, Kutu Karigannoni, Honde, Tata Wate, Kutu Karigannoni, Onna Kiwa, Mama. Me message, ke Uwaga, Mama, Mang Kiwa, Nae, Kila, Tarahavila, Peno, Aditi, Nga, Manghanne. ඊටපස්සේ අපිට කරන් ගිහින් තිබුණේ දැන් මැසේජ් එක කියන්නකෝ ආයෙත් කියලා තියෙන උම් එකක් එක්ක. හරි හරි කියන්නම් කියන්නම් කරන්ට් ආවනේ දැන් මම වහගෙන ඉන්නේ නේද? ඔන්න මගේ අන්තිම මැසේජ් එක. හයි සුදු බෝලි ජානුමණිකා එකේ ඉඳලා හතර වෙනකන් ආදරේ. එකේ ඉඳලා හතර වෙනකන් ආදරේ නම් උම්ම දෙන්නේ නැහැ. මොකද එතනින් එහාට මට ආදරේ නැහැ නේ කියන්නේ. ගිනි ගින්දර උම්මා දේවි ලොකු උම්ම එකකුත් එක්ක අපිවත් සින්දුවකට එකතු කරගන්න බෝකුන්දර 10:95 මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශ්‍රේයන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිරිය දේවිද ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු.

හයිමනික මම අම්බලන්තට බැමිණියන් වෙලා ධම්මිකා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත්සර අම්ම තාත්තා වගේම නැත්නම් හැමෝම විශේෂයෙන් ආවත් එකතු කරගන්නවා අද කඳ මුද්‍ර හන්දියට ගියොත් රසින්දි අපකට ටිකක් කාලෙ ඉන්න පුළුවන් එන්නම් ඉදී අප කන්න කොයි වෙලාවක හරි මං කඩන් පාතේ හෙලෝ ජානු නංගි අපිවත් සින්දුවකට එකතු කරගන්න මේක මෝර්ලොස් කනු ඉස්සරහා ජයසිරි බදික ස්ටාෆ් එක ජය වේවා.

එහෙනම් ඉතින් අපි යන්නයි හදන්නේ අසායවිල්ලා. සාරීද මතකයිනි අදරන්න වේ ඉඳලා FM DJ night අහනවා වගේම බලන්න අමතක කරන්න එපා, මේක බලන්න මොණි වැඩක්. එහෙනම් කොල්ලෝ අපි ගියා හම්බ වෙමු හෙට හරියටම දවල් 12ට. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකෙන්. ඒ වගේම ඔයාගේ මගේ සුපුරුදු ටයිම් එක හරියටම දවල් 1 ලබන සතියේ අලුත් දවසක අලුත් සතියක ගින්දර හැන්දෑවෙන් මං ඔයාගේ ජනු.

0: daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
4: ඒ කාලේ හිට්ම සින්දු
5: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා
6: මේ කාලේ හිට්ම සින්දු
7: වෙරළු මල් වෙරළු මල්
8: වෙරළු හිටුණා යන්නේ නැතුව
4: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න
9: සෙනසුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
10: Never FM Hello Hello Satyantra
4: අහන්න අහන්න
11: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න Net FM ගින්දර හැන්දෑවා
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
13: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
14: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
18: හතරවටේ පටන් ගන්න වේලාව හවස 4යි දැන් සුබ සන්ධ්‍යාවක්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. එළඹෙන 18 වනදා සිට 22 වනදා දක්වා කුඹල් පෙරහැර විදු සංචාරය කිරීම නියමිත අතර රන්දෝලි පෙරහැර විදු සංචාරය කෙරෙන්නේ ලබන 23 වනදා සිට 27 වනදා දක්වායි. පෙරහැර පැවැත්වෙන මුළු කාල සීමාවම ආවරණය වන පරිදි මාර්ග බාධක ගෙදවීම, පුද්ගලින් සහ රථවාහන පරීක්ෂා කිරීම, සංචාරකයන්ට මඟ පෙන්වීම මෙන්ම විශේෂ රථවාහන ගල් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇතේ. මිලගනිත් නිවුස් පාසල් 5ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM Anupaha, FM Anuhadarai Dashma Ata, Net FM.
4: Marubang!

සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 6යි වෙලාව. අපි හතර වටේ සිකුරාදා දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. සතියක මහන්සි ඉවර කරලා ගෙදර යන්න බලාපොරොත්තු වෙන සෙනසුරාදා දවස් දෙකේ නිවාඩුව භුක්ති විඳින බලාපොරොත්තු වෙමින් ඉන්න ඔය එක තමයි සිකුරාදා හවස වරේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. උදේ ඉඳලා දෙදුරු මාවත අහලා ඊට පස්සේ ඉතින් එහාට ගින්දර හැන්දෑව අහලා චිල්ල කේවා හවස වරේ අහන්න අසුම සින්දු ටිකක් එක්ක අපි හවස 4 ඉඳලා 6 වෙනකම් වැඩ පටන් ගන්න හදන්නේ. කෝල් කරන්න තියෙනවා, මැසේජ් කරන්න තියෙනවා, Facebook live එකකින් සෙට් වෙන්න තියෙනවා නේද? වැඩ ගොඩක් තියෙන දවසක්. Right, එනිසාම මේ වැඩ ගොඩ ASCII 0711 95 95 95 WhatsApp එකේ මැසේජ් කරන කට්ටියට හවස 6 වෙනකම් වෙලාව තියෙනවා. ආදරය කරන කෙනෙක් එක්කතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔය ආසම සින්දුවක් තියෙනවා නම් ඒක වගේ ඉල්ල ගන්නත් පුළුවන්. කම්මැලි කමක්, පාළුවක්, තනිකමක් තියෙනවා නම් කෝල් එකක් අරගෙන මාතික චුට්ටක් අද කතා කරන්නත් පුළුවන්. හරිද? ඒ විතරක් නෙමෙයි, අද සිකුරාද කියලා කියන්නේ පොඩ්ඩක් මේ පැත්ත සැහැන්න කාර්ය බහුල වෙන දවසක් නේ නේද? FM DJ Night Face to Face Attack Show අපි කමක්‍රමෙන් අවසන්, ඒ කියන්නේ පළමු තරඟ වටේ අවසන් අදීරයට එන ගමන් ඉන්නේ. ඒතකොට අද දවසේදී අපි විශේෂයෙන්ම FM DJ Night Face to Face Attack Show එකට බදුල්ල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය අතර තමයි මුහුණට මුහුණ සංග්‍රාමය අරගෙන ඉන්නේ, ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා දෙන්නම ටිකක් දුරේ ඉඳලා එන නිසා මේ වෙද්දි තොන්න තරඟකරුවන් දෙදෙනා අපිට දැනුවත් කරනවා ළඟ ළඟ මෙන ගමන් ඉන්න රණවේ වෙද්දි වැඩේ නියමටම දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා ඔයත් ලෑස්ති වෙලා ඉන්න. ඔය කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න Facebook live එකට ඔයාට ඇති තරම් කමෙන්ට් කරන්න පුළුවන්. හරියටම රණවේ වෙද්දි එකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි ලබන සිකුරාදාව අපි සූදානම් කරගෙන ඉන්නවානේ FM DJ Night Face to Face Attack Show එකේ තවත් අදීරයක්. ඒ කියන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ අවස්ථාව වරන් දෙන්න. මේ වෙලාවේ දක්ෂයෙක් අහගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් 0711 95 95 95ට ඔය DJ play කරන පැහැදිලි වීඩියෝ එකක්, ඔඩියෝ එකේ quality එකත් එක්කම අපිට එවන්න. හරිද? ඒත් එක්කම ඊට පස්සේ සැප්තැම්බර් මාසේ අපි දෙවන අදීරය, ඒ කියන්නේ ජයග්‍රාහකයන් එකතු කරගෙන දෙවන තරඟ බටේ ආරම්භ කරන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරි. ඕකේ, අපිට එහෙනම් වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හවස්වරු යාසම සින්දු අහගෙන ඉන්න ගමන් ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි NLB ජය ලොතරැයි අරගන්න එක. දැන් හෙට සෙනසුරාදා, අනිද්දා ඉරිදානේ. දැන් ඉරිදා දවස්වලට NLB ජය ලොතරැයි අරගත්තාම ඔයාට සුවිශේෂී අවස්ථාවක් හම්බ වෙනවා. ඒ තමයි Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාට Sunday bonus වාසනාවන්ත අවස්ථාව හරහා ඉඩකඩ ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා NLB ජය ලොතරැයි අරගත්තාම, සාමාන්‍ය NLB ජය ලොතරැයි කියව ගමන් ඔයා දන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට දවසේ වැඩිම ජයග්‍රහණ හිමි කර දෙන ලොතරැයි තමයි NLB ජය ලොතරැයි කියලා කියන්නේ. හරිද? එතකොට අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණත්, මුලේ ඉඳලා අගට අංක ටික ගැලපුණත් ඔයාට වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි සහ Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න තියෙන හොඳම ලොතරැයි තමයි NLB ජය කියලා කියන්නේ. ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ ගැන මතක් කරන්නේ. ඒ ගැනත් මතක් කරලා අපි හවස 4 ඉඳලා 6 වෙනකන් ආසම සින්දු ටිකක් අහන්න සිකුරාදා දවසේ chill එකේ සෙට් වෙන්න හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. දන්නවනේ මේක ඔයගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක. හතර වටේ Faith DJ Azar.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.

0: ආතිකලතරයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: මාත්‍යද කේක් කන්නවත් ආවෙ නෑනේ
3: මට උණ වගේ සේන
2: ලින්ක් පස් පංගුව බමු
3: සෑහෙන වෙලාවක් යයිනේ
2: මොන ගත්තා තැඹුවා සුටුසු ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟ පැති

0: එකසිවසිපහයි එකසිවසිපා අමතන්න.
1: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීන මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51.
3: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC, පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment. ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම.

දවස 4යි විනාඩි 24යි වෙලාව. හද චිල්ලකේ සින්දු අහන දවසනේ නේද? ඉතින් ඒ නිසා 0711 95 95 95ට ආඩ ඕන තරම් මැසේජ් කරන්න පුළුවන් දවසක් අද. ඉතින් ඒ නිසාම සුපුරුදු විදියට අදත් ඔයාව අහගෙන ඉන්නවා ඩීජේ ආසා. මොකද අපි දන්නවා ලස්සන සින්දුවක් අහන්න පුළුවන් පැය දෙකේම කියලා. ඉතින් ඒ නිසා රයිට් ඕකේ. මේ දවස්වල අපි උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නේවාසිකව රාජකාරී කරන ගමන් ඉන්නේ. හරිද? නිරෝෂන් බණ්ඩාර සර්වයි, ඊට පස්සේ කොස්සත් සර්වයි, වගේම නිකවැරටි රැස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්න රොහාන් මල්ලි, කසුන් මල්ලි ඇතුළු පරිපාලන අංශය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නිකවැරටියෙන් චම්පික ලලිත් පෙරේරා මැසේජ් එකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක හිර වෙලා ඉන්නකොට ස්ට්‍රෙස් එක ඊට පස්සේ කම්මැලිකම පාළුව මේ සේරම නැති වෙලා යන්න නියම සින්දු අහන්න පුළුවන් පැය දෙක තමයි මේක. තියෙන්ස අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සාමම තංගල්ලේ නප්සරා, මටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාව වාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන උදාර විදියට අනිවාර්යෙන් මම ඔයාලා සෙට් එකම එකතු කරගන්න. සරච්චන්ද්‍ර ඩෑස් මැසේජ් එකක් දාලා තිනවා රයිගම ඉඳලා, අසා අපිටත් ලස්සන සින්දුවක් ඕන, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා. ඕකේ, මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you, ජය වේවා. එකටි ඔක්කොම එකතු කරගෙන අද පොඩ්ඩක් වැඩිපුර සින්දු අහන දවසනේ. මොකද රෑටත් සින්දු අහන්න තියෙනවා නේද? ඉතින් ඒ නිසා පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න තමයි හදන්නේ. මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට ආව අනිවාර්යෙන් මතක් කරනවා.

0: net.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 38යි දැන්.
2: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
3: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 011 2 125 125 අමතන්න.
5: Downrow inverter ශීතකරණ 120ක වට්ටම් 90000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 2 127 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ඩම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87000 සිට ඩම්රෝ වගකීම් බක්ත සහිතව.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: වීතරාගේ මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
10: නැත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව.

0: ආභෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: net fm බුදු ගුණ හඳව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: net fm බුදු ගුණ හඳව
2: අඩුවියදමකින් දිගුදුරක්යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූට එක කේඩි රයිස් වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

රයිට් වෙලාව හවස 4යි විනාඩි 46ක් වෙනකොට අපි Facebook live එකේ ඉන්නේ. Facebook live එකේ ඉන්න ගමන් මේ වෙලාවේ WhatsApp එකේ set එකකුත් ඉන්නවා මතක් කරන්න මට message කරපු. Hi කොහොමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා. බදුල්ලේ අන්දිනියන් ශ්‍රියානි මැසේජ් කරලා තිනවා. Thank you ශ්‍රියානි මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. හස්බන්ඩ් වත් එකතු කරගන්න කියලා තිනවා ශිරෝමි. Okay. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ අටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ set එක සද්දරම හතරවට යහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා. ඒ වගේම මරත් ලස්සන සින්දුවක් ඕනි කියලා ඉඳුල්ගොඩින් තරංගා දිසානායක මැසේජ් කරලා තිනවා. උදාරයි ආවත් එකතු කරගන්නම්. Facebook live එකේ මේ වෙලාවේ සෑහෙන්න කට්ටියක් comment කරගෙන යනකොට ලක්ෂ්මී දිසානායක ඊට පස්සේ නිරංජි අඹගහ ගෙදර මහේෂී මදුභාෂිනී ඒ වගේම දිනු ආවත් එකතු කරගන්නම් ඒ වගේම ජයනි රවීනා අපිත් මේ වෙලාවේ අනුරාධපුර ඉඳලා live එක බලාගෙන ඉන්නවා කියලා තියෙනවා ඒ වගේම තරිඳු එම් සානක ආවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම ලක්මාලි thank you ඒ වගේම කවුද මේ ඉන්නේ දුල්මි ආවත් එකතු කරගන්නම් thank you set එකට message කරාට නෑ comment කරාට නේ ඔයාලා කට්ටියම ලෑස්ති කරගෙන තියෙන මෑෂොප් එකට එකතු කරගන්නම් අපි මෑෂොප් එකට යන්න කලින් මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් දැන් සිකුරාදා වගේ දවස් වලට හරිද ඔයාලා පොඩ්ඩක් ටග්ගාල ගෙදර යන්නනේ බලන්නේ මොකද සිකුරාදා වැඩ ටික ඉවර කරා ටග්ගාල ෆයිල් ටික ඔක්කොම හෙට මෙහෙට ගල්ලා දැම්මා සෙනසුරාදා ගෙදර ඉන්න බලාගෙන රුංගාල ගෙදර යන්න තමයි හදන්නේ ඔය යන ගමන් සෙනසුරාදා දවස් දෙකට ගෙදරට අවශ්‍ය කරන බඩු පොඩ්ඩකුත් අරගෙන යන්න හරිද උයන්න පිහන්න අවශ්‍ය කරන දේවල් ටිකකුත් අරගෙන යන්න නේද ඔය පොඩි ට්‍රයි එකක් දෙනවනේ නේ අතේ කීයක් හරි තියෙනවා නම් ගෙදරට හාල් ටිකක් ඊට පස්සේ මිනිස් තුන පහනම් මනම් එළවලු ටිකක් එහෙම අරයි යන්නත් පොඩි අයිඩියා එකක් තියෙනවනේ නේද හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය බස් එකේ යනවා නම් ඊට පස්සේ ට්‍රේන් එකේ යනවා නම් එහෙම හරි අමාරුයිනේ ඔහොම අනම්මනම් උස්සගෙන යන්න බෑ හැබැයි උනට ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාට පොඩි බයික් එකක් එහෙම තියෙනවා නම් කොහමද නේ වැඩ ඇරලා යන ගමන් ගෙදරට අවශ්‍ය කරන දේවල් ටික අරන් යන්න පුළුවන් ඊට පස්සේ හෙට සෙනසුරාදා දවස් දෙකේ ගෙදර ඉන්න ගමන් ටග්ගාල කඩේට ගිහිල්ලා හන්දියට ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් ගෑස් එක ගහගෙන එන්න පුළුවන් ඔය දැන් ගෙදර පොඩි බයික් එකක් එහෙම නැති කට්ටියට පොඩ්ඩක් එළියට පහළට යනවා එකම හිතන්න දේවල් වැඩි ඒ ඉතින් කොබස් එක යන්න ඕන නැත්නම් පයින් යන්න ඕන නැත්නම් ටොක් එකක් දාගෙන යන්න ඕන ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවනේ හැබැයි පොඩි බයික් එකක් එහෙම තිබ්බනම් මේ ටික නිදහසේ කරගන්න පුළුවන් නේද කියලා ඔයා කල්පනා කරනවා නම් අන්න ඔයාට මම උත්තරේ දෙන්න හදන්නේ ඔයාට හරිම ලේසියෙන් හිතා ගන්නවත් බැරි තරම් වාසි ගොඩක් එක්ක ඔළුවට බරක් නැතුව බයික් එකක් ගන්න තියෙන හොඳම අවස්ථාව ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ මේ දවස්වල මුළු ලංකාවෙම කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ KD Rice Motor Company Private Limited හරහා ඔයාට හඳුන්වා දෙන KD Rice Leader 125 petrol bike එක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා අනිත් එක තමයි මේ දවස්වල රුපියල් 599,000 වගේ හිතාගන්න බැරි තරම් අඩු මුදලකට ඔයාලට සුපිරි බයික් එකක් ඔයාලා කරගන්න තියෙන හොඳම chance එක තමයි මේක. ඒ නිසා බලබල ඉන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට. මොකද මේ down payment එක, කියන්නේ lease එකක් දාලා ගන්නව නම් down payment එකත් හරි පොඩි ගාණයි දෙන්න ඕන. ඔයාලට පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ number එකට call එකක් දෙන්න. එතකොට ඒගොල්ලොත් එක්ක කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0773 533 535 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් KD Rice Motor Company Private Limited වෙතින් තමයි ඔයාලට මේක හඳුන්වා දෙන්නේ අපි Facebook live එකේ තාම ඉන්න නිසා ඔයාලට පුළුවන් ටග් ගාලා NetFM official Facebook page එකෙන් live එකට ඇවිල්ලා පොඩි comment ගොඩාක් දාන්නත් පුළුවන් නැත්නම් ලොකු දිග එක comment එකක් දාන්නත් පුළුවන්

0: தாம்ரோ வசர மெத சேல் சோஃபா சதஹா விசேஷ வாட்டம் கல் பவதிட சுவ பகசுயின் யுத் சோஃபா ஹெட்ட நமதஹசி சிட்ட சியலும தாம்ரோ பிரதர்ஷனாக அரவலி
1: ஸ்ரீ லங்காவே பிரதம வதாவட ரைனோ ரூஃபிங் வித் இன் ஹந்துன்வா தின ரைனோ பிரிமியர் ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சைத ரூஃபிங் ஷீட் ரைனோ ரூஃபிங் வித் இன் ஹந்துன்வா தின ரைனோ பிரிமியர் ரூஃபிங் ஷீட் வெடி விஸ்தர சந்தா 1396 அமதன
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
3: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: Daily drive එකකට smart choice එකක් BYD Sealion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealion 5 smart drive smart savings BYD 1125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
7: Mastergate ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත Children's World Kelnia Mastergate Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540
9: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: ඒ කාලේ හිටම සින්දු
2: රදවල් මල් රැඟු සිරිපාට දේ දුනු සේ දිනා.
3: මේ කාලේ හිටම සින්දු
4: වෙරළු මල් වෙරළු මල්
1: කාලෙම ට්‍රෙන්ඩිං සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදයි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
5: නැතර් FM.
1: හෙලෝ හෙලෝ සතියන්ත.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: නම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්ම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාව දක්වා වන වෙරළට ඔබෙන් වූ මුහුදු තීරයේ සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 55-60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තත්වය හමුවේ අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර හෙට දිනේදී සබර්ගම පළාතට මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතරයන් දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 net FM
4: Baru bang!

0: We're moving.
1: Visa, I rush.
2: Hatırıvati, hatırıvati.
3: හවස පහයි විනාඩි 8යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ දෙවෙනි පැය පටන් අරගෙන තියෙන්නේ හරියටම බැලුවොත් තව පැය 9ක් විතර වගේ තමයි තියෙන්නේ FM Digital Face to Face Attack Show එක අපි ඔයාලට අරගෙන එන්න අද දවසේදී තරඟ වදින්නේ මම ඔයාලට මතක් කරා වගේම බදුල්ල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය අතර තමයි ද්වන්ද සංග්‍රාමය තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ DC එනවා ඒ වගේම තමයි පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වේව් එන්ටර්ටේන්මන්ට් එනවා ඉතින් ඒ නිසා මේ දෙන්නගේ රියල් බැර ටිකක් බලාගෙන වාසනාවන්ත ජයග්‍රාහකයා ඔයාගේ මනාපෙන් තෝරාපත් කරගන්න ඔයාට අද රෑ 9 ඉඳලා අවස්ථාව දිනවා ඉතින් ඒ නිසා ලැස් වෙලා ඉන්න හරියටම රෑ 9 වෙද්දි වැඩේ පටන් ගන්න ඕකේ ඒ වගේම WhatsApp එක පැත්තට යන්න හදන්නේ සුබසන්ධ්‍යාවක් වේවා සා අපි මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුප ඔයාව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම මටත් දෙනවත් සින්දුවක් මම මල්ලව පිටිය සුනෙත් වලන්සලේ නායනමත් එකතු කරගන්න අම්මා ඒ වගේම පුතා තිසුන් ඒ වගේම සුනෙත් කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඒ වගේම යටියන්තොට පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක ලසන්ත තමයි මැසේජ් එක දාලා තින්නේ thank you ලසන්ත ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් හාලියල සම්පත් මෝටර්ස් එකේ සද්දෙටම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නියමයි අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you ජය වේවා මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන සුපිරි සින්දුවකට යන්න හදනේ හවස 5යි විනාඩි 9යි දැන් 6ට කලින් මැසේජ් එකක් දාන්න

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
1: හෙට ගෙදර නවතින්න වෙයි වගේ
2: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා
1: අම්මට ඒකත් ඇහුණා
2: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි Daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
4: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: Damro Vasara Meda Sale Nithana Kamara Kattala Sadaha Vishesha Vattam Devanimavin Yut Almari 30000 Sita Sieluma Damro Pradarshana Garavalin
9: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමඟ වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
11: අද කතා නැත්තේ මොකද වගේලාද ඔයා එපා හඳන්නට මගේ සුදා ඕම් ප්ලාස්ටරෙන් මමං කතා නවතින්නේ දැන් රාතා ඉතින් කතා කරන්න
12: අලුත් මඩාලෝ කෝම් ප්ලාස්ටර් ප්ලෑන් එක රීලෝඩ් කර ඕනම නෙට්වර්ක්

ஹவுஸ் ஆஃப் ஹதராய் வினாடி ஹவுஸ் ஆஃப் ஹாய் வினாடி மிஸ் ஹதராய் அம்மோ பலன்னே தாமனிக்கு ஹதராய் வகை பொடி ஃபீல் இன்னிக்கா தென்னு கத்தானே මේ හවස පහ විනාඩි 24ක් වෙනකොට අපි මේ මතක් කරන්න හදන්නේ දැන් අලුතෙන් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙන ඔයාට අලුතෙන් ත්‍රිවිල් එකක් ගන්න ඕන කියලා කල්පනා කර කර ඉන්න ඔයාට ගෙදර කට්ටියට එහෙම යන්න පොඩි හරි වාහනයක් තියෙනවා නම් හොඳයි කියලා හිතන ඔයාට වයිෆ් තවදුරටත් පයින් යන්න ඕනේ නැහැ ගර්ල් ෆ්‍රෙන්ඩ් තවදුරටත් පයින් යන්න ඕනේ නැහැ එයාටත් වැඩට යන පොඩි බයික් එකක් එහෙම අරන් දෙන්න අයිඩියා එකක් තියාගෙන ඉන්න ඔයාට තමයි මම මේ මතක් කරන්නේ දැන් ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් ඇවිල්ලා තිනවා කියලා ඔයා දන්නවනේ කෙඩි රයිස් එක එතකොට කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා ලංකාවේ කියලා අභිමානයෙන් කියන්න පුළුවන් අපේම ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් විදිහට එන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ඒ වගේම කෙඩි රයිස් ලීඩර් ඉලෙක්ට්‍රික් බයික් එක ඊට පස්සේ කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ඔයාලට දැන් හිතාගන්න බැරි තරම් වාසි ගොඩක් එක්ක මිලදී ගන්න අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම දැන් කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල සෑහෙන්න කතා වෙනවා. ඒකට හේතුව තමයි මේක ඇවිල්ලා හොඳට පෙට්‍රල් කරන බයික් එකක්. ඒ කියන්නේ ඔයාලට බයික් එක අලුතෙන් අරගත්තට පස්සේ තෙල් වියදමක් යන්නෙම නැති තරම්. මේක පෙට්‍රල් සුවඳටත් දුවන. අර මං කියනා වගේ ෂෙඩ් එකක් ළඟින් ගියත් නිකන් තෙල් උනනවා වගේ එකක් තියෙනවා. ඒ නිසා රුපියල් 599,000කට තවත් මිල අඩු කරලා රුපියල් 599,000කට දැන් ඔයාලට බයික් එක ඔයාගෙම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ලීස් එකක් දාලා වාහනේ ගන්නවා නම් ඔයාට පොඩි ගාණක් ගෙවලා බයික් එක ගෙදර අරන් යන්නත් අවස්ථාව තියෙනවා. දැන් සාමාන්‍ය වෙන මොකක් හරි එකක් ඔයා try කරොත් එහෙම මම හිතන ඩවුන් පේමන්ට් එකත් සෑහෙන ලොකු ගාණක් ගෙවන්න වෙනවනේ. හැබැයි උනාට ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් KD Rice Motor Company Private Limited හරහා ඔයාට KD Rice Leader 125 petrol bike එක හරිම පොඩි ඩවුන් පේමන්ට් එකක් කරලා බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වාසි ගොඩක් එක්ක හිතේ හැටියට ගැම්මට පැදගෙන යන්න පුළුවන් බයික් එකක් ගන්නවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. දිවෙනපුරා සේවා ජාලයේ අලෙවි නියෝජිතයන් වගේම ලංකාවේ ඕනම තැනකින් ඔයාට spare parts ගන්නත් අවස්ථාව තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට KD Rice Leader 125 petrol bike එක ඔයා කරගන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ NLB ජය ලොතරැය්‍ය ගැන. ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරන ලොතරැය්‍ය. ඒ කියන්නේ දවසේ වැඩිම වාසනාවන්ත දිනුම් වාර ප්‍රමාණයක් හිමි කර දෙන දිනුම් අවස්ථාවන් ප්‍රමාණයක් හිමි කරලා දෙන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. එතකොට NLB ජය ලොතරැය්‍ය අරගන්න කෙනෙක්ට මුල ඉඳලා අගට වාසනාවන්ත අංක ටික ගැලපුණත් අග ඉඳලා මුලට ගැලපුණත් හිතාගන්න බැරි තරම් ලොකු වටිනා කියන තෑගි දිනා ගන්න පුළුවන් රුපියල් 50,000 මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඊට අමතරව Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න දැන් ඔයාට NLB ජය ලොතරැය්‍ය හරහා අවස්ථාව තියෙනවා. ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරලා අපි ලසන් සින්දුවකට යන්න හදන්නේ හවස 5:27යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අලුත්තැන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපවිතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මතල අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ලංකා ටයිල්ස් වසර මැදවාසී තෝරාගත් ටයිල්ස් සඳහාසියට 40ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: BYD Cellion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Cellion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
4: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න. දැන්ම කතා කරන්න 0712 666 222 රයිම් රෙසිඩෙන්සිස්
9: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: වීතරාගේ මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
11: නැත්තෆෙම් බුදුගුණ හැන්දෑව

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හවස පහයි විනාඩි 42යි. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් යාළුවෝ කට්ටිය මතක් කරන්න ඕනා. හයි, කොහොමද ෂන්? අසයි, මම මේ වෙලාවව අහගෙන ඉන්නවා කියලා ටෙෂාන් කුරුණෑගල ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. අම්මවයි තාත්තවයි නංගිවයි ඊට පස්සේ නිකිල් ඊට පස්සේ ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔනාලිවයි ඔක්කොම කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර එක්ක තනුජත් ඉන්නවා කියලා තිනවා. ජය වේවා. ඒ වගේම මටත් ලස්සන සින්දුවක් ඕනේ අයියේ. මං කුරුණෑගල ඉන්දුල්ගස් ගොඩින් තරංග තමයි මැසේජ් එක දාලා තියෙන. තරංග මං ආව මතක් කරානේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා බොකුන්දර 10:95 පාරේ මංගලි ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. Thank you ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. ඒ වගේම දෙලුවෙන් චතුරිකා ඊට පස්සේ මාතක ඉන්නවා කියලා තියෙන වායි. වගේම කවුද මේ ඉන්නේ? මගේ මැසේජ් එක තාම කිව්වේ නැණි කියලා දමි මැසේජ් එකක් දාලා තිනවා. ඔන්න මං ඔයාගේ මැසේජ් එක මතක් කරා. හයි, කොහොමද සා? අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ. අම්මා සුනීතා දුවහන්සි ඊට පස්සේ දනංජනීගේ පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා අනෝම මැසේජ් කරලා තිනවා. Thank you අනෝමා. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. හවස 5යි විනාඩි 43යි. ඔය මැසේජ් එකක් දාන්න හවස 6ට කලින් මං ඔයාව මතක් කරන්නම්.

හවසප 5 විනාඩි 46යි වෙලාව. හයි කොහමද සාපිත් මේ වෙලාවේ ආවා වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චානුක මැසේජ් එකක් දාලා තිනවා. Thank you චානුක මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම මට මැසේජ් කරලා තිනවා මේ වෙලාවේ චතුරිකා. Thank you චතුරිකා ආවත් එකතු කරගන්නම්. ආවත් එකතු කරගන්න ගමම්ම හදරය නවේද රත් FM DJ Night Face to Face Attack Show එක බදුල්ල දිස්ත්‍රික්කයේ සහ පොත්තලම දිස්ත්‍රික්කය අතර ද්වන්ද සංග්‍රාමය බලන්න රණවේ වෙදි ලාස්ට් වෙලා ඉන්න කියලා මතක් කරන ගමං මම අදට යන්න හදන්නේ අපි ආයෙත් රෑ 9ට හම්බ වෙනවා නැත් FM DJ Night Face to Face Attack Show එකෙන් එතකම් පරිස්සමින් ඉන්න රෑ 9 වෙද්දි ලාස්ට් වෙලා ඉන්නවට සුපිරිම බැටල් එකක් බලා ගන්න පුළුවන් ගිහලා නම් ජය වේවා මම DJ Azar

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
1: ඇයි ෂුගර් කියන මූණෙන් නැගෙන සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0.47 31 33 540
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
1: වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
4: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KDRS Motor Company Private Limited එකෙන් දැන් leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773 523 535
5: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන NetFM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
8: අඩුවියදමකින්
9: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774 406 4397
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

ඥාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: පැදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
3: leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන්ම අමතන්න 0112 200 200.
4: home blaster them bang

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර.
2: අපේ තෙරුන් වහන්සේලා කාල ප්‍රාසාදයේහි නොමෙති බව උදෑසනම දැනගන්ට ලැබීමෙන් මා විමතියටපත් උනා. උන්වහන්සේලා බැහැරව ගියේ කිමදැයි සිතන්නට අපහසුයි. අපෙන් සිදුවන කිසියම් ප්‍රමාද දෝෂයක් වද්ද?
3: එසේ සිටිය නොහැකි රජතුමනි, හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
4: net fm සංසාර කතන්දර
3: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Home Blaster Mama.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ආයුබෝවන් අද 2026 අගෝස්තු 14 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම. මම තරංග රුක්ෂාන් ජයසේකර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: සිරස්තල රටක් කම්පා කළ වත්තේගම දැරිය හදිසි සැත්කමකට. දැරියගේ පියාගෙන් net news වෙත විශේෂ ප්‍රකාශයක්. දැඩි කතාබහක් ඇති කළ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට. අවදානම අරන් ජනපති සූදානම් වන්නේ කාගේ අවධානය ගන්නද විමසිල්ලෙන් සිටින බව විපක්ෂය කියයි. මම ආයේ එන්නෙත් නෑ ජනපතිගේ දේශපාලන අනාගතය ගැන ඇමති ලාල්කාන්තගෙන් අනාවරණයක්. මහා පරිමාණ වීමෝල් හිමියන් රජයේ කීමට කැමති වෙයි. හෙට සිට රජයේ මිලට වී ගන්නත් සූදානම්.
1: net news the truth people trust.
2: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වී මිලදී ගැනීම වැනි විවිධ මාතෘකා මැද අද හැමෝගෙම කතාබහට ලක් වූ මාතෘකාව වුණේ වත්තේගම දැරිය ගැන හද කම්පා කළ පොතයි. එම දැරියගේ පියා සමග කතා කරන්නටත් අපිට හැකි වුණා. ඔහු කිව්වේ මොනවද? ඒ ගැනතුළු සියලු ප්‍රවෘත්තිවල සත්‍ය අනාවරණය මෙතැන් සිට. වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියේදී සොයාගත් වයස අවුරුදු 4ක් පමණ වන වයසැති දැරිය පරිවාස භාරයට පත්කිරීම සඳහා පොලිසිය විසින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත කරුණු වාර්තා කර තිබෙනවා. එමෙන්ම එම දැරියට පහර දීම සහ එය ඇතුළු චෝදනා කිහිපයක් ඇටතේ ඇගේ මවට සහ ඇය සමග අතරංගුවටගත් පුද්ගලයාට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය පැවසුවේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එම දැරිය අද ශල්‍ය කර්මයකටද භාජනය කර තිබෙනවා. ඒ දිගින් දිගටම එම දැරියට සිදු කර ඇති පහර දීම හමුවේ මුකේ හටගෙන ඇති ආබාධයක් හේතුවෙන්. ඒ අනුව දැරිය තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ත්‍රෝදරතෙකින් පැමිණි පිරිසක් ඊයේ පෙරවරුවේ එම දැරිය වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරුකට අනුවයි. එම අවස්ථාවේ දැරිය දැඩි කුසගින්නෙන් පසු වූ බවත් ඇයට ආහාර ලබා දීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසුවා. පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටි දැරිය ඉන් පසුව මහනුවර ජාතික රෝහලට තුලත් කිරීමට පොලිසිය පියවර ගත්තා. දැරිය මහමග දමා ගිය ඇයගේ මව සහ පිරිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. ඒ අනුව ඔවුන් අතරංගොඩ ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක් තුලයි හාලියල් ප්‍රදේශයේදී සැකරුවන් අතරංගොඩගෙන ඇත්තේ. සැකර් කාන්තාව සිය සැමියා අතහැර දැරියද කැටුව මෙම පුද්ගලයා සමග ජීවත්ව ඇති බව වාර්තා වනපා. ඔහු විසින් දැරියට නිතර නිතර මෙලෙස පහර දී ඇති බවද පොලිස විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. දැරියගේ නීත්‍යානුකූල පියාද වත්තේගම් පොලිස් ස්ථානයට කැඳවා ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි පොලිසිය පැවසුවේ. එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු සහ බිරිඳ මීට මාස කිහිපයකට පෙර සිට වෙන්ව ජීවත් වන බවයි. කුලි රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 12ක් වූ සිය පුත්‍රයා රැකබලාගෙන සිට ඇති බවයි වාර්තා වුණේ. වයස අවුරුදු 4ක් පමණ වන දැරිය ඔහුගේ බිරිඳ භාරයේ සිට තිබෙනවා. මෙතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එම දැරිය රැකබලා ගැනීම සඳහා තමන් වෙත ලබා දෙන ලෙසට බොහෝ පාර්ශ්ව පොලිසියෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වුණේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස දුරකථන ඇමතුම් පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම ඇමතුම් ලබා දුන් පිරිස අතර දරුවන් නොමැති අඹු සැමියන් බොහෝ පිරිසක්ද වනවා. වත්තේගම යටිරාවණ මාර්ගයේ පාලුස්ථානයක දමාගොස් සිටියේදී සොයාගත් වයස අවුරුදු 4ක් පමණ වයසදී දැරියගේ පියා සම්බන්ධ කර ගැනීමට net news කණ්ඩායමට අද පස්වරුවේ හැකි වුණා. මේ ඔහුගේ කතාවයි.
3: මොකක්ද මේ දරුවාට ඇති වෙලා තියෙන සිද්ධිය? ඔබතුමා දරුවාගේ පියාද? කොහොමද මොකද්ද මේ සිද්ධිය ඔබතුමා?
4: මම දරුවාගේ තාත්තා. කොහොමද කරේ? කොහොමද රාශි?
3: මොකක්ද වෙලා තියෙන්නේ?
4: මේ අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ 10 මේ මගේ නෝනා අනියන් සෙමියත් එක්ක පැනලා ගියා. ඊට පස්සේ මම ගිහලා ප්‍රමිලක් දැම්මා මාවනල පොලිසිය. එතකොට මාවනල පොලිසිය කියන්නේ වුණා දුව ඇවිල්ලා අම්මා ගාවල් ඉන්නා කියලා පුතා ඇවිල්ලා මං ගාව. පෙබ්‍රවාරි මාසේ ගියේ ඒක මේ මාසේ මට කරදර කරා දුව ගන්න කියලා. මට එපා මම දුව මරන්න යන්න කියලා. ඊට පස්සේ මම කිව්වා දුව දාකට දෙන්නේ දුව බාර ගන්න බෑ කියලා. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා මම ගන්නවා නම් උසාවි දාලා තමයි ගන්න ඕනේ නැත්නම් කාළි උසාවි දාන්න ඕනේ. අන්තිමේ මේ අවුරුදු 3 දුව ඇවිල්ලා මේ පරිවර්තන මානවත් දාන්න බෑනේ. මේ වත්තේගම වයිසි මාට්ටට මේ ස්පිටාලේ ડોක්ටර්ලට කියලා තියෙන මට දුව ඕනේ දැන්. දුව හදන්න.
2: වත්තේගම දැරියගේ පියා සමග සිදු කළ සම්පූර්ණ සංවාදය net news youtube නාලිකාවට පිවිස හෝ net news facebook පිටුවට පිවිස දැන් නැරඹිය හැකි. මෙරට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 අඩුකම් ව්‍යවස්ථා සංශෝධන 50 කැටුම් පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ලබන සතියේ අධිකරණ සංවිධාන සංශෝධන 50 කැටුම් පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මෙතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයන් තවදුරටත් අදහස් පළ කරමින් සිටනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඉදිරියට ගන්නා පියවර සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.
5: දැන් ජනාධිපතිවරයා කියනවා විෂයපතේ පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. අපි දැනගන්න කැමති මේ ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද? රටේ නීතිඥ සංගමයේ එකට විරුද්ධයි නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ, ආසියාතික නීතිඥ සංගමයේ, UN එක මේ පිළිබඳව තමන්ගේ මතය විරුද්ධව ප්‍රකාශ කරලා තියෙනවා නම්, මේ ජනාධිපතිවරයා ගන්න අවධානම පිළිබඳව නම් මට හිතා ගන්න බෑ. අවධානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා. අපි අවධානයෙන් ඉන්නවා ජනාධිපතිතුමා කාගේ අවධානය දිනා ගන්නද දඟලන්නේ කියලා.
2: කෙසේ වෙතත් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ කුමන පාර්ශ්ව කුමන විවේචන කළද ආණ්ඩුව නිවැරදි ක්‍රියා මාර්ග ගන්නා බවයි.
6: ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්න පුළුවන් පනත සංශෝධනය කරන එකේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය පියවරෙන් හදලා තියෙන්නේ මේ සඳහා අදහස් දක්වන්නන්ට අදහස් දක්වන්න විවේචකයන්ට විවේචනය කරන්න ඒ වගේම අධිකරණ කටයුතු වලට එළඹෙන්න හිතාගෙන ඉන්න කටයුතු අධිකරණ වලට යන්න. නමුත් අපි මේක හොරෙන් ගෙනල්ලා හරි අනීතිකව ගෙනල්ලා හරි මේ තියෙන පනතක් සම්මත කරගන්න තියෙන විධික්‍රමය එහෙම නැත්නම් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තියෙන විධික්‍රමය උල්ලංඝනය කළා හෝ අපි කරලා නැහැ. අපි නිවැරදි ක්‍රියා පටිපාටි ඔස්සේ කරලා තියෙන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට
2: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන් රාජකරුණා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනමත විචාරණයක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
7: ජනාධිපතිවරයා අනේ මම මේ වැඳලා කියන්නේ අවදානමක් අරගෙන ඈ පුටුවෙන් යන්න උනත් ලෑස්ති කියලා නෑ නෑ අවදානමක් ගන්න එපා. ඔබතුමා අවදානමක් ගන්න නැතුව ඒ අවදානම දෙන්නකෝ රටේ ජනතාවට ගන්න.
8: ජනමත විචාරණයකට ගියාම ඔබතුමා අවදානම ගන්න
7: රටේ ජනතාවයි අවදානම ගන්න.
8: මෙන් යයි තව වුරුදු දෙකක් විතර යනකොට කොහොමද?
7: හරිද?
8: එතකොට ඔබතුමා පුටුවෙන් ගියාට 22 වෙනි සංශෝධනයත් එක්ක රට නොසන්සුන් තත්ත්වයකට පත් වෙලා නේ යන්නේ.
2: කෙසේ වෙතත් නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් කලබල වීමට ඉඩක් නොමැති බවයි.
9: නීති හදන තැන පාර්ලිමේන්තුව, නීතිය පසිරදන නීති ක්‍රියාත්මක කරන තැන අධිකරණය. නීති හදන තැන ඉන්න පුළුවන් නම් අවුරුදු 80 පෙන්පු කට්ටියට රෝද පුටුවෙන් යන කට්ටියට නීති හදන තැන ඉන්න පුළුවන් නම් නීතිය පසිරදන ආයතනවල එතකොට මේක ප්‍රශ්නයක් කරගන්නේ කොහොමද?
2: මෙරට අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජයේගත් තීරණේ සම්බන්ධයෙන් ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා නීති සංගමයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂය මේ වන විටත් විරෝධය පළ කර අවසන්. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජලී ඡන්දය ඉල්ලා සිටීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් ගෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා. එෙහිදී ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන්ද අමාත්‍ය ලාල්කාන්ත මහතා අදහස් පළ කළා.
10: ජනාධිපතිවරයා කියන්නේ ආණ්ඩුවක් දිගටම තියෙනවා කියන එකයි, පුජ්‍යලයක් දිගටම ඉන්නවා කියන එකයි දෙක. පුජ්‍යලය අපි යනවා. මන්නම් ආයි මහනුවර ඡන්දෙල්ලන්නවා බලාපොරොත්තුවක් නැහැ. මේ පාරත් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම ඡන්දෙල්ලුවේ වැඩ කරනවා. දේශපාලනය කරනවා, වැඩ කරනවා. මේ ඡන්දෙල්ලන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අපි හැමදාම මරණකම මේකේ ඉන්න ඕන කියලා එකක් නැහැ නේ අපේ දේශපාලනේ. ඒතර මම නැහැ. නමුත් මේ ආණ්ඩුව යනවා. මට කියන්න මේ මේ මේ ආණ්ඩුව පෙරලන්න සමත් විපක්ෂය. මොකක් හරි අඩුතරමින් මූලික යම් පංගුවක් එනින එකක් තියෙන්න බෑ. අනිත් අය එකතු කරගන්න හරි. විපක්ෂ නායකයා කවුද කියලා කියන්නේ? පාර්ලිමේන්තුවේ නම් විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තය බව අපි කවුරුත් දන්නවා. අපි කියන්නේ අපේ විපක්ෂ නායකයා කියලා ඇත්තටම අපි කියන්නේ. හරි. රටේ කවුද කියලා කියන්නේ? කේන්ද්‍ර වෙච්ච නායකයෙක්. ඒවටනේ ජනතාව අපිට විරුද්ධ ජනතාවට උනත් එකතු වෙන්න තනක් තියෙනවානේ. ඉතින් ජනාධිපතිතුමා කියන්නේ මන් දිගට ඉන්න ආවේ නැහැ කියලා. ඒක ඇත්ත. අපි කවුරුත් දිගට ඉන්න ආවේ නැහැ. ජනාධිපතිතුමාට ඕන නම් ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඒක එතුමා සහ පක්ෂ විසින් තියෙන. ඒ එහෙම කියලා අපෙන් ඡන්දෙ ඉල්ලන්න කවුරු හරි නැවිල්ල ඉන්නේ නැහැ. ඒ නිසා ඒකේ කිසිම පරස්පරයක් නැහැ. ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න කැමති නැහැ සාමයි. දේශපාලනය කරලා තියෙන හැමදාම අපි ඡන්දෙ ඉල්ලන්න නෙමෙයි දේශපාලනේ. මම අවුරුදු 42ක් දේශපාලනය කරලා දෙනවා එක දිගට. ආ හිතන්න එපා මන්ත්‍රීකම් කරන්නේ නැහැ කියලා. ඇමතිකම් කරන්නේ නැහැ කියලා. මිනිස්සු දේශපාලනය කරන්නේ නැහැ කියලා. ඒක දේශපාලන කරලා කියන්නේ නෙමෙයි. දැන් අපේ ටිලින් සිල්ලා සහෝදරය ගත්තොත් කවද්ද മന്ത്രി කෙනෙක් උනේ? කවද්ද ඇමති කෙනෙක් උනේ? ඕන්න අපිට ජාතික ලැස්සුම් උනා ජීෙන්න පුළුවන්. ඒ ගේන්නේ නැහැ. දේශපාලනය කරනවා හැමදාම. දේශපාලනය කරනවා කියලා දැන්නේ අපේ සමාජයේ ඔළුවල තියෙනවා. ආ മന്ത്രിකම් ඇමතිකම් ඡන්දෙල්ලනේවා තමයි දේශපාලනය කියලා. ওই ප්‍රශ්නේ ආන්නේ තේ චින්තනෙයි.
2: අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වීමිලදී ගැනීම සම්බන්ධයෙන් දහස් පළක අතරත එහිදී ඔහු කියා සිටියේ වීමිලදී ගැනීම සඳහා විමෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබා දීමට සූදානම් බවයි. රජයේ සහතික මිලට වීමිලදී ගැනීමට මහා පරිමාණ විමෝල් හිමියන්ද කැමැත්ත පළ කළ බව ව්‍යාපාරික ඩඩ්ඩ සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
11: පහුගිය අවුරුදු 76ක කාලය තුල අපේ රට අවිධිමත් පරිපාලනය තුල ආර්ථික වශයෙන් අතිමහත් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුලින් ගොඩ ගැනීම සඳහා අපේ රට. අපි අද ජනාධිපතිතුමත් ලාල්කාන්ත අමතිතුමත් වසන් සමරසිංහ අමතිතුමත් එක්ක තව රජයේ ප්‍රධාන නිලධාරීන් ගොඩක් හිටියා. අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. අද රටේ ගොවියන් මුහුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. රජය විවිධ යෝජනා කරත් අපි අවස්ථාව ඒ විදිහටම පිළිගත්තේ නැහැ. පස්සේ ජනාධිපතිතුමා අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා මේ පිළිබඳව අපෙන් කරුණු විමසුවා. අපිට තියෙන හා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි හෙට උදේ සිට රජයේ සහතික මිලට වී බෙලදී ගන්න තීන්දුව කරා. අද උදේ ජනාධිපතිතුමා සමග අපි එකඟ වුණා.
2: රජයේ ප්‍රකාශයට පත් කළ වී මිලට අනුව නාඩු කිලෝ එකක් සඳහා රුපියල් 120ක්, සම්භාවී කිලෝවක් සඳහා රුපියල් 130ක්, කීර් සම්භාවී කිලෝවක් සඳහා රුපියල් 140ක් ලෙස මිලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නැගෙනහිර ජපානයට ඇදහැලුණු වාර්තාගත අධික වර්ෂාපතනය හේතුවෙන් අවමෝෂයෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතිශය අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තුඩුපළ තුල දහස් සංඛ්‍යාත ගුවන් මගින් පිරිසක් අසරණ වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීබා ප්‍රාන්තයේ නිවාස 20,000කට ආසන්න සංඛ්‍යාවක විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර බලධාරීන් විසින් ඉහළ මට්ටමේ හදිසි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර අවසන්. ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙය මීට පෙර කිසිදු දිනක අත් නොවිදි මට්ටමේ අසාමාන්‍ය මහා වර්ෂාපතනයක් බවයි. චීබා ප්‍රාන්තයට පැයකට මිලිමීටර 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ අගෝස්තු මාසයේ සාමාන්‍ය වර්ෂාපතනයේ මෙන් 3 ගුණයක්. අයහපත් කාලගුණයත් සමග සිදු වූ නායම් සහ ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පොත්ගිරින් ලක්ෂයකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසද උපදෙස් දී තිබෙනවා. මේ අතර පිලිපීනය, චීනය සහ ජපානයන් රටවලට බලපෑ ඩොල්ෆින්, චැන් හෝම් සහ පොලෝ යන සුලි කුණාටු ත්‍රිත්වය හේතුවෙන් කලාපය පුරා දැඩි ආපද තත්ත්වයක් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව වෛද්‍යවරයෙකු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු පර්යේෂකයෙකු මෙන්ම දේශපාලකයෙකු වන ආචාර්ය චන්න ජයසුමන මහතාද මෙලෙස අදහස් පළ කළා.
1: අවුරුදු 21ක් පුරා අපේ රටේ FM නාලිකාවකට විශ්වසනීයත්වය රැකගන්න පුළුවන් වුණා කියන එක තමයි මම දකින ප්‍රධානම කාරණේ. අද විවිධ නාලිකා තියෙනවා විවිධ ආකාරයේ. නමුත් ඒ සියල්ල අතරින් අවුරුදු 21ක් පුරා විශ්වසනීයත්වය රැක ගැනීම අතින් මම හිතනවා නෙට් FM නාලිකාව ඉදිරියම සිටිනවා කියලා. ඒකම අපි මෑතක ඉඳන් දකිනවා අලුතෙන් බිහිවෙච්ච විවිධ ඒ ජනසන්නිවේදන ක්‍රමහරහා පැනන කිසි දෙයක් තමයි අනවශ්‍ය අභූත උලුප්පාදයක් වීම. ඒවා දැක්කම කුතුහලය පමණයි. හැබැයි ඒකේ ප්‍රවෘත්තිමේ වටිනාකමක් නැහැ. කවදාවත් නෙට් FM අපි දැක්කේ නැහැ එහෙම කරනවා. බස මැරුවේ නැහැ. ඒකත් ඉතාම වැදගත්. මම හිතන්නේ අද මේ නූතනයේදී භාෂාව විකෘති කරන්නේ නැතුව ප්‍රවෘත්තිය විකෘති කරන්නේ නැතුව ඇත්ත ඇතිසැකියම් ප්‍රකාශ කිරීමට නෙට් FM දශක දෙකකට අධික කාලයක් පුරා දක්වපු දායකත්වය බෙහෙවින්ම අගය කිරීමට ලක් වෙන්න ඕන. විශේෂයෙන්ම මට මතකයි මේ රටේ කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිරගිය වකුගඩු රෝගය පිළිබඳ අපි මීට වසර 17-18කට ඉස්සෙල්ලා මේ රට දැනුවත් කිරීමේදී එහි ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරා නෙට් FM නාලිකාව. විශේෂයෙන්ම පානීය ජලය හරහා විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය මුසුවීම මේ රෝගය ඇතිවීමට හේතුවක් කියන කාරණය ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ ඒත් එක්කම විලකලාපීය ගොවිවරුන්වල වැඩිම පිරිසක් අසුව නාලිකාවක් තමයි ඒ වෙනකොටත් නෙට් FM නාලිකාව. අද එහි ඍජු ප්‍රතිඵල ලැබිලා තියෙනවා. රෝගය 80%කට ආසන්න ප්‍රමාණයකින් පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. අප සියලු දෙනා අනුගමනය කරපු ක්‍රියාමාර්ග නිසා එහිලා ඒ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා නෙට් FM නාලිකාව ලබා දුන්න සුවිශේෂී දායකත්ව කෘතවේදීව සිහිපත් කරන්නත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒත් එක්කම කොවිඩ් රෝග සංගතයේ අවස්ථාවේදී මම සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරා. ඒ අවස්ථාවේදීත් ඒ ඇත්ත ඇතිසැටියෙන් ජනතාව වෙත ගෙන යාම සඳහා ඉතාම විශාල කාර්යභාරයක් නෙට් FM නාලිකාව සිදු කරා. එය ගැනත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මෙතුවක්කල් රැකගෙන ආපු ඒ අදීනත්වය, ඒ වගේම ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය වගේම විශ්වසනීයත්වය රැකගෙන ඉදිරියටත් කටයුතු කරන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: FM 95, FM 94.8, NET FM, දිවයින පුරා.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: ඕම් ප්ලාස්ටර් දැම්මම

0: daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings bidway 112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
1: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
2: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
1: අතික්‍රමණ
2: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
1: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
2: ඔබේ අසනත් වෙන් කරගන්න අතික්‍රමණ හිස්තනක් ඔබේ නම සඳහන් කර 0876668017 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
1: විමසීම් 0768968980
2: අතික්‍රමණ
1: සාංසාරික සීමා ඉක්මවා යාමට
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: FM 95 94.8 Net FM දිවයින පුරා

අපිව හැමදාම ජීවත් කළේ ඔය කවද හරි කියන දවස. කවද හරියි. කවද හරි මතක් වෙයි. කවද හරි. එහෙම හිතනකොට හිතනවා අපේ ජීවිත කතා පොතේ තියෙන ලස්සනම දවස.

සමහර කතා පටන් ගන්නකොට අපි දන්නේ නැහැ අතරමඟදී ඒ කතාවට අපිට ඔරොත්තු දෙන්න බැරි සිද්ධි අගට ඇමිනෙනවා කියලා. අද කතා කරන්නේ එහෙම දෙයක් ගැන. මං අහන්නේ ඔබෙන් ඔබේ ආදර කතාවටත් දුෂ්ටයෙක් හිටියද කියලා. ඉතින් කියන්නකෝ, ඔයාගේ ආදර කතාවටත් දුෂ්ටයෙක් හිටියද? 0711 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

ඉතින් මං ඇහුවා ඔබේ ආදර කතාවට දුෂ්ටයි කියලාද කියලා. ඔව් තරංග. පාසලේ ගේට්ටුවේ හිටපු මුරකාරයා ඉඳලා ඉහළම තලයට එනකල් හිටියා දුෂ්ටයෝ. අන්තිමට වැඩිහිටියන්ට පණිවිඩේ යන තරමටම ප්‍රේම කතාව දුරදිග ගියා. ඊටත් පස්සේ හරිම සුන්දරව ඇති වෙලා පැවතිලා නැති වෙලාගේ ආදර කතාවක අයිතිකාරය වුණා අපි. මං කුමාර.

0: மன்னாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: தினம் தின உணுசும் வன பிரேட்சக மனாப்பேன் தக்ஷயன் இயலட்ட ஒசவா தபன ஜனதா ஆகர்ஷணியத் சாஜ ஹக்கியாவத் මුහුණට මුහුණ ගැටෙන net fm dj night face to face attack show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය dj dc පුත්තලම දිස්ත්‍රික්කය wave entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානම්ින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම
2: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටෝස්ට වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
8: ගින්දර හැන්දෑව විඥානු

සුබම අන්දාරම් රැක් තරංගක්ක දුෂ්ටයකෙන්න ආදරයක් තියෙන්නම ඕනෙනේ. ඉතිං ආසයි මටත් තිබුණනං ආදර කතාවක්. දුෂ්ටයකුත් ඉන්න හිතේ තියෙනවා හීන ගොඩක්, ලස්සන හීන ගොඩක්. පබෝ, අම් ප්‍රාර්ථනා කරන ආදරයක් ලැබෙන්න දුෂ්ටයෝ ඉන්න ඕන නෑ කියලා. දන්නවනං ආදර කතාවකට දුෂ්ටය ආවහම රිදෙන තරංගම කියන්න. මන්දාරම් රහතයි විනාඩි 16යි තත්පර 19යි. ඔව් තරංග, දුෂ්ටයි හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි, මගේ ආදරයමයි. එයාව මගෙන් දුරස් කළේ මගේ අසීමාන්තික ආදරය. ඒ ආදරය මම දරාගත්තට ඒ වචන මට දරාගන්න බැරි වුණා. වචනගේ වැදුනේ නැති වුණාට හදවතට වැදුන තරංගා. දරණිය ගලින්

ano, obead rekatavet dushtek hitia de kela. Dushtek venne puluan. Etek mandanine. Ema kenekvela ea magi jivite inno ad kela at mandanne. Makad meke eka parshavikadareak. Mandanne magi patta vitrai. Yagi te monod tieni kela mankava dawad danagirana et. Kavadari eatat mangwa game. Mama matakwena tikila hitagin. Karnikari dena kang hamadamat balang hitie. Eka vadhari dawas venuin. Samar vite eka vadhari. 1090 වගේම කවදාවත් නිශ්චිත වෙන්නේ නැති බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. ඒත් පන්තාමත් බලන් ඉන්නවා. මොකද ආදරේ කියන්නේ හැමදාමත් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට නොලැබෙන බව දැන දැනත් බලාගෙන ඉන්න එකට ආදරේ කියලා කියනවා. එහෙම කියවේ ප්‍රාර්ථනා දෙවමිනි. ආදරණීය තරංගා, අද ඔයා අහන අපූර්ව කතාවක්. ඔව් කියන්නත් කොටසක් ඉඳි, නැහැ කියන්නත් කොටසක් ඉඳි. ජීවිතේ කිව්වෙම ලැබීම් නොලැබීම් අතර දෝලණය වුණු නවාතනක්. අපේ ජීවිතේ පුරාම සබඳකම් ඇති වෙනවා. හැබැයි බැඳීම් ඇති වෙන්න එකම එක වතාවක් විතරයි. ඒකනේ විඳින්න තියෙන ජීවිතේ අපි විඳවන්නේ. ආදර කතන්දරවල එදත් දුෂ්ටයෝ හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදි. හැබැයි එහෙමයි ඉන්නෙම තමන්ගේ හෘද සාක්ෂියෙන් පිච්චි පිච්චි. අපේ කතාවලත් හිටියා ඒ වගේ අය. එයාලා අහන්නේ කතාවෙන් භාගයයි, තේරුම් ගන්න කාලේ. ඒත් අන්තිමට කතන්දර කිව්වේ දෙකෙන් තුනෙන් වැඩි කරලා. සතුටක් තියෙනවා. දුෂ්ටකම් කරන හුඟක් දෙනාට ඉතිරි කරන්නෙම පසුතැවිල්ල විතරයි. මොකද කිව්වත් අවංක හිත හැමදාම ආදරෙන් දිනනවා. සුබ සන්ධ්‍යාවක් තරංගා. මගේ ආදර කතාව හිටියම දුෂ්ටයෝ. අනෙක් හැම දුෂ්ටෙක් මතාරින්න සමාව දෙන්න පුළුවන්. හැබැයි එයාගේ හිතේ හිටපු ඒ වංචාකාර බොරුකාර එයාගේ හිතේ දුෂ්ටයට සමාව දෙන්න බෑ. මොකද එයාගේ හිත තමයි මම හරණෙක් හැමෝම කියපු හැමදේම විශ්වාස කළේ. සැකයන් ඇමති විෂ බීජ ඔලුවට දාගෙන මට එයා වෙපා කෙරුවේ. එයා ඒ නිසා එයාගේ හිතයි මට හිටපු ලොකුම දුෂ්ටයා. දමයන්තී

සිතුවේ වෙනස්ම හරියදී අපි හම්බ වුණා. ඒක වැහි කාලයක්. පුංචි පුංචි මතක ඉතිරි වුණා. අදත් ඒ වගේම වැස්සක්. පුංචි පුංචි මතක. හිත ඇතුළට වෙලා ලොකු ලොකු කතන්දර ගොතලා ඔබව මතකයට ගෙනා. හැම මතක පින්තූරයකම මට ඔයාගේ හදවත කිව කතාවක් ඇහුණා.

පාසල් ප්‍රේමේට දුෂ්ට එක් ආපු දවස. එදා අපේ ආදරේ හරිම පුංචි එකක්. පන්තියේ කොනකින් හොරෙන් බලපු බැල්මක්. කොරිඩෝව දිගේ යද්දී හොරෙන් දුන්නේ හිනාවක්. පොතක් අස්ස සංගවපු පුංචි ලියුමක්. ඒ තරම්ම සරලයි අපේ පාසල් ප්‍රේමය. අපි දෙන්නටම හිතුනේ පාසලෙන් එළියට ගියත් මේ ආදරේ එහෙමම තියයි කියලා. ඒත් අපේ කතාවට දුෂ්ටයෙක් ඇතු වුණා. මුලින් වාගේ යාළුවෙක් වගේ, පස්සෙ වාගේ ළඟම කෙනෙක් වගේ, අන්තිමට මගේ තැනම ගත්ත කෙනෙක් වුණා. මම කිසි දෙයක් නොදැන තාමත් ඔයා එනකම් පන්තියේ බලාගෙන හිටියා. ඔයා වෙනුවෙන් මගේ පොතේ පිටු අතරේ පුංචි වචන ලියලා තියාගත්තා. ඒත් ඔයාගේ හිතේ වෙන කෙනෙක් මගේ නම මකමින් හිටියා. එදා මට තේරුනේ නැහැ මගේ ආදරයට වඩා එයා මොන තරම් ලං වෙලාද කියලා. දවසක් ඔයා එයා එක්ක හිනා වෙලා යනවා දැක්කා. මං පන්තියේ දොර ළඟ නිහඬව නතරුණා. ඔයා මාව දැක්කේ නැහැ. ඒත් මම ඔයාව හොඳටම දැක්කා. ඒ මොහොතේ ඔයාගේ නෑ මගේ හිතට තේරුණා අපේ ආදර කතාව එතනින් ඉවරයි කියලා. මං ආට දොස් කිව්වේ නැහැ. එයාට බැන්නෙත් නැහැ. මොකද පාසල් වයසේ තිබුණු ඒ අහිංසක ආදරයට තරහක් වෛරයක් ගැලපුණේ නැහැ. අංකලේ එක දෙයයි. අපි දෙන්න එකට ගිය පාසලේ කොරිඩෝවෙන් තනියම ආපහු එන එක. එදා ඉඳන් ඔයාගේ නම ඇහුණත් මම නිහඬවුණා. ඔයා මගේ ළඟින් ගියත් මම නොදැක්ක වගේ හිටියා. ඒත් හිත ඇතුලේ තාමත් තිබුණේ එදා පන්ති හොරෙන් මට දුන්න ඔයාගේ පළවෙනි හිනාව. අදටත් මට හිතෙනවා අපේ ආදරේ ඉවර කළේ කාලය නෙවෙයි, අපි දෙන්න අතරට ඇවිත් හිටපු ඒ තුන්වෙනියා. එයා අපේ ආදරේ අරගෙන ගියාද කියලා මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා, එයාට ඔයාව ලැබුණා, මට ඔයාව අහිමි වුණා. ඒත් මට ලැබුණද කවදාවත් එයාට ලැබෙන්නේ නැහැ. ඔයාගේ පාසල් ප්‍රේමේ පළමු මතකයේ වෙලා මගේ හිත ඉතුරු වෙලා තියෙන ඒ ලස්සන අතීතය එයාට කවදාවත් ගන්න බෑ. නිහඬ කවිකරු මිලාන් මාලක.

0: rấm rẻ,
1: quán ta rấm rẻ,
0: mắt ta rấm rẻ, vịt ta rắn gà, ta rắn gà.
2: Noor Parata meter siyak durin iskalanka vatapitavaka padinchi venna the palace gampaha avasana nivasa 25 million 25 sita iyalata obat adama sa dambara himikaruwaku wanna denma katha karanna 0.71 0.666222 prime residencies
3: oba kala seveya agayamin obe anagathaya samimat karamin obe visrama vetupata labena ihalama naya mudala den dfcc karusaru vetin රුපියල් 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0.112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඒ කාලේ හිටම සින්දු.
8: වැදවල් මල් රැඟු සිරිපානාට දේදුණු සේදිනා.
9: කාලේ හිටම සින්දු
10: වෙරළු මල් වෙරළු මල්
11: වෙරළු සිත හිතුන යන්න නැතුව තුරුල
7: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දෙකට අහන්න
12: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: නැතෙම් හෙලෝ හෙලෝ සතියන්ත.

කට්ටිය හෝගාල ඩීජේ නයිට්කට ලෑස්තියනවා. ඉතින් මේ අපේ මැදිරි ඇතුළ ඉන්න ඩීජේ අසා ඉන්න. තොට අපේ මිලින්ද සහෝදරය චන්දිම තොට අපේ අමිල සහෝදරයා මේ අපේ කුමාරත් හිටිය. කට්ටියගෙන්ම මං ඇහුවා අපි ෆේස්බුක් ලයිව් එකක් යන්ද අදුර කතාවේ හිටපු දුෂ්ටය ගැන කතා කරන්න කියලා. හැමෝම හා කිව්ව, මාතෘකාව කිව්වට පස්සේ හැමෝම බෑ කිව්වා. මං ඒක ගැන කල්පනා කර කර 0711 95 95 95 මට පණිම දෙවපු අය ළඟ නතර වෙනවා. සුබ සන්ධ්‍යාවක් තරංග. ආදරයට දුෂ්ටෙක් නැත්නම් ඒ ආදරේ මේ තරම් දුර යන්න හේතුවක් නැහැ. එහෙම කිව්වේ නිලු.

හැම දෙයටම දුෂ්ටකම් කරමින් බාධා කළේ මටනම් ආර්ථිකය. එහෙම කිව්වේ ඉන්දිකා. සුබමන් දාරම් රැක් වේවා තරංගා. ආදරවන්තියත් ඇයමයි, ආදර කතාවේ දුෂ්ටකම් කළෙත් ඇයමයි. මගේ හිතට සැනසීමක් වුණේ ඇය ඒ හිතම නිහඬව කදා දැමු ඇත. ඇය මගේ හීනවලට පාට දුන්නේ. ඇය අවසානයේ සියල්ල අඳුර කළෙත් ඇය. කාලා කෑව දැකි මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය විදියට. ඒත් කතාව අවසන් වෙද්දි තේරුණා සමහර මිනිසුන් අපේ ජීවිතේට එන්නේ ආදර කියා දෙන්න නෙවෙයි, අහිමි වීම තුළින් අපිව අපිට හඳුන්වා දෙන්න. එනිසා අදත් ඇයට වෛර කරන්න මට බෑ. මොකද මගේ කතාවේ ලස්සනම මතකයත් ඇයයි, අමාරුම පාඩමත් ඇයයි, ආදරවන්තියත් ඇයයි, දුෂ්ටියත් ඇයයි. ඒත් මගේ හිතේ ඉතිරි වූ අවසාන නිහඬ මතකයත් ඇයයි. ලෙරංගන බස්නායක බදුල්ලේ කියන ඔයාගේ කතාවටත් හිටියද දුෂ්ටෙක්? 0711 95 95 95.

ආදරණීය තරංගාක්කේ මගේ ආදර කතාවට දුෂ්ට දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් එයාගේ නෑනා, අනිත් කෙනා එයාගේ පුංචි. ගොඩාක් කියලා උත්සාහ කළා. එයා මගේ වෙන් කරන්නේ බැරි වුණා. මං හැමදාම කියනා වගේ සබදාම හැම දෙයකටම උත්තර දෙනවා. දවසක රිදෙන්නම විශ්වාස කරන තරංගා. මගේ ළමයි දෙන්නගේ උපන්දින තියන්නේ. ඒ දෙන්නගේ උපන්දිනේ තියන්නේ මාසෙමයි. ඒ දවසෙමයි. අන්තිමට මගේ ආදරේ දිනුවා. සබදාම හිටියා මගේ පැත්තේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැමෝටම සබදාම ඇත්ත කියලා දෙනවා. රාදි රාගම ඉදලා මේ මැසේජ් එක දුන්නේ. ආදරණීය තරංගා, ඉස්සර ආදරේ කරන කාලේ පයිට පෑගෙන වැලි කැටත්, පරවලා වැටෙන වේලුන කොළත්, හමන හුලඟත් පිපෙන මලත්, අහසත් පොළවත් හැරුණකොට අන්සියල්ලම සතුරන් වගේමයි හැසිරුනේ. අන්තිමට එකම ආස පෑවවත් ඉරයි හඳයි වෙන්ව තියනා වගේ මේ මහපොළවේ ජීවත් වුණත් එයයි මමයි නන්න අඳුරන දෙන්නෙක් වුණා. ඒක හිතාගන්න බැරි කතාවක්. මැලේසියාවෙන් නන්දී.

0: பண்டாரம் வித் தரங்கா.
1: ஸ்ரீலங்காவை பிரதம வதாவட ரைனோ ரூஃபிங் வித்தின் ஹதுன்வா தின ரைனோ பிரிமியர் ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சைத ரூஃபிங் ஷீட். ரைனோ ரூஃபிங் வித்தின் ஹதுன்வா தின ரைனோ பிரிமியர் ரூஃபிங் ஷீட். வெடி விஸ்தர சந்தா 1396 அமதன்ன.
2: 100 மீட்டர் சியாக் துரின் நிஸ்கலங்க வட்டபிடாவக பதிஞ்சி வெண்ண த பேலஸ் கம்பஹா அவசான நிவாச 25 மில்லியன 25 சிட்ட இயலட ஒப ததம சடம்பர ஹிமிகருவக வண்ண தென்ம கதா கரண்ண 0.71.666222 ரைம் ரெசிடென்சிஸ்
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: මගේ නම අනුෂා ලක්මාලි. මම Active Plus එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් Active Plus එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
5: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය.
6: ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදී

Lindoi hatse kalahai anupahai anupahai anupahen. Api sudanam venne kage hita kiyawannada kiyala oba kalpana karana na. Me welawa Facebook live eke inna athure man yanne paathagamata padminiwa hoyanna. Mata inna dushtaya man aadaraya karana kenamai. Eya mata salakana vidiya gana mata kiyanna ba. Ehemai aya kiyanne. Siyalu vedana daragena me mohote තමන්ගේ ජීවිතයක ඔට්ටු වෙන හැමෝටම ආදරේ කියලා කියන මම මේක වෙලාවක් කරගන්නවා. ආදරණීය තරංගකේ අපි තව වහගෙන ඉන්නේ. ඇත්ත ආදරය හරිම පුදුමාකාරයි. දුෂ්ට නැති කතන්දර හරිම අඩුයි කියලයි සරෝජනී රුවන්වැල්ලේ ඉඳගෙන කියන්නේ. එතකොට මේ කවුද? මම ආදරේ කරන තරම් නුඹට දැනුනේ. ඔවේ දැනුනේ හැංගීම දන්නවද ලෝකෙට? අවාරේ මුණ ගැස්සුවේ ඇයි අපි අපිට උහුලන්න හැකි නිසයි මේ විශ්වයට අසම්මතයයි කියා ප්‍රේමයට ලෝකයා නිති හැදුවත් කතාලොකුවට ආදරේනං අපි අපිට කොයි තරම් දුෂ්ටවාවත් ඉතිං අපිට මොකද අලව්වෙන් නදී තමයි එහෙම කියන්නේ.

माता तिबुना लासना आदरयाक ए दन मगे आदर कथा विलोकुम बोरुआ ए आदरे दुन्नु के नामाय ए मगे ऐतरे आन्न गे तरह वेन बेरी तनका इन्ने एत मगे कथा वेतुले हिटिया दुष्ट आते आम थमाय एम के आने श्रियाने आदरे इसर हिटपु दुष्टे गणां कलेना කවදාවත් කියා ගන්න බැරි වුණ කියන්නත් ලැබෙන්නේ නැති ආයි කවදාවත් මම ලං වෙන්නත් බැරි ලෝක දෙකක් කොහොමද එකතු වෙන්නේ තරංග ඒ කවදා හරි දවස ආවෙ නැති එකමයි හොඳ ඒ දවස ආව නම් කවදාවත් එයාගේ ළඟ මම වෙනුවෙන් ආදරයක් තිබ්බේ නැහැ කියලා මම දැනගන්නේ කොහොමද මේ හිතේ හුස්ම ගන්න ආදරේ එයාට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ කවදා හරි කියන එකකුත් නැහැ ඒක හීනයක් නොරහසයට ඉඳගෙනයි මම මේක ලියන්නේ මම්මදෝ

අද අපි කතා කරන්නේ ඔබේ ආදර කතාවට දුෂ්ටයෝ හිටියද කියන එක ගැන. මගේ කතාවට නම් දුෂ්ටයෝ විතරමයි හිටියේ. ශක්තිමත් නැති විශ්වාසයක් එයාට තිබුණේ. ඉතින් ඒ ආදරය නිමා වුණු අතීතයක්. මාතලේ ඉඳන් වාසනා හැම කියනවා. සූර්යකාන්ත මලත් ඉර හැරෙන අතට හැරෙනකොට අර කහපාට හඳ ගාව රතු තරුව මම වෙන්නද. ඔය කනාමැදිරි ඇස්සස්සේ මං හංගන්න ඕනේ මොනවද? නිල් පාට මැණික් කැටයක්, කවදාද හිරෝනේ පප්පු ඇස්සේ. පොඩි ගන්න හිතන්න එපා, වටිනාකම වැඩි ඔහොම තියෙද්දි. අපිට නෑ කවුරුත් හිටියේ, අපි විතරක්ම වෙද්දි. ගෙනත් දෙනවද පුංචි පාසලඹක්? ආයෙත් ඔය ආයෙත්ති. එහෙම කියන්නේ සචි, ගෙනත් දෙනවද පුංචි පාසලඹක්? ආයෝ ආයෙ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773133636.
2: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානම්ින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම

सुबमा दारम रैक वेवा तारंगा अके परिसंकरण दुष्टेक नंग इन्नो ने එතකොට තමයි දෙන්නට දෙන්න ආදරෙන් ගෞරවයෙන් පරිස්සමෙන් ගමනක් යන එක ස්ථිර වෙන්නේ. හරියට පුංචි දරුවෝ බලා ගන්නවා වගේ. ඒ දෙන්නට දෙන්න එකිනෙකාට ආදරණීය ගමනක් යනවා. පරිස්සම් කරන දෘෂ්ටියකුයි මට ඉන්නේ. බං මේ ගමෙන් දිලෝ.

අහගින් මග වැරදුන ආදරයක මතක වස්ත්‍ර පූජාව. ඉස්සරම දවසක මම ඔබට පැම් කළෙමි. එහ වහාගිය ඒ ප්‍රේමයට භක්තියෙන් වන්දනාමාන කළෙමි. මහාදිග කතාවක මුල් පිටුව වූ ඒ දවස අපරිමාණව සුන්දරයා. ඒතේ සුන්දර හුඟක් දේ අද වෙද්දි ගින්දරක් වේ යයි නොසිතුවෙමි. මම දැන් මගේ දිවියේ සිහින රේන්දේ කඳුලින් ගෙත්තම් කරමින් හිඳිමි. පාට සරුන් ගැලයක්සේ එහෙ මෙහෙ පාවගිය සිත එක්තැන් කරගන්නට වෙහෙස ගැනමින් හිඳිමි. මට මා ගැන දුකය, ඊටත් වඩා ඔබ ගැන දුකය. මගේ ජීවිතේ මං වඩාත්ම ආදරය කළ එකම ආදරය ඔබය. සඳ එළිය පෙනි පෙනි කළුවර අතගෑ මම සංසාරගත පව්කාරයෙකුට. මගේ හිත පාවා දුනිමි. අනේ එපමණක් ආදරය කරද්දීත් ඔබ මාව තීරුම් නොගත් හැටි. මගේ ජීවිතේ මං වඩාත්ම ආදරය කළ එකම ආදරේ ඔබය. සඳ එළිය පෙනි පෙනි කළුවර අතගෑ මම සංසාරගත පව්කාරයෙකු වෙමි. එපමණ ආදරය කරද්දීත් ඔබ මාව නුදුටු හැටි. ලක්සිරි මාතර තෙලිච්ච විලින්න.

ඔයා දන්නවාද තරංගක්කේ මගේ මහත්තයා මංලඟ ඉන්නවා ඒත් අදටත් එයාගේ පරණ ආදරයන කල් බලාගෙන ඉන්නවා මගේ දුෂ්ටයා එයාගේ කලින් ආදරේ ජීවිත ගතා හරි පුදුමයි එහෙම කියන්න කෑගල්ලෙ දිනෝ

0: rõm rã,
1: anh ta rõm rã,
0: Manda rõm rã with Taranga, Taranga.
2: Kaise yadre hangan bagi lati inwani me? Kaise to siddha alipa kaise sirappe kabhi hua hama hangan ne me netikalla mada anna pulu.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: කුරුණෑගල නාරම්මල TLW නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරේ කම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
5: කතා කරන්න 0777 300 940. මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් 4 වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු.

සමහර වෙලාවට කාටවත් වෛර කරන්න තරම් මට ශක්තියක් නැහැ. ඒ වෙලාවට මම කරන්නේ ඒ මිනිසුන්ව මගහරින එක. ඇත්තටම මම හැම කරන්නේ මිනිසුන්ව මගහරින්න උවමනාවටම නෙවෙයි. වෛරයයි වෛරය නොකරන තනයි අතර මගේ හිතේ ඡේදනයක් ඇති වෙනවට මම බය නිසා. මොකද ඒක ඒ තරම් මගේ හිතට බරක් නිසා. එහෙම කියන්නේ ජනනි භවන්තිකා. පෙම් හසුනක අකුරු කරපු සුන්දරම සුන්දර ආදර කතා. ගංගියුරක දොඩමළ වුණු සුන්දරම සුන්දර ආදර කතා. වැවතාවල්ලක මවපු ආදරහීන කඩමණ්ඩිවල ගොතපු ආදර පැටලිලි ආය කවදාවත් මෙන්න නෑ. කෙටි පණිවිඩයකින් දැනෙන කොටමකොට ආදරේ රහම් රහට දැනෙන්නෙම නෑ. ඒ අතීත කාලය ආයෙන්නෙම නෑ. ඒ කාලෙ කොච්චර ලස්සනද ආයෙත් එනවා නම් කොයි තරං අව්‍යාජ පෙම්වතුන්ද. ඒත් ඒ කාලිවරයි එමගේ නිර්නාමිකයා. සුබ ගිමන් රැයක් ඔබට ආදරණීය තරංගා. හිරු මන්දාරමකට සැඟවලා වලාකුළු අතර අතරමං වෙලා දෝ තන වෙලා සූර්යකාන්ත මල්ගෙම හිරිලා මේ වසන්තයත් ගිම්මහනේ වෙලා හඳත් පායන ලං වෙලා හිරුත් නොගියාම බැස ගියා. ගංගියුර කාවරට සැඟවෙලා තිබුණු හුළඟක් විතරක් අපට ලං වෙලා ඉනෝකා රාජපක්ෂ බදුල්ලෙන් දන්

0: මගේ හිත හදාගන්නම්.
1: මාත් මගේ හිත හදාගන්නම්.
0: නුඹත් මාලාගෙන ති නිසා. පුංචි චෝදනාවක් කරන්න තියෙනවා තරංග ඔයාට. හරියටම 2008. අමතක කරලා උරුදු ගානක් විඳවල වලලා. වලලලා දාපු අතීතය ආයෙ ගොඩ ගන්න එක. වරදක් වුණොත් ඔයත් විත්තිකාරියක් තරංග. ඔයාගේ කටහඬ අතීතය ඉස්සරහට ගේනවා. ඒක කොච්චර වේදනාවක්ද කියලා කොහොම තේරුම් කරන්නද? අනේ හිතවතී, සමාවෙන්න. මදු නුවර අහස යටින් පෑයෝ සඳවතියා. සුබමන්දාරම් රාත්‍රියක් තරංගක්කා. කාලෙකට කලින් වැඩිපුර මාසු කරපු බ්ලැක් ඇන් නයිට් පර්ෆියම් සුවඳ. පපුයතියන් නොමිලේ ලියපු අධි සාන්ද්‍රිත ප්‍රේම වියකෙනවා. පර්ෆියම් වුණත් අවම පැය 24යි. උපරිම පැය 48ක්. එහුව එකේ කාටවත් නවත්තන්න බැරි, කාටවත් දෙවෙනි වෙන්නේ නැති හිත හරි ජාරුවට නවලා උඹේ පැත්තට හරවගත්තට උඹ උනත් හිතන්නේ නැතුව ඇති හදවතින් උපන් ප්‍රේමය වලලලා දාන්න බැරි වගේ. ඉතින් ප්‍රේමය සුඛෝපභෝගී දිව්‍ය පාන අතරින් තිත්ත කළු කෝපි බොන්න අසමං අදහසම උඹ ආස සින්දෝ හන ගමන් ඩයිරි පිටු ලියන එක. ඉතින් මතකද කිසි දාකල් ඔස්සල උඹ දිහා බලපු නැති හැම වෙලේම උඹ නමින් පිච්චිලා දිය වෙලා යන මාව මතකද? වැලිමඩින් ජනංජලේ.

0: මෝසමට අඳුරගන්න බැරි වෙන්න ඇති. රිතු වෙනස් වෙන්න ඇති. හැබැයි ඒ මම්ම තමයි. මගේ ආදරේම තමයි.
1: මට පුළුවන් මැරෙන්න ඕනත් ඔයාගේ ආදරේ වෙනුවෙන්.
0: හැබැයි ඔයා අවංක වෙලා ඉන්නවා නම් විතරක්. මට පුළුවන් ලෝකෙම ගෙනල්ලා තියන්න ඔය පය පාමුලින් උනත්. හැබැයි ඔයා විශ්වාසය දෙනවා නම් විතරක්. සුබදාමටත් ඍතුහරණයටත් අමතක වුණ එක දෙයක් තියෙනවා. ඒ තමයි මගේ ආදරේ.

මන්ත අමත් කල්පනා කරනවා මගේ කතාව ඇතිරි දුෂ්ටෙක් හිටියද කියලා. නෑ, හැබැයි මම වෙන අයගේ කතාවල දුෂ්ටෙක් වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒක නරක අදහසකින් නෙවෙයි. සමහර යා දෙන්නේ නැති තැන් යා නොදීම පිළිබඳව තේරුම් කරලා දෙන්න මට සිද්ධ වුණ වෙලාවල් තිබුණා. අදටත් මට ඒ ගැන කනගාටුවක් නෑ. නිකවැරටියෙන් චම්පිකා. සුබමන්දාරම් රැක්වේවා ආදරණීය තරංග. දුෂ්ටකම් කරන්න දුෂ්ටයෝ නම් ගොඩාරයක් හිටියා. නමුත් ආදරේ බිඳුවක් ලබා දෙන්න මෙයා ජීවන ගමනේ කවුරුත් හිටියේ නෑ. මගේ අම්මා තාත්තා රෙන්න ඒ ජීවිතේ ලස්සන්ට ගෙවිලා යනවා ඉතාමත් සුන්දරව. කන්තලි ජයන්තිපුරින් සන්ධ්‍යා. ආදරණීය තරංග අක්කා, මගේ ආදරයට මම විතරක් ඉන්නකොට කොහෙන්ද අනේ දුෂ්ටයෝ? දුෂ්ටයෝ දහහක් ඉඳලා හරි එයා මගේ වුණා නම් කොච්චර හොඳද? එකම එක පාරක් එයා මගේ වුණා නම් ඒ මට ඇති. මායා, ආදරේ කියන්නේ හරි ලස්සන මිරිඟුවක්. අයිති නැති අයටයි මේ කියන්නේ. එතකොට අපි හිතනවා අනේක දවසක් කියලා. එක දවසක් ළඟට ආවම දවස් දෙකක් කියලා හිතනවා. ටික දවසක් කොහොම හෝ යනකොට හිතනවා ජීවිත කාලෙම කියලා. කවදාද ඉවර වෙන්නේ? මගේ අතර හිටපු දුෂ්ටය මගේ හොඳම යාළුවා. හේතුව ඔහු විවාහ වෙන දවසේ යාළුවන්ට දීපු පාටියේදී මම නොබී ඉන නිසා මගේ දුරකථනය මට නොදැනෙන අරන් මගේ පෙම්වතියට මම වගේ කෙටි පණිවිඩ මගින් දොස් නගමින් සහ නරක නොහොබිනා වචන භාවිතා කරමින් බැනවැදී දුරකථනය විසන්ධි කර තැබීම මගේ වසර 8ක ආදරණීය බැඳීමට තිත තැබීමට හේතුව වුණා. ඔහුට වෛර කරන්නවත් මට හොඳ සිහියක් කාලයක් යනකන් තිබුණේ නැහැ. ඒත් මගේ අස්පනා පිට දිට්ඨම් වේදනේ කර්මයේ පරිසන්ධිය ඇති බව මම දන්නවා. දැන් මං ඔහුට අනුකම්පා කරනවා. මගේ තරහක් වෛරයක් නැහැ. ඉන්දික සමරනායක මන්දාරම් රාත්‍රී ප්‍රසංගය අරගෙන ඇඹිලි පිටියට එන්න කියලා යොහු නිතරම කියන්නේ. සුබ මන්දාරම් රාත්‍රියක් තරංග. මේ සංසාර ගනුදෙනු ඉවර කරන්න මම හරි කැමතියි. ඒත් මගේ හිත හොයන්න මේ ඇස් ඒ හිනාව. ජීවිතෙ හිටියේ නැහැ දුෂ්ටකම් කරන්න කවුරුත්. දුෂ්ටකම් කළේ මමයි, මගේ හිතයි, මටමයි. මාදිපලින් තරංග හර්ෂණී.

ආදරණීය තරංග ඔයා වහගෙන ඉන්නේ. කවදාවත් පණිවිඩෙව්වේ නැති වුණත් ඔයාගේ මායාකාරී කඩහණේ නාදරය අහන්නාසයි. ආදරණීය රුවනි, බලංගොඩේ ඉඳන් එව මායාකාරී පණිවිඩයට ස්තුතියි. ඔයාගේ ආදරෙත් මායාවක් වගේ.

0: பண்டாரம் ரே வித் தரங்கா.
1: அக்மா வித்தில் ஃபேட்டி லிவர் பயவே நிப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே விதகம அப்பே உருமய 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத விந்துவை 47 31 33 540
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන NetFM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය, DJ DC පුත්තලම දිස්ත්‍රික්කය, Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න. ජයග්‍රාහකයන් අතර විජයග්‍රාහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම.

මසිතහු අයිති කරගනිද්දි ඒ ආදරය හැරදා ගියේ. ඒක අතර හිටපු දුෂ්ට හිතක් තිබ්බ කෑනු ළමයෙක් නිසා කියලා මං පස්සේ දැනගත්තා. මං මොනවා කරන්නද? මං කළේ ආදරය කරපු එක විතරයි. එහෙම කිව්වේ මහරගමින් නිර්මලි. මගේ පණට අද ඔයාගේ උපන්දිනේ. ඒත් මට නම් අද කියන්නේ ඔයා මේ ලෝකෙට ආපු දවස විතරක් නෙවෙයි, මගේ ජීවිතේට මෙච්චර ආදරණීය කෙනෙක් එන්න පටන් ගත්ත දවස වගේ. ඔයා මගේ ජීවිතයට ආවට පස්සේ මට තේරුණා කෙනෙක්ව හදවතින්ම ආදරය කරනවා කියන්නේ මොනතරම් ලස්සන හැඟීමක්ද කියලා. ඔයාගේ එක හිනාවක් මගේ දවසම ලස්සන කරන්න පුළුවන්. ඔයා දුකින් ඉනකට මගේ හිතත් රිද්දනවා. ඒ තරම් ඔයා මගේ ජීවිතේ කොටසක් වෙලා. මම හැමදාම පරිපූර්ණ කෙනෙක් නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට මගේ වැරදි වෙන්න පුළුවන්. ඒත් එක දෙයක් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ මගේ ආදරේ. ඔයාගේ ජීවිතේ ඉස්සරහට එන හැම දවසක්ම සතුටින් පිරෙන්න. ඔයාගේ හැම හිනයක්ම එකින් එක හැබෑ වෙන්න. කවදාවත් ඔයාගේ ලස්සන හිනාව නැති වෙන්න එපා. සුබම සුබ ආදරණීය උපන්දිනයක් මගේ මැනික. ඔයාට ලැබෙන්න ඕන මේ ලෝකේ තියෙන ලස්සනම සතුට සැනසීම. මං ඔයාට හැමදාටම ආදරේ. Happy birthday, my love. Matale, sandaruan, bingiriye bhagyata. Dushti inta benle vedak ne taranga. Dushti ayayi denna mekitu ila mavara vettua. Mama gayan.

අනන්තේ පුරාම වසන්ත එපා කියලා කියනවා හේතුව තමයි ළඟ ආදරේ තියෙන එක. දැන් ඉතින් වෙන මොනවා කරන්න? ආදරය කරන ගම dance කරන්න. සුබ මන්දාරම් රැක් මතරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඒ කාලේ හිටම සින්දු
3: රදවල් මල් රැඟු සිරපාට දේනු සේදිනා.
4: මේ කාලේ හිටම සින්දු
5: වෙරළු මල් වෙරළු මල්
6: දෙවසෙත් හිටුන යන්නේ නැතුව තුරුල ඔයගේ.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න
7: සෙන්සුරාදා ඉරිදයි උදේ නවෙන ඉඳන් හවස හය වෙනකන්
8: නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
2: අහන්න අහන්න.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: නෙතෙම් ඩීජේ නයිට් පටන් ගන්න වෙලාව රෑ 9යි දැන්.

අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දිනින් දින උණුසුම් වන ප්‍රේක්ෂක මනාපයෙන් දක්ෂයන් ඉහළට ඔසවා තබන ජනතා ආකර්ෂණයත් සහජ හැකියාවත් මුහුණට මුහුණ ගැටෙන Net FM DJ Night Face to Face Attack Show මූලික අදියරේ අවසන් දින කීපය මේ සිකුරාදා මුහුණට මුහුණ තරඟ වදින්නේ බදුල්ල දිස්ත්‍රික්කය DJ DC පුත්තලම දිස්ත්‍රික්කය Wave Entertainment ඔබේ මනාපයෙන් ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න ජයග්‍රහකයන් අතර විජයග්‍රහකයන් කිරුළු පළඳින දෙවන තරඟ වටය ළඟදීම ළඟදීම Net FM DJ Night Face to Face Attack Show Right වෙලාවර 9යි විනාඩි 3යි Net FM DJ Night Face to Face Attack Show අපි අද දවසේදී තවත් හදිරයක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ලංකාවේ සතර දිග්භාගයේම ඉන්න talented කොල්ල හොයාගෙන ගිහිල්ලා DJ play කරන්න පුළුවන් real bad හොයාගෙන ගිහිල්ලා මෙතනට අරගෙන ඇවිල්ලා දක්ෂයන් අතරේ අතිදක්ෂයන් තෝරන කොට අපි අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අතර ද්වන්ද සංග්‍රාමය ආරම්භ කරන්න තේන්සා වොන්න බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපි වාට කලින් දැනුවත් කරා වගේම DJ DC අවිල්ලා ඉන්නවා අද දවසේදී battle එකට මුහුණ දෙන්න ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයට ගියාම අපිට හම්බ වුණා real wedding අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10 පළමුව තරඟ වදින්න අවස්ථාව හිමි කරගත්තෙත් මෙයා තමයි. ඉතින් එන්සා වුණ අද දවසේදී පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්කතු වෙලා ඉන්නවා Wave Vibe Entertainment. නම පොඩ්ඩක් දිග වුණාට කොල්ලගේ වැඩනම් මරු. අන්න ඒ නිසාම තමයි අපි අද දවසේදී මේ වේදිකාව ඇතුලේ බැටල් එකට මේ දෙන්නව තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසාම මෙතනින් එහාට Net FM official Facebook page එක හරහා බලාගෙන ඉන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ බදුල්ල නම් බදුල්ල DJ DC කියලා කමෙන්ට් කරන්න එක්කෙනෙක්ට ඕන තරම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුත්තලම දිස්ත්‍රික්කයට වාගේ මනාපය පළ කරනවා නම් වාට පුළුවන් පුත්තලම කියලා කමෙන්ට් කරලා Wave Vibe Entertainment කියලා කමෙන්ට් කරන්න එක්කෙනෙක්ට ඇති තරම් ප්‍රමාණයක් කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? රයිට් හද ඇවිල්ලා වැඩේ පටන් ගන්නකොට මම ඔයාලට කියන්නේ මේක ඇවිල්ලා බ්ලාස්ට් වෙන නයිට් එකක්. මොකද අපේ ප්‍රොමෝෂන් කැම්පේන් එක කරන වෙලාවෙ ඉඳලම දෙන්න අතර සුපිරි තරංගයක් තිබ්බා. ඉතින් ඒ නිසා මේ තරංගය අද දවසේදී මේ පැය දෙකහමාර පුරාවටම අතිශය උණුසුම් අන්දමින් බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. රයිට් එහෙනම් ඉතින් අද දවසේදී මම ඔයාලට කිව්වා වගේම වාසනාවන්ත මිනිත්තු 10 හිමි කරගත්තේ පුත්තලම් දිස්ත්‍රික්කේ. ඉතින් ඒ නිසාම අපි සූදානම් මෙතනින් එහාට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් වැඩ පටන් ගන්න. රයිට් එහෙනම් මෙතනින් එහාට මේ දෙන්නගෙන් වාසනාවන්ත ජයග්‍රහකයා තෝරන්න හැකියාව තියෙන්නේ ප්‍රේක්ෂක ඔබට. එන්සයිතින් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ කමෙන්ට් එකෙන් ආදරයෙන් පුරවල අද දවසේදී ජයග්‍රහකයාව තෝරගන්න කියලා මතක් කරන ගමන් අපි ලැස්සී වෙන්න වැඩේ පටන් ගන්න. මෙන්න කවුන්ඩවුන් එක දෙනවා

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: වැඩේ සැපයි සැපයි සැපයි කියන්නේ මෙන්න මේ නිසා තමයි රත්තරනේ පුත්තලමින් වැඩේ පටන් ගන්නකොට මේ වෙද්දි අපිව සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය 100 සීමාව පළවෙනි විනාඩි 2 3 ඇතුළෙම ඉක්මවා ගියා. ඉතින් ඒ නිසාම තමයි අපි කියන්නේ අද දවස ලේසි නෑ. හරිද? පුත්තලමින් පටන් ගන්නකොටම 100කට වැඩි ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඕක බදුල්ලට එද්දි DC 200 පන්නනවා. හරිද? මොකද දෙපැත්තම කරට කර තරගයක් තමයි යන්නේ. දැන් අපේ බලාගෙන ඉන්න කට්ටියට මට මේ මතක් කරන්න තියෙන්නේ ඔයා ආදරේ කරන්නේ වැඩිපුරම බදුල්ලට වුණත් පුත්තලමට වුණත් පටන් ගත්ත වෙලාව ඉඳලා එක දිගට ඔයාලට කමෙන්ට් කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. හරිද? මං ආදරේ DC ටනේ. ඒ නිසා ඉතින් එයා ප්ලේ කරන වෙලාවට විතරයි මං කමෙන්ට් කරන්න කියලා ඉන්නේපා. හරිද? මං ආදරේ පුත්තලමටනේ. ඒ නිසා ඉතින් එයා ප්ලේ කරද්දි විතරයි මං කමෙන්ට් කරන්න කියලා ඉන්නේපා. ඔයා පටන් ගත්ත වෙලාව ඉඳලාම කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ. අපි බදුල්ල පැත්තට වැඩේ බාර දෙන්න හදනකොට අද දවසේදී අපේ එන්ජර්ස්ලා දෙන්නේ සුපුරුදු විදිහට ඇවිල්ලා ඉන්නවා. රයිට්. එතකොට දැන් බදුල්ලට වැඩේ බාර දෙද්දි ඊසි වෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? දැන් බලාගෙන ඉන්න කට්ටියටත් මාත් එක්ක ලේසි වෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙහෙමයි. මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක මං හිතන්නේ 1000 සීමාවේ ඉන්නේ බදුල්ලෙන්. හරිද? අපි බලමු දැන් බලාගෙන ඉන්නවනේ බදුල්ලෙන් පුත්තලමෙන් බලාගෙන ඉන්නවනේ සෑහෙන සෙනගක්. මේ බලාගෙන ඉන්න සෙට් එකත් එක්ක එකතු වෙලා රෑ 9යි විනාඩි 40 වෙනකොට මේ කමෙන්ට් සෙක්ෂන් එක 7000 සීමාව පහු කරලා පෙන්නයිද? මොකද කියන්නේ? අනිවාර්යෙන්නේ රයිට්. මොකද කියන්නේ පුත්තලමෙන් මොකද කියන්නේ වැඩේ කරයිද? ඒ පැත්තත් එච්චර තමයි නේද? අන්න ඒ නිසාම අපි වැඩිය කතා කරන්නේ නැතුව දැන් ඔන්න වාසනාවන්ත මිනිත්තු 10 ලබා දෙන්න හදන්නේ බදුල්ලට. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් වලින් අතීතරම් පුරවගෙන යන්න පුළුවන්. මොකද අද දවසේදී ලේසි වෙන්නේ නැහැ. ඔබ ආදරය කරන කෙනාව ජයග්‍රහණය කරවන්න නම් ඔයාලට කමෙන්ට් එකක් දෙකක් තුනක් නෙමෙයි 1000ක් 2000ක් දෙන්නම වෙනවා පැටියෝ. ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔය වැඩිපුරම ආදරය කරන දිස්ත්‍රික්කයේ පුළුවන් තරම් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි. NetFM official TikTok account එකේත් අපි අද දවසේදී සජීවී විකාශය ලබා දෙනවා. ඒ නිසා ඒ පැත්තට ගිහිලා බලන්න අමතක කරන්න එපා. Right. DC වැඩේට last see the මෙන්න එහෙම වැඩේ පටන් ගන්නවා. අපි බදුල්ලට යන්න හදන්නේ. අද දවසේදී බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතුණු DJ DC ඩයි බාර දෙන්න හදන්නේ 3 2 1 වැඩේ ගහලා ගමු.

0: this week kaya Vue Entertainment.
1: කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දී 6000 සීමාව පහු කරලා තිනා හැබැයි මම ඔඩ් කරා 10 වෙද්දී කමෙන්ට් 15000 ඕනේ බබා හරිද පුත්තලමයි බදුල්ලයි දෙකම එකතුලා දෙන්න බලන්න කමෙන්ට්ස් 15000

රයිට් මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එක 8000 සීමාවට ආසන්න වෙලා තියෙනවා. බොහොම ආඩම්බරෙන් කියන්නේ මෙච්චර අඩුම වෙලාවකදී මෙච්චර ඉක්මනට කමෙන්ට් ආපු සුපිරිම දවසක් තමයි අද. හැබැයි මම ඔයාලට කිව්වා වගේම රෑ 10 වෙද්දී හරියටම කමෙන්ට් සෙක්ෂන් එක 15000 කරොත් ඉතින් ආයි දිස්ත්‍රික්ක දෙකම වැඩ්ඩෝ තමයි. හරිද?

0: NATFM DJ 9 Face to Face Attack Show.
1: අදනම් වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා මං නිකන් කිව්වේ කට කහනවට නෙමෙයිනේ බබා. හරිද? දැන් මම්බයි ඉන්නේ මං කියවන රෑ 10 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 15000 සීමාව පන්නලා පුළුවන් නම් පෙන්වන්න කියලා මේ වෙද්දිත් 11000 පහු කරලා තියෙනවා. 10 වෙද්දි නිකන් මං පරාද වේද වගේ පොඩි එකකුත් එනවා DC. හරිද? Right, okay. මෙන්න මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ. හරිද? පුත්තලම පැත්තෙන් තමන්ගේ විනාඩි 20 ඉවර වෙනකොට මං කියන්නේ මෙහෙමයි. බදුල් වෙනුයි පුත්තල වෙනුයි දෙකෙන්ම කමෙන්ට්ස් එනවා. හැබැයි උනාට තමන්ගේ විනාඩි 20 ඇතුලේ කමෙන්ට්ස් 11000ක් ඒ වගේම ෂෙයාස් 110ක් මේ වෙද්දි අවිලා තිනවා මේ විනාඩි 20 ඇතුලේ. හරිද? දැන් එතකොට බදුල්ලට සෙකන්ඩ් වෙන්න බෑනේ නේ. Right, ඒ නිසා මෙන්න බදුල්ලට විනාඩි 20ක් දෙන්න හදන්නේ. බදුල්ලෙන්ම පුළුවන් නම් මේ කමෙන්ට් සෙක්ෂන් එක මේ විනාඩි 20 ඇතුලේ ඩබල් කරලා පෙන්වන්න පුළුවන්. මොකද කියන්නේ? මේමයි දේ. එතකොට ඔය අසට පුත්තල වෙනුත් කමෙන්ට් එනවා. හරිද? Right, කොහොමනත් අද දවසේදී අපි තාක්ෂණය භාවිතා කරලා අද දවසේදී නියම විදිහට රිසල්ට් එක ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නකොට ඔබ වැඩිපුරම දැන් මං හිතන්නේ බලාගෙන ඉන්න ඔබට පේනවා ඇති අද දවසේදී තරඟකාරීත්වය කොහොමද කියලා. ඉතින් ඒ නිසා මං ආයි එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැණි. කමෙන්ට් සෙක්ෂන් එකේ මේ පැත්තෙන් පුත්තලම 10ක් කියනවා, අනිත් පැත්තෙන් ඊට පස්සේ මේ බදුල්ල 20ක් කියනවා, ඊට පස්සේ ආයි පුත්තලමෙන් 30ක් කියනවා. හරිද? ඒ නිසා මේ වැඩේ ලේසි නෑ බබා. ආ කමෙන්ට් කරන ස්පීඩ් එක අනුව අද දවසේදී හරිද? ඊට පස්සේ මේක ෂෙයා කරන ප්‍රමාණය අනුව බලන් ඉන්න ප්‍රමාණය අනුව තමයි අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහී දිස්ත්‍රික්කයේ තෝරගන්න හැකියාව ලැබෙන්නේ. අපි බලමු මෙන්න විනාඩි 20 ආරම්භ වෙනවා බදුල්ල දිස්ත්‍රික්කයේ සීතලත් එක්ක. අපි බලමු කොහොමද කමෙන්ට් එක වැටෙන්නේ කියලා. රයිට්, ලෑස්ති නේද DJ DC? රයිට්, පොඩ හයියෙන් ගියන් ලෑස්ති නේද? රයිට්, ඕකේ. ලෑස්ති දෙවම් යස් කියන්නේ බා මට ඉතින් හරියට උත්තර දෙන්න තියෙන්නේ. හරිද? රයිට්, මෙන්න එහෙනම් අපි බදුල්ලට වැඩේ බාර දෙන්න හදන්නේ. මෙතනින් එහාට විනාඩි 20ක් වාට බාර දෙනවා වැඩ පෙන්වන්න. 3 2 1 මෙන්න DJ DC. රයිට්, මෙහෙමයි. එතකොට හරිද? දැන් කමෙන්ට් සෙක්ෂන් එක 10යි විනාඩි 15ක් වෙද්දී බදුල්ලේ ගැම්මත් එක්ක 25000 සීමාව පහු කරලා පෙන්වන්න ඕනේ. මේක බදුල්ලට නම් හරි පොඩි ගානක්. හරිද? රයිට්, අන්න ඒකනේ දැක්කනේ. ඉන්සාව වැඩේ පටන් ගමු. මෙන්න DJ DZ.

මන් නැති ටිකට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ පැත්තට එන්න ටග් ගාලා මේ අමුතු වැඩක් යනවා හරිද? යන් ළමයි දෙන්නම පදුල්ල පැත්තට අරන් ඇවිල්ලා තියෙනවා. ටග් ගාලා මේ පැත්තට ඇවිල්ලා බලන්න කමෙන්ට් සෙක්ෂන් එක 25000 කරන්න කියලා මම ඔයාලට ටාගට් එකක් දීලා තියෙනවා. අපි බලමු පුළුවන් වේවිද කියලා.

Net FM DJ 9 Face to Face Attack Show. Right, වැඩේ සැපටම යනවා මට තේරෙන්නේ නැහැ. මගේ රෙදි ලෙෆ්ට් වෙන සීන් එකක් තියෙන මොකද අභියෝග දෙන පාරට ඒ අභියෝග හැම එකක්ම මට පරාද වෙන්න වෙනවා. හරිද? මං කියලා තනේ මන් දන්නේ. හැබැයි වුණාට එතකොට මම සැලෙනවද? නැහැ. මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එක 22000 සීමාව පහු කරලා තියෙනවා. මම ටාගට් එක දීලා තින්නේ 10:15 වෙද්දි 25000 කරන්න කියලා. හැබැයි දැන් මම පුත්තලමෙන් ඊට වඩා ලොකු අභියෝගයක් බාර දෙන්න හදන්නේ. හරිද? DJ Wave Entertainment අපිත් එක්ක ඉන්නකොට මං හිතන්නේ පුත්තලමේ. හරිද? රියල් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මේ වෙලාවේ ගැම්මට කමෙන්ට් කරගෙන යනවා. ආව් එහෙම කියද්දි කොල්ලගේ මූණේ තියෙන හිනාවනේ. Right, එතකොට නංගිලා ගොඩක් වැඩිපුර පුත්තලමින් මේ කමෙන්ට් ගොඩක් එනවා. මං හිමීට ඉස්සරහට අල්ලගන්නම්. හරිද? කාගෙන්ද කමෙන්ට්ස් එන්නේ කියලා. Right, එතකොට මේ වෙදි බලාගෙන ඉන්න ප්‍රමාණය 172 සීමා පහු කරලා තියෙනවා. එතකොට අපිට මෙන්න මෙහෙම විශේෂ අවස්ථාවක් ඔයාලට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. හරිද? අපේ DJ DC ඊට පස්සේ Wave Entertainment දෙන්නම මෙන්න මේක හොඳට අහගන්න. හරිද? දැන් නිකන් හරි මේ අර අපේ ලයිව් එකේ උඩ කෙළවරේ 172 කියලා පෙන්නනවනේ. ඒ කියන්නේ මේ වෙලාවේ බලාගෙන ඉන්න ප්‍රමාණය. හරිද? රෑ 11 වෙනකොට මෙන්න මේ සීමාව 450 සීමාව පැනනොත්. ඒ කියන්නේ එකපාර අපිව බලාගෙන ඉන්න ප්‍රමාණය 450 සීමාව පැනනොත් අපි ඔය දෙන්නට නිතරංගෙන්ම සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න අවස්ථාව දෙනවා. හරිද? ජයග්‍රහකයව තෝරනවා. හැබැයි නිතරංගෙන්ම දෙන්නටම යන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒ නිසා බලාගෙන ඉන්න කට්ටිය ඔන්න ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ views ප්‍රමාණය, ඒ කියන්නේ live බලාගෙන ඉන්න ප්‍රමාණය 450 සීමාව පැනනොත් ඔබේ දිස්ත්‍රික්කයේ තරඟ කරුවාට නිතරංගෙන්ම සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා ඉතින් වැඩේ අතාරින්න එපා. හරිද? Right, එතකොට මෙහෙන් දැන් බදුල්ලෙන් අභියෝගේ බාර අරගෙන 25000 සීමාව පහු කරද්දී පුත්තලම නිකන් ඉන්න බෑනේ නේද? පුත්තලමට දෙනවා අභියෝගය. පුළුවන් නම් රෑ 11 වෙනකොට. හරිද? මං කියන්නේ බදුල්ලෙත් කමෙන්ට් එන්න ඕන. මේ දෙගොල්ලෝ එකතු වෙලා කමෙන්ට් සෙක්ෂන් එක හරියටම නෑ මම මෙහෙම කරන්නම්කෝ. රෑ 11 වෙලා වැඩි 10:45 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 40000 සීමාවකට පහු කරලා පෙන්නන්න ඕන. හරිද? වැඩ ගොඩයි. ඒ නිසා ඉතින් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම හරියටම රෑ 10යි විනාඩි 12යි අපි සූදානම් වෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩේ පටන් ගන්න විනාඩි 20ක අති දැවැන්ත අභියෝගයට. ඒ වගේම ලබන සිකුරාදාවේ අපි ඔබට ආරාධනා කරලා තියෙනවා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක නියෝජනය කරන DJ ප්ලේ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ රියල් වැඩෝ ඉන්නවා නම් ඔබට හැකියාව තියෙනවා 0711 95 95 95ට ඔයා ප්ලේ කරන වීඩියෝ එකක් අපිට එවලා පැහැදිලි ඔඩියෝ එකක් එක්ක තරඟය සඳහා යෙදුම් කරන්න. තේන්සා එක මිස් කරගන්න එපා chance එක. ඒ වගේම අපි සැප්තැම්බර් මාසයේ මුල් සතිය වෙනකොට Net FM DJ Night මේ වාසනාවන්ත ජයග්‍රාහකයන් අතරේ විජයග්‍රාහකයා තෝරන සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් ගන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ අතරතුරේ තව වැඩක් අපේ යනවා. Net FM official TikTok account එකෙත් අපි අද දවසේදී සජීවී විකාශය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඒ පැත්තට ගිහිල්ලා heart එවන්න. ඊට පස්සේ එක එක ඔය ඔය දන්නේ නැද්ද TikTok එකේ වැඩ කැලේ තියෙනවනේ මේ ඕන දෙයක් එවන්න chance එකක් තියෙනවා. හරිද? Right, එහෙනම් මෙන්න අපි වැඩේ බාර දෙන්න හදන්නේ පුත්තලමට. ඔයාටත් මෙදක් හරි අපි gift එකක් දෙනවා. හරිද? මොකද්ද කියලා දැම්ම කියන්නේ නැහැ. පුත්තලමට අපි අභියෝගේ බාර දෙනකොට පුත්තලම දිස්ත්‍රික්කයෙන් බලාගෙන ඉන්න කට්ටියට වෙනම අභියෝගයක් යනවා. comment section එක 40000 සීමාව පහු කරලා පෙන්නන්න ඕන. මෙන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා. 3-2-1 මෙන්න Wave Vibe Entertainment. Net FM DJ Night Face to Face Attack Show. Puttalama District Kaya Wave Entertainment.

NetFM DJ 9 Face to Face Attack Show. Ha, right. මට තේරුම් ගන්න බෑ බබා අද රිසල්ස් එක කොහොම වෙයිද කියලා. දෙපැත්තෙන්ම එකිනෙකාට නොදෙවෙනි විදිහට ප්‍රේක්ෂක ආකර්ෂණයේ ජනතා මනාපය ලැබෙනකොට මෙවැනි කමෙන්ට් සෙක්ෂන් එක 33,000 සීමාව පහු කරලා තිනා. හැබැයි උනාට මම පුත්තලමට පොඩ්ඩක් ලොකු අභියෝගයක් බාර දුන්න පුළුවන් නම් රෑ 10:45 වෙද්දී 40,000 සීමාව පහු කරලා පෙන්වන්න කියලා. හරිද? හැබැයි දැන් චුට්ටක් මම වැඩේ අමාරු කරන්න හදන්නේ. මොකද බදුල්ල පැත්ත සීතල වෙනකොට කමෙන්ට් කරන ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙන්න තෝරන නේද? රයිට්. ඒ නිසා මෙන්න ටාගට් එක දෙනවා මෙතනින් එහාට මෙන්න මෙහෙම. හරිද? රයිට්. ඔයාලට තවත් විනාඩි 20ක අභියෝගයක් බාර දෙන්න තමයි DJ DC සූදානම් වෙන්නේ. ලෑස්තිනේ කොල්ල නේද? රයිට්. ඕකේ. වැඩේ මෙන්න මෙහෙමයි වෙන්න ඕන දැන්. හරිද? කමෙන්ට් එක කොහොමද දැන් පුත්තලම සහ ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්ක වලට වැඩිගෙන යනකොට පුළුවන් නම් හරියට මම තව පොඩ්ඩක් වෙලාව වැඩි කරලා අභියෝගය පොඩ්ඩක් අමාරු කරලා දෙන්නම්. දැන් වෙලාව හරියටම 10:34නේ. 11 වෙනකොට බදුල්ල ගැම්ම ඊට පස්සේ පුත්තලම ගැම්ම එකට එකතු කරලා කමෙන්ට් සෙක්ෂන් එක 45,000 සීමාව පහු කරලා පෙන්වන්න ඕන. හරිද? නිෂි මොකද කියන්නේ? වැඩේ පුළුවන් වෙයිද? පුළුවා අන්න රයිට්. අර මේ ලස්සන බෝලේ වගේ ඉන්න නංගි තමයි කියන්නේ පුළුවන් කියලා. හරිද? රයිට්. ඒ වගේම තමයි මෙන්න මෙහෙම මම පුත්තලමට තව වෙනම පොඩි අභියෝගයක් දෙනවා. හරිද? දැන් මේ වෙද්දි ලයිව් එක අපේ ෂෙයා කරන ප්‍රමාණය 192යිනේ. මෙන්න මේක 292 කරලා පෙන්නන්න පුත්තලමෙන් බලාගෙන ඉන්න සෙට් එක. හරිද? රයිට්. අන්න මේ පැත්තෙන් කියන පුත්තලමේ වැඩේ ගොඩ දාන්නල්ලු. හරිද? රයිට්. එතකොට කමෙන්ට් එක වැටෙන්න ඕනේ. කමෙන්ට් සෙක්ෂන් එක 45,000 සීමා පහු කරන්න ඕනේ. ඊට පස්සේ ෂෙයාස් 292 දක්වා ඉහළ අරන් ගිහිල්ලා පෙන්නන්න ඕනේ. මම ඔයාලට කිව්වා අද දවසේදී සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය 450 සීමා පහු වුණොත් මේ තරඟකරුවන් දෙදෙනා නිතරංගයෙන්ම හරිද අපි ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලබා දෙනවා. දෙදෙනාටම ජයග්‍රාහකයව තොරපත් කරගන්නවා. ඊට අමතරව අපි දෙදෙනාටම ඉදිරියට යන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ නිසා බලාගෙන ඉන්න කට්ටිය වැඩේ අතාරින්න එපා. සපෝට් එක දෙන්න ඕනේ, ගැම්ම අරගන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් අපි වැඩේ බාර දෙන්න හදන්නේ බදුල්ලට. ලෑස්තිද? රයිට්. මෙන්න එහෙනම් බදුල්ලෙන් DJ DC ට වැඩේ බාර දෙන්න හදන්නේ 3 2 1.

වැඩේ සැපට යනකොට ඔයාලට අභියෝගය දීලා තියෙන මම 11 වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 45000 සීමාව පහු කරන්න ඕනේ කියලා පුත්තලමට වෙනම අභියෝගයක් දීලා තිනා පුළුවන් නම් 194 ශාස්ත්‍රීය කියන එක 294ක් කළා වෙන්නන්න කියලා හරිද?

වෙලාව හරියටම 10 විනාඩි 49යි. වාට 10 විනාඩි අපි 11 වෙද්දි chance එක දීලා තිනු පුළුවන් නම් 45000 සීමාව comment section එක පහු කරන්න කියලා. රයිට් මෙන්න අපි වැඩේ ආයෙත් අරගෙන යනවා DC ගේ පැත්තට.

කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙදි 53000 සීමාවේ තියෙන්නේ 11:30 වෙද්දි මං කිව්වා පුත්තලමයි ඊට පස්සේ බදුල්ලා එකතුලා පුළුවන් නම් 60000 කරලා පෙන්නන්න කියලා. පැය කාලේ මැච් එක ගහයිද කියලා බලමුකෝනේ.

තරග කරුවන් දෙදෙනා අතර කමෙන්ට්ස් අතර ගැප් එක 4500 සීමාව දක්වා අඩු වෙලා තියෙනවා. අපි බලමු තව විනාඩි 13ක් ඇතුළත කොහොම මැච් එක තීරණය වෙයිද කියලා.

10ක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක 55යි. තව කමෙන්ට් 5000ක් දුන්නොත් අපි බලමු මොකද වෙන්නේ කියලානේ.

0: NATFM DJ 9 Face to Face Attack Show.
1: වැඩේ සැපලටම යනකොට 11යි විනාඩි 20ක් වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙදි 56000 සීමාවෙ තියෙන මං කිව්ව 11:30 වෙනකන් ඔයාලට වෙලාව දෙන්නම්. පුළුවන් නම් 60000 සීමාව පහු කරලා පෙන්වන්න කියලා දිස්ත්‍රික්ක දෙකෙන්ම. දැන් දිස්ත්‍රික්ක දෙකම කරට කර තරඟ කරද්දී අපි ලෑස්ති වෙන්නේ දෙන්නට මේ වෙලාවේ මෙහෙම කළා අභියෝගයක් දෙන්න. හරිද? බදුල්ල ලෑස්තිද අභියෝගේ බාර ගන්න? ඊට පස්සේ පුත්තලම ලෑස්තිද අභියෝගේ බාර ගන්න? රයිට්. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්න තියෙන්නේ. හරිද? මෙතනින් එහාට බෑක් ටු බෑක් සෙෂන් එකක් තමයි යන්න තියෙන්නේ. හරිද? දෙන්නම සජීවීව බෑක් ටු බෑක් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. දෙන්නම මං හිතන්නේ මූණට මූණ හම්බුනේ තදම තමයිනේ. රයිට්. එහෙනම් අපි වැඩේ බාර දෙන්න හදන්නේ. මම දන්නේ නැහැ සෙෂන් එක කොහොම වෙයිද කියලා. කොහොම වුණත් දැන් ලංකාවේ අති බහුතරයක් බලාගෙන ඉන්නකොට මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ මේ හැමෝම නටබල ගන්න. පාටි කරන කට්ටිය, ඊට පස්සේ ගෙදරට ලහගෙන ඉන්න කට්ටිය, නැන්දලා මාමලා ආච්චිලා සියලා පොඩ්ඩක් මේ බදුල්ලෙන් පොඩි නිවුස් එකක් එනවා පුත්තලමට, පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා. රයිට්. හරි, ඕකේ. වැඩේට ලෑස්තිද දෙන්නම? අපි බදුල්ලෙන් වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ ඔය දෙන්න කතා කරගෙන සජීවීව හුවමාරු කරගෙන වැඩේ යන්න ඕනේ. හරිද? රයිට්. ලෑස්තිනේ නේද? හරි, එහෙනම් මෙතනින් එහාට තවත් විනාඩි අපි ඔයාට 12ක කාලයක් නෑ 10ක කාලයක් ලබා දෙනවා දෙන්නටම කමෙන්ට් කරන්න. එතකොට එතනින් එහාට කමෙන්ට් කරන එක අපි කවුන්ට් කරන එක නතර කරන කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි 11:30 වෙනකන් විතරයි අපි ඔබ ලබා දෙන කමෙන්ට්ස් මනාප විදිහට පිළිගන්නේ. හරි නේද? 12 වෙනකම් වැඩේ යනවා. එතකොට ආදරේ ප්‍රකාශ කරන්න ඕන තරම් අයියලා දෙන්නගෙන් කැමති කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න බදුල්ලත් එක්ක අද දවසේදී පුත්තලම කරට කර තරඟ වදින්නයි ලෑස්ති වෙන්නේ. දෙන්නටම එකතු වෙලා විනාඩි 20ක් ප්ලේ කරන්න හම්බ වෙනවා. ලෑස්ති. මෙන්න 3, 2, 1.

Net FM DJ 9 Face to Face Attack Show. රයිට් අපි පොඩ්ඩ ඉන්න මයිතන් චන්දිම සතුරට වැඩිකමටද කොහෙද පොඩ්ඩක් නික එකවර පොඩි සද්දයක් දුන්න නේද රයිට් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා දැන් හරිද බය වෙලා දින්නේ මේ මුල්ලට වෙන්න එපා ඊට පස්සේ මාව විතරයි පේන්නේ හරි අතිශය තීරණාත්මක මොහොතර තමයි අපි ඇවිල්ලා තියෙන්නේ හරිද දෙන්නම ලෑස්තිද රිසල්ට්ස් එක අහන්න දෙන්නම ලෑස්තිද හරිද මම මෙහෙම කියන්නම් අද අද ඇවිල්ලා චන්දිම ඔව් අපේ කවුද අපේ මේ මේ ඩීජේ වෙව්වයි පොඩ්ඩක් මෙහෙට එන්න චන්දිම මට නිල ප්‍රතිඵලය මේ වෙද්දි ලැබිලා තියෙනවා හරිද මගේ දුරකථනයේට මේ වෙද්දි ලැබිලා තියෙනවා අපේ මේ එන්ජල් ඩාන්සින් ටීම් එකෙන් අංගිලා දෙන්නත් පොඩ්ඩක් මෙහෙට නෝගලොත් වගේ කියන්න ඕනේ මේ රිසල්ට් එකට හරිද සෑහෙන්න මහන්සි වෙලා ඉන්නේ නේ හොරෙන් බලන්න බෑ හොරෙන් බලන්න බෑ පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕ හරිද හොරෙන් බලන්න බෑ මෙන්න මේ හාදේව දෙන්නව මම කියනවට හරිද මම කියනවට චන්දිම පොඩ්ඩක් ෆෝකස් කරලාම පෙන්නන්න මේ ආදේව දෙන්නව අද බලාගෙන ඉන්න කට්ටිය හොඳට මේ මූණු දෙක මතක තියාගන්න Net FM DJ Night ඉතිහාසය වෙනස් කරපු රියල් වැඩ දෙන්නෙක් තමයි අද දවසේදී මේ ඔගලොන්ට පේන්නේ හරිද ඒකට හේතුවත් එක්ක මම කියන්නම් හරිද රයිට් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ පොඩ්ඩයින් පොඩ්ඩයින් ඒ වගේම තව වැඩක් තියෙනවා කරන්න මෙන්න මේ මහතුරු දෙන්නෙක් ඉන්නවා ටග්ගාලෙන්න මෙතන විනාඩියකට විනාඩි තප්පරයකටින් තප්පරයකටින් ඔය මහත්මයාත් එන්න ටග්ගාලෙන්න හරිද මේ දෙන්නවත් මෙතන තියාගන්නේ පොඩි හේතුවක් ඇතුව. අපි හැමදාම Net FM DJ Night Face to Face Attack Show එකට තරංගකරුවන්ට එනකොට කියනවා ඒගොල්ලෝ ප්ලේ කරන වෙලාවට සපෝට් කරන්න හොඳ යාළුව දෙන්නෙකුත් එක්කගෙන එන්න කියලා. මේ ඇවිල්ලා ඉන්නේ මේ දෙන්නගේ හොඳ යාළුව දෙන්නෙක්. හරිද මම මේ දෙන්නවත් අද මෙතනට ගෙන්නුවේ මෙන්න මේ හේතුව මත. හරි Net FM DJ Night Face to Face Attack Show ඉතිහාසයේ අතිශය තරංගකාරී තරංගවටයන් අතරින් අද දවසේ මේ වෙද්දි අපි තරඟවට 13ක් පැවැත්තුවා අද දවසේදී මේ පැවැත්වූ තරඟවට 13 අතරින් වැඩිම මනාප සංඛ්‍යාවක් අපිට ලැබෙන දවස තමයි අද හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු මේ වෙද්දි අපේ වැඩිම මනාප ප්‍රමාණය තිබ්බේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් 62000යි මේ වෙද්දි කමෙන්ට් 67500 සීමාව පහු කරලා තියෙනවා හරිද ඔය ඇසේ මෙහෙම කමෙන්ට් උත්තාවා හරිද අර ඇවිල්ලා ඉන්නේ නංගිලා දෙන්න ලස්සනයි කියලා කමෙන්ට් ඇවිල්ලා තිබ්බා පොඩ්ඩ 1000ක් විතර ඒකට අඩු කරමුකෝ හරිද ඊට පස්සේ මම දැන් සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න මේ පැත්ත බලන්න නම් එපා හරිද ඊට පස්සේ මං කියනවා අද කියන්නේ හෙට කියන්නේ කියලා හරිද මෙන්න මෙහෙමයි අපි දැන් එතකොට මේ කමෙන්ට්ස් 67000ක් ඇවිල්ලා තිනකොට ඒ අතරින් අපි 11:30 වෙද්දි කමෙන්ට් කරන එක ඒ කියන්නේ අපි ගණනය කිරීම නැත අවසන් කරනවනේ. එතකොට කමෙන්ට් 65960කට ආසන්න ප්‍රමාණයක් අතරින් තමයි අපි මේ ප්‍රතිඵලය තීරණයට එළඹුණේ. හරිද? එතකොට මුලින්ම මං කිව්වා එකපාරක් කමෙන්ට්ස් 5000ක පොඩි ගැප් එකක් තියෙනවා කියලා පොඩි මේ ලොකු ගැප් එකක්. අද දවසේදී තරඟ කරුවන් දෙදෙනා අතර කමෙන්ට් ගැප් එක 100යි විශ්වාස කරනවද කමෙන්ට් ගැප් එක 100යි ඒ කියන්නේ ජයග්‍රහකයා තීරණය වුණේ කමෙන්ට් 100කින් හරිද කමෙන්ට් 65000කින් මෙන්න අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහකයා බවට පත් වෙන්නේ DJ DC බදුල් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු කමෙන්ට් 32661ක් ලබාගෙන තියෙනවා එතකොට වෙව් වයිබ් කමෙන්ට් 32000 පඩේන මට පොඩ්ඩක් ගාන පැටලෙනවා කමෙන්ට් 561ක 32000 කමෙන්ට් 32561ක ප්‍රමාණයකින් තමයි ජයග්‍රහණය කරන්නේ හරිද එතකොට කමෙන්ට් අතර ගැප් එක 100යි අන්න ඒ නිසා වෙන්නේ FM ඉහළ කළමනාකාරීත්වයේ මැදිහත් වීම අපිට සිද්ධ කරන්න උනා මෙතනදී ඒ අනුව අද දවසේදී මේ ජයග්‍රාහකින් දෙපළම දෙවන වටය සඳහා සුදුසුකම් ලබනවා කියලා අපි බොහොම සතුටින් ප්‍රකාශයට පත් කරනවා. මොකද මේක ඇවිල්ලා අර මම නිතරම කියන වගේ ස්පීඩ් එක ඊට පස්සේ කමෙන්ට් කරන වේගය වගේම පොඩි පොඩි දේවල් ටිකක් එක තමයි අද දවසේදී ජයග්‍රහණේ තීරණය වෙන්නේ. හැබැයි කරට කර තරගයක් ගිය නිසා ඔබ දෙපළම අද දවසේදී ජයග්‍රහකයන් විදියට දෙවන තරග වටය සඳහා සුදුසුකම් ලබනවා. මේ වාර්තා අපිට වාර්තා තියපු දවසක් ඉතින් ඒ නිසා වෙන් මේ සඳහා දායකත්වයේ ලබා දීපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් ඔය මල්ලිලා දෙන්න තව විනාඩි 5ක පොඩි සෙෂන් එකක් දෙන්න ඕනේ. ටග්ගාලා යන්න අර පැත්තට ටග්ගාලා යන්න. රයිට් ඕකේ. එහෙනම් ඉතින් මේ මතක් කිරීමත් එක්ක
අපි අදට වැඩි ඉවර කරන්න හදන්නේ ලබන සිකුරාදා වේ. අපි යන්න හදන්නේ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ ටග් ගාලා අපි පටන් ගමු බදුල්ල පැත්තේ. මෙන්න අපිට විනාඩි 5ක සෙෂන් එකක් දීලා අදට වැඩි ඉවර කරනවා. අපිට ශක්තියක් වුණ FM ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන සියලුම දෙනාට ස්තුතියි. අපිව බලාගෙන හිටපු ඔබට 120 220 කාදරේ හරිද රයිට් එකන මතක් කරන ගමන් අදට යනවා. මෙන්න අපි වැඩේ බාර දෙනවා බදුල්ලෙන් පටන් ගමු ජයග්‍රාහකයාගෙන්. 3-2-1 අදට එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මෙන්න DJ DC එක view vibe අපි වැඩේ පටන් ගන්නවා. ගිහිල්ලා එන්නම් එහෙනම් ලබන සිකුරාදා වේ හමු වෙමු. Good night. මම DJ අසා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. නිතෙෆෙම් නිතෙෆිරිත් මණ්ඩපය. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

पजानाती।

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

0: Nyt FM. Spirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

සුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.